0: ජීවිතයට වඩාත්ම වැදගත් දේවල් කීපයක් තියෙනවානේ. ඒ අතරින් මාෂි කාලය කියන්නේ හරිම වැදගත් දෙයක්. කාලය හරි විදිහට කළමනාකරණය කරගත්තොත් එහෙම ජීවිතයට ලැබෙන වාසි මෙන්න මෙච්චරයි කියලා අපිට ලඟු කරන්න බෑ. විශාල දේවල් ගොඩක් කරගන්න පුළුවන් පුංචි කාලයක් ඒ වෙනුවෙන් හරියට යෙදෙව්වොත්. දැන් මේ වෙලාවේ උදේ 5:34 වෙලාව අපේ යාළුවෙක් ඉන්නවා ලෑස්ති වෙලා අද දවසේ පළවෙනි පොකට් මනී ජයග්‍රහකයා වෙන්න. අයබෝන්, ගුඩ් මෝර්නින්. කවුද මේ? අපිට නමගම විස්තර ටිකක් කියන්නකෝ.
1: මගේ නම ලක්ෂිත සහගියන.
0: හරි, ලක්ෂිත කොහෙද ගිවල්?
1: දෙනියයි.
0: රයිට්, දිනියා ඉඳලා තමයි මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙන්නේ නේද? අද ඉස්කෝලේ යනවද කොහොමද?
1: ඔව්.
2: හරි, ඉතින් ඔන්න ලක්ෂිතටත් අපි ඔන්න පොකට් මනි අරගෙන ඇවිල්ලා තියෙන ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතරට උත්තර දුන්න කියන්නේ ඉතින් වාට රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. අපි එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරන්න තප්පර 5යි, ඒ වගේම උත්තර දෙකක් දෙනවා. තප්පර 5 ඇතුළත තමයි ඔයා අපිට හරි උත්තරේ තෝරන්න ඕනේ. එහෙනම් ලක්ෂිත, අපි ප්‍රශ්න හතරට උත්තර දෙමු නේද?
0: ලක්ෂිත, ලක්ෂිත ලෑස්ති නේද තරඟ කරන්න?
1: ඔව්.
0: ඉතින් අපි ලෑස්ති ලක්ෂිතගෙන් පළවෙනි ප්‍රශ්නය අහන්න. පළවෙනි ප්‍රශ්නය සඳහා අපි තෝරගන්නේ භූගල විද්‍යාව පාඩම නිම්නයක් යනු කඳු හෝ උස් ප්‍රදේශ දෙකක් අතර පිහිටි දිගටි පහත් භූමියක්. ගංගා ඇලදොල හෝ අයිස් මගින් වසර දහස් ගණනක් තිස්සේ සිදුවන ඛාදනය හේතුවෙන් නිම්නයක් නිර්මාණය වෙනවා. ප්‍රශ්නය, ගංගා නම් නිම්නය පිහිටා ඇත්තේ කොහේද? එක පාකිස්තානයේ, දෙක ඉන්දියාවේ.
2: ගංගා නම් නිම්නේ පිහිටා ඇත්තේ කොහෙද කියලා තමයි අපි ප්‍රශ්නේ අහුවේ. එතකොට හරි උත්තරේ ඉන්දියාව. සින්දු නිම්නේ තමයි පාකිස්තානයේ පිහිටලා තියෙන්නේ. කමක් නැහැ, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසය විශ්වයෙන් තමයි අපි මේ ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ. පළමුවෙනි පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයේ බලවත් රජ කෙනෙකු ලෙස සැලකෙනවා. එතුමාගේ කාලය පොළොන්නරු රාජධානියේ සමෘද්ධිමත් යුගය ලෙසත් සැලකෙනවා. මෙන්න ප්‍රශ්නය, පරාක්‍රමබාහු රජතුමා ඉදිකළ වෙහෙරක් නොවන්නේ කුමක්ද? එක දෙමළ මහා සෑය, දෙක රන්කොත් වෙහෙර.
2: ලක්ෂිත ඔන්න හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි අතට ගන්නවා. එතකොට රන්කොත් වෙහෙර ඉදි කරලා තියෙන්නේ නිශ්ශංක මල්ල රජතුමා විසින්. හරි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නය ලක්ෂිත, අපි හදලා තියෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන්. ගුණදාස අමරසේකර මහතා නවකතා, කෙටි කතා සහ කාව්‍ය ශ්‍රේෂ්ඨ විශාල දායකත්වයක් ලබා දුන්නා. ඔහුගේ මුල් සාහිත්‍ය නිර්මාණ අතර කෙටි කතා විශේෂ ස්ථානයක් ගන්නවා. මෙන්න ප්‍රශ්නය, ගුණදාස අමරසේකර මහතා ලියූ කෙටි කතාවක් වන්නේ එක විල්තර මරණය, දෙක අමල් බිසෝ.
2: තුන්වෙනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා අර අතේ තිබ්බ රුපියල් 250 මේ වෙනකොට පොකට් මනි රුපියල් 500ක් වෙනකන් ලක්ෂිතව වැඩි කරගෙන තියෙනවා. දැන් තමයි බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මොකද කියන්නේ, අපි බෝනස් ප්‍රශ්න තෝරමුද?
0: කොරෝනා යනු ශ්වසන පද්ධතියට බලපෑම් කළ හැකි වෛරස් රෝග කාණ්ඩයට අයත් රෝගයක්. 2019 අවසානයේදී ලෝක අවධානයට ලක් වූ නව කොරෝනා වෛරසයක් වාර්තා වුණේ ආසියාවේ රටකින්. මෙන්න ප්‍රශ්නය, COVID-19 රෝගය මුලින්ම වාර්තා වූ රට කුමක්ද? එක කොරියාව, දෙක චීනය.
1: චීනය.
2: අද තිබ පොකට් මනි රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා 500 රුපියල් 2500ක් වෙනකන් ලක්ෂිතව වැඩි කරගෙන තියෙනවා.
0: මොකද හිතන්නේ ලක්ෂිත? යාළුවන්ටත් ඉතින් මේ ගැන කියන්න ඕනේ ඉස්කෝලේ ගිහිල්ලා එහෙම නේද? ආයි දවසක හම්බ වෙමු. ජය වේවා.
1: ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Rating agency BBB- stable outlook.

0: Siapa Pocket Money?
1: මේක කලබල වෙලාවක් නේ මාෂි. ඉස්කෝලේ යන කඩිමුඩිය ලෑස්ති වෙන වෙලාව. පැත්තකින් රේඩියෝ ඇහෙනවා, සියත ඇහෙනවා, පොකට් මනි යනවා. පොකට් මනි වල සම්බන්ධ වෙන්නත් ආස ඇති කට්ටිය නේද? පොකට් මනි වල සම්බන්ධ වෙන නම් මේ වෙලාවේ මොකද්ද කරන්න ඕන කියලා අපි ටක්කල මතක් කරමුද?
2: මේ වෙලාවේ කරන්න ඕනේ අම්මාගේ හරි තාත්තගේ ෆෝන් එක ඉක්මනට අතට අරගෙන 6 වසර ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මලිල අපිට මැසේජ් එකක් එවන මිද 714 151 151 කියන අපේ WhatsApp නම්බර එකට.
1: හරි, මේ වෙලාවේ 8 වසර පොඩ්ඩෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා තනු පබා. Good morning.
3: Good morning.
1: තනු පබාගේ ගෙවල් කොහෙද තියෙන්නේ?
3: ටොරින්ටන් වල.
1: ටොරින්ටන් චතුරාශ්‍රය පැත්තේ නේද? හරි. කොහෙද ඉස්කෝලේ යන්නේ?
3: විශාකා විද්‍යාලේ.
1: හරි, කොළඹ විශාකා විද්‍යාලේ 8 වසර ඉගෙන ගන්න තනු පබා ඔන්න ලෑස්ති අද දවසේ පොකට්.
3: මම 7 වසර ඉගෙන.
1: ඔයා 7 වසරද? අනේ පොඩ්ඩක් වැරදුනානේ, සමා වෙන්න ඕනේ මට. රයිට් ලෑස්තිද එහෙනම් ප්‍රශ්න වල උත්තර දෙන්න?
2: හරි, ඉතින් ඔන්න ප්‍රශ්න හතරක් අරන් ඇවිල්ලා තියෙන තනු ප්‍රභාට මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් අපි පොකට් මනි දෙනවා. තප්පර 5ක් ඇතුළත ඔයා හරියට උත්තර දෙන්න ඕනේ. ඒ වගේම අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: විද්‍යාව පාඩමෙන් තමයි පළවෙනි ප්‍රශ්නය හැදෙන්නේ. බැක්ටීරියා යනු පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා ඒකසෛලික ක්ෂුද්‍ර ජීවි කොට්ටාශයක්. මෙන්න ප්‍රශ්නය. බැක්ටීරියා මගින් බෝවන රෝගයක් වන්නේ 1. ලාදුරු, 2. දද.
2: බැක්ටීරියා මගින් බෝවන රෝගයක් තමයි ලාදුරු. එතකොට උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ. කමක් නැත, ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. සුබ පැතීමක්, ආශිර්වාදයක්, එහෙම නැත්නම් යහපතක් ප්‍රකාශ කිරීම සඳහා සිංහල ව්‍යාකරණවල යොදා ගන්නා ක්‍රියාපද විශේෂය ආශිර්වාද ක්‍රියා ලෙස හැඳින්වෙනවා. ප්‍රශ්නය, මේ අතරින් ආශිර්වාද ක්‍රියාව මොකක්ද? 1. වෙනසෙනවා, 2. කරව.
2: දෙවැනි ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න දැන් පොකට් මනි අතේ තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නයට උත්තරේ ඔය විදිහටම තේරුවොත් ඔය රුපියල් 250 500ක් කරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමින් තමයි මේ ප්‍රශ්නය හැදෙන්නේ. මහවැලි ගඟ යනු කිලෝමීටර් 335ක් දිගකින් යුතු ශ්‍රී ලංකාවේ දිගම ගංගාවයි. මහවැලි ගංගාව ජල උත්පාදනයට වගේම කෘෂි කර්මාන්තයටත් අතිශයින්ම වැදගත්. ප්‍රශ්නය, මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමලය ආසන්නෙන් අම්බලන්තුට ආසන්නේ?
2: අපි අහපු ප්‍රශ්න තුනෙන් ප්‍රශ්න දෙකකට හරිය උත්තර තෝරලා රුපියල් 500ක් මේ වෙනකොට ඔන්න තනු ප්‍රභාගේ අතේ තියෙනවා. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය අතේ තියෙන 500 රුපියල් 2500ක් කරගන්න. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරමුද?
1: මිනිස් සිරුරේ අවයව විවිධ කාර්යයන් ඉටු කිරීමට සකස් වී තිබෙනවා. ශරීරය ඇති විශාලතම අභ්‍යන්තර අවයවය ආහාර ජීර්ණයට හා ශරීරය පිරිසිදු කිරීමේ ක්‍රියාවන්ට සම්බන්ධයි. ප්‍රශ්නය, මිනිස් සිරුරේ විශාලතම අභ්‍යන්තර අවයවය කුමක්ද? 1. අක්මාව, 2. ආමාශය.
2: මිනිස් සිරුරේ විශාලතම අභ්‍යන්තර අවයවය තමයි අක්මාව. අතේ තිබ රුපියල් 500ක්. බෝනස් ප්‍රශ්නෙට හරි උත්තර තෝරන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වෙනවා.
1: කමක් නැහැ තනු ප්‍රභා. අපි ආය දවසක උත්සාහ කරලා පොකට් මනි ඔක්කොම දිනාගමු නේද?
3: ඔව්.
1: හරි, බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. එහෙනම් ජය වේවා.
2: අනුපමා ඒ වෘද්ධියට පොකට් මනී දිනාගන්න උත්සාහ කරනකොට ඔන්න දැන් ආයමත් නංගිල මල්ලිලාට මතක් කරනවා එන්න මේ පැත්තට අපිට මැසේජ් එකක් එවන්න.
1: දැන් පොඩ්ඩ වැඩ කරන්නනේ අපි මේ බලාපොරොත්තු එතකොට අම්මල තාත්තලා ලොකු වෙහෙසක් ගන්නවා ඒ අයගේ අනාගතය ශක්තිමත් කරන්න. එක පැත්තකින් පොඩ්ඩන්ගේ අනාගතය ශක්තිමත් කරන්න ඕනේ මාෂ, අනිත් පැත්තෙන් තමන් ජීවත් වෙන පරිසරය අලංකාර කරගන්න ඕනේ. එහෙම නැත්නම් අනාගතය වෙනුවෙන් ලස්සන ගයක් දොරක් හදාගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ. හීන ගොඩක් තියෙනවනේ නේද? මේ හීන පස්සෙන් තුවගෙන යන වැඩක්නේ කරන්නේ නේද? මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ තමයි තමන්ගේ අනාගත හීනය වෙනුවෙන් ඔබට පුළුවන් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. යන්න සංස්ථ සංවර්ධන බැංකුවට ගිහිල්ලා ඔබට පුළුවන් ඒ වැඩේ පටන් ගන්න. පොඩියට පටන් ගන්න පුළුවන් දවසින් දවස, මාසෙන් මාසෙ, අවුරුද්දෙන් අවුරුද්ද.

සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: තමන් අකමැති දේට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
1: බල කරන්න පුළුවන්.
0: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝම. කිව්වවත් කියලා ඔළුව වරන. හැමෝම හැම දෙයකටම ඔළුව වරන්න ඕනේ නැහැ ගම. කියලා ඔයාලේ වන්දම කාටද කියන්නේ කියලා බලලා
2: තියෙනවා. අකලෝ සහ ලාවට සෙන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
3: සෙනසුරාදා උදේ 8ට
4: ජින්තු පිටියේ මේ
5: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
6: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
5: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
6: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
5: ඈ?
4: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
7: අනුවටයි දශම දෙකෙන්. අනුවට

0: ಸಿಯತ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಸಿರಸ್ತಾನ
1: ಸಿಯತ ಹೆಡ್ಲೈನ್ ರಿವ್ಯೂ
2: ಒಕ್ಟೇನ್ ನಾನು ದೇಕ ಪೆಟ್ರೋಲ್ ಸಹ ಆಟೋ ಡೀಸೆಲ್ ವಿಲ ಪಹಲಟ ರಾಜ್ಯಾದಾಯಂ ಗೆನ ರಜೇನ್ ಪುರೋಕತನಯಕ್ ಡೆಂಗು ಅಧಿಅವಧಾನಂ ಕಲಾಪ 124ಕ್ ಗೋವಿನ್ ಗೆನ್ನ ಆಂಡುವಟ ಚೋದನಾ ಅಮೆರಿಕಾ ಇರಾನ್ ಸಾಕಚ್ಛಾ ಯಲಿ ಅರ್ಬುದೇಕ
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: 98.2 98.4 දිව

0: සියත දෙවයින පුරා සියත පොකට් මනි
1: ඇයි විනාරි අටයි දැන් වෙලාව හොන අද දවස්සේ අපිත් එක්ක තංග කරන තුන්වෙනි පොඩ්ඩව හොයාගෙන අපි යන්න හදන්නේ මාෂී.
2: ඔව් ඉතින් අපි හැම යනකොට අපිට මුණ ගැහෙනවා චාමිකර රුසිරු. ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින්.
1: අටේ පන්ති ඉගෙන ගන්න පන්නිපිටිය කිස්තුරාජ විද්‍යාලේ අපේ පුංචි වැඩෙත් තමයි චාමිකර. ලෑස්තිද වැඩේට? එහෙනම් පොකට් මනි ඔක්කොම සල්ලි ටික දිනා ගන්න ඕනේ රුපියල් 5000ම.
2: හරි ඉතින් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. හරි උත්තර තෝරලා රුපියල් 5000 වින් කරන්න ඔන්නවට පුළුවන්. තප්පර 5ක් ඇතුළත තමයි හරි උත්තරේ තෝරන්න ඕනේ. රුපියල් 250න් අපි වැඩේ පටන් ගන්න. රුපියල් 5000 වෙනකන් තරඟ කරන්න පුළුවන්. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ශ්‍රී ලංකාවේ ස්වභාවික වරායන් අතරින් ලෝක ප්‍රසිද්ධ වරායක් පුරාණ කාලයේ සිටම වැදගත් වුණා. පුරාණ වෙළඳාම, දේශපාලනය සහ නාවික කටයුතු සඳහා මෙම වරාය විශේෂ ස්ථානයක් ගත්තා. මෙන ප්‍රශ්නය, අතීතයේ ගෝකන්න වරාය ලෙස හැඳින්වූ වර්තමාන වරාය කුමක්ද? 1. ත්‍රිකුණාමලේ වරාය, 2. හම්බන්තොට වරාය.
2: හරි උත්තරේ තෝරලා ඔන්න රුපියල් 250ක් පොකට් මනි අතට ගන්නවා චාමිකර. එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයනුයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. සෝමලතා සුභසිංහ මහත්මිය ශ්‍රී ලංකාවේ ළමා හා නාට්‍ය කලාවට විශාල දායකත්වයක් එක්කල කලා ශිල්පිනියක්. ඇගේ නිර්මාණ තුළින් ළමුන්ගේ රංගනය සහ නිර්මාණ ශීලීත්වය වැඩි දියුණු කිරීමට අවස්ථාව ලැබුණා. ප්‍රශ්නය, සෝමලතා සුභසිංහ මහත්මියගේ නාට්‍ය නිර්මාණයක් වන්නේ 1. මාෂා සහ වලහා, 2. හිම කුමරිය.
3: 2.
2: චාමිකරගේ උත්තරේ හරි. රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. එතකොට මාෂා සහ වලහා නාට්‍ය ඩී කුමාරගේ මහතාගේ නිර්මාණයක්. එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමින් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වන්නේ. ගංගා යනු මිනිස් ජීවිතයට, කෘෂිකර්මයට සහ පරිසරයට අත්‍යවශ්‍ය ස්වභාවික සම්පතක්. ආසියා මහද්වීපයේ විශාල ජනගහනයක් ජීවත් වන්නේ ප්‍රධාන ගංගා ආශ්‍රිතවයි. ප්‍රශ්නය, ආසියාවේ දිගම ගඟ කුමක්ද? 1. හොයන්හෝ ගඟ, 2. යන්සිං ගඟ.
3: 1.
2: චාමිකර හරි උත්තරේ යන්සිං ගඟ. දැන් අතේ තියෙන රුපියල් 250ක්, 250 ඔයාට පුළුවන් රුපියල් 1250ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන. බෝනස් ප්‍රශ්නට යමුද?
3: හා.
1: ඩේවිඩ් ප්‍රතිමාව යනු ලොව පුරා අතිශයින්ම කතාබහට ලක්වන මූර්තියක්. මෙම මූර්තිය කිරිගරුඩින් නිර්මාණය කර ඇත. ප්‍රශ්නය, ඩේවිඩ් ප්‍රතිමාව කාගේ නිර්මාණයක්ද? 1. මයිකලාන්ජලෝ, 2. ලියනාඩෝ ඩා වින්චි.
2: සද්දෙටම උත්තරේ තෝරලා ඔන්න රුපියල් 1250ක් පොකට් මනි දිනා ගන්නවා චාමිකර.
1: මොකද හිතන්නේ චාමිකර, සතුටුයිද? දැන් ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියනවද පොකට් මනි ගැන? හරි, බොහොම ස්තුතියි. එහෙනම් ආයෙත් දවසක එකතු වෙලා පොකට් මනි සේරම දිනාගමු, හරිද? ජය වේවා.
3: ස්තුතියි.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තියෙනවා. මාව ප්‍රශ්න කරන්න අයිතිය අපේ රටේ ජනතාවට තියෙනවා.
3: වරාය ගොඩබාන විලට තෙල් ටික ලබා දෙනවා කිව්වා. බදු ටික ඔක්කොම ඉවත් කරනවායි කිව්වා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: මේ නොදන්න දේවල් නොකිය ඉන්න කට වාචාලකම තිබුණාට මෙතන මේ කියවන්න එපා.
5: ඒක අපි වෙලා අපි තීරණය කරන්නේ. මුතුවා කොහොමද ඒක තීරණය කරන්නේ? මොහොර සංස්ථාව කරපු හොරකම. ඒ ආයත මොකද තමුන් නැසල කරලා තියෙන කියලා මට කියන්න. මොහොර කතා කියන මිනිස්සුකට අපිට පොඩි විනෝදයක් ගන්න සමහර වෙලාවට ආංශ කරන්න පුළුවන්.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න

හාරසි අනු දෙකයි හාරසියනු දෙක බින්දුවයි හතයි එකයි එකයි තුන්සිය විසියතයි හත්සිය හැත්තේ හත Global University Partners නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7

0: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: 98.2 98.4
2: දෙනම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: Presenta Pocket Money. මම නම් වැඩිපුරම යන්න ආස ලංකාවේ තියෙන නගරවලින් මහනුවරට. මහනුවර හරි ලස්සන නම් තියෙන තැන් තියෙනවනේ. ඔන්න බලන්න. පේරාදෙනිය, පැණිදෙනිය, අලදෙනිය, ගුරුදෙනිය, හා ඔය වගේ ගොඩක් ලස්සන අමුතු නම් තියෙන ගම් තියෙනවා. ඒවා හරි ලස්සනයි. ඉතින් මේ දවස්වල මේ නුවර ටිකක් සීතල ඇති කියලා මං හිතනවා අපි නුවර පැත්තට යන්න හදන්නේ. පොඩ්ඩක් ඉන්නවා. සෙනෙහස්, ගුඩ් මෝර්නින්.
1: ගුඩ් මෝර්නින්.
0: පැණිදෙනිය නේද ගෙවල්?
1: ඔව්.
0: ඒ ස්කෝලේ යන ලෑස්ති නේද? කොහෙද ස්කෝලේ?
1: පැණිදෙනියම තියෙන මපදුරු විමලධර්ම කියන්නේ.
0: ආ, ෂා හොඳ ස්කෝලයක් නේ. එහෙනම් ලෑස්තිද අද පොකට් මනි රුපියල් 5000ම දිනා ගන්න.
1: ඔව්.
2: හරි, ඉතින් ඔන්න සෙනෙහස්ට තියෙන ප්‍රශ්න හතරක්. මේ ප්‍රශ්න හතරට හරි උත්තර තේරුවොත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. රුපියල් 250න් තමයි අපි වැඩේ පටන් ගන්න සෙනෙහස්. ඊට පස්සේ රුපියල් 5000 වෙනකන් ඔයාලට තරම් කරන්න පුළුවන්. තප්පර 5 ඇතුළත තමයි උත්තර දෙන්න ඕනේ. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: පොදු ජනතාව අතර පරම්පරාවෙන් පරම්පරාවට කටින් කට පැවත ආ කාව්‍ය විශේෂයකි ජනකවි. ගැමි ජනතාව තම එදිනෙදා ජීවිතයේ වෙහෙස නිවා ගැනීමට දුක සතුට ප්‍රකාශ කරන්න ජනකවි ගායනා කළා. ප්‍රශ්නය, සිංහල ජනකවිවල දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ 1. සංක්ෂිප්ත භාවය, 2. සංකීර්ණ භාව.
2: සංකීර්ණ බව තමයි හරි උත්තරේ. ඉතින් ඔන්න හරි උත්තරේ තොරලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්න අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය ගෙන ගිය ප්‍රථම යුරෝපීය ජාතිකයන් වන්නේ පෘතුගීසීන්. පෘතුගීසීන්ගේ මව් රට වන්නේ යුරෝපයේ නිරිත දිගින් පිහිටි පෘතුගාලයයි. වෙන ප්‍රශ්නය, පෘතුගීසීන් අතීතයේදී ශ්‍රී ලංකාව හැඳින්වූයේ 1. සිලෑන්, 2. සෙයිලන්. අපිට අංකය හරියටම කියන්න. අංක 1. අංක 2ද 1ද? 1. අංක 1.
2: හරි උත්තරේ අංක 2. සෙයිලන් තමයි උත්තරේ වෙන්න ඕන. හරි කමක් නැහැ, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: පෘථුවිය වටේ තියෙන ජීවයේ ආරක්ෂිත වායු වැස්ම වායු ගෝලයයි. ජීවයේ පැවැත්මට දේශගුණය පාලනය කරන්න වායු ගෝලය වැදගත් වෙනවා. ප්‍රශ්නය, පෘථුවියේ වායු ගෝලයේ වැඩිපුරම ඇති වායුව මොකක්ද? 1. නයිට්‍රජන්, 2. කාබන් ඩයොක්සයිඩ්.
2: හරි උත්තර තෝරලා මේ වෙනකොට රුපියල් 500ක් පොකට් මනි අතේ තියෙනවා. දැන් තමයි බෝනස් ප්‍රශ්න තෝරන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි බෝනස් ප්‍රශ්නට යමුද?
0: ලෝකේ ප්‍රධාන මහද්වීප 7ක් තියෙනවා. මහද්වීපයක් යනු පෘථුවිය මත ඇති සාගර ජලයෙන් වෙන්වූ විශාල ස්වභාවික ගොඩබිම් ප්‍රදේශයක්. ප්‍රශ්නය, ලෝකයේ කුඩාම මහද්වීපය කුමක්ද? 1. යුරෝපා මහද්වීපය, 2. ඕස්ට්‍රේලියා මහද්වීපය.
2: අතේ තිබ්බ පොකට් මනි රුපියල් 500ක් 500 රුපියල් 2500ක් වෙනකන් ඔන්න සෙනෙහස් වැඩි කරගෙන තියෙන්නේ.
0: සෙනෙහස්, දැන් යාළුවෝ දන්නවද අද පොකට් මනි අපි වැඩසටහනට කතා කරනවා කියලා?
1: ඔව්.
0: රයිට්. මොකද හිතෙන්නේ ඔයාට? හරි, යාළුවන්ටත් එහෙනම් කියලා ඊළඟ පාර අපි ආයෙත් පොකට් මනි දිනා ගන්න ට්‍රයි කරමු. ජය වේවා, සුභ දවසක්.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි
4: අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: ඒ 6:30 වෙන්න තව බොහොම පොඩි වෙලාවක් තියෙන්නේ. අපි මතක් කරමු ජීවිතය ස්ථාවර කරගන්න ඔබට කරන්න පුළුවන් හොඳම දේ. පොඩි පොඩි මුදල් අපි එකතු කරනවානේ. ඒවා ලොකු මුදලක් කරගෙන අනාගතයේ අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ගයක් තුරක් හදාගන්න වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් නම් ඔබ සැරසෙන්නේ ඔන්න පුළුවන් සනස සංවර්ධන බැංකුවට යන්න නේද?
2: ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් අපේ අනාගතයේ වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම මොන හරි දෙයක් කරන්න ඕන. ඉතින් ඒකට තියෙන හොඳම තැන තමයි නිශාන්නේ මතක් කරේ.
6: ඉතින් ඔබට කරන්න තියෙන හැරිම පුංචි දෙයයි 13:19ට දැන්ම කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීපු ගමන් ඔබට හැකියාව තියෙනවා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන දේවල් ගැන, මේ වැඩේ ගැන, ස්ථාවර තැන්පතුව ගැන කතා කරලා වැඩේ ගොඩදාගන්නේ. වෙලාව මතක් කරන්න 6:30.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල අඩුවේ. රාජ්‍ය ආදායම ගැන රජයෙන් පුරෝකථනයක්. ඩෙංගු අධි අවධානම් කලාප 124ක් හඳුනාගැනේ. ගොවින්ගෙන් ආණ්ඩුවට චෝදනා. ඇමරිකා ඉරාන සාකච්ඡා ගැන යළි මත ගැටුම්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල පහත දමනු ලැබුවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල රුපියල් 414ක්. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දැමූ අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 382ක් ලෙසයි. ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් සහ භූමි තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. රාජ්‍ය ආදායම පහළ යාමක් සිදුවුව හොත් රජයට විදෙස් ණය ගැනීම්වලට යොමුවීමට සිදුවන බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම අඩුවනු ඇති බවට මුදල් අමාත්‍යාංශය පුරෝකථනය කරනු ලැබුවා. ඒ 2027 වසර සඳහා නිකුත් කළ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයට අනුවයි. ප්‍රධාන දැතුලත්ව 2025 වසරේදී මෙරට සමස්ත රාජ්‍ය ආදායම දැක්වුණේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.7% ලෙසයි. මෙම වසරේදී එය 15.8% දක්වා පහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පුරෝකථනය කරනු ලැබුවා. වාහන ආනයනය මත එක්වරක් පමණක් ලැබෙන බදු ආදායම අහිමිවීම එම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරාල සඳහන් කළේ ආනයන වියදමට සාපේක්ෂව අපනයන ආදායම වැඩි නොවීම රාජ්‍ය ආදායම පහළ යාමට ප්‍රධාන හේතුවක් බවයි.
3: ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනකොට ආනයන වියදම විශාල වශයෙන් ඉහළ යනවා. ඒක අපනයන ආදායමට සාපේක්ෂව විශාල වශයෙන් ඉහළ ගියොත් නැවතත් රුපියල් අව ප්‍රමාණය වීමටත් ගේම් ශේෂයේ හිඟයක් ඇතිවීම ආදී කර්ම කාරණා සඳහා බලපානවා. ආදායම යම් ආකාරයකට අපේ පහළ යාම තුළ සිද්ධ වන කාරණය තමයි ආදායම් පහළ යාම රටේ වියදමත් පහළ යන්නේ නැත්නම් සිද්ධවන්නේ රජයේ අයවැය හිඟය ක්‍රමයෙන් වැඩි වෙනවා. රජයේ අයවැය හිඟය වැඩි වුණාට පස්සේ රජයට සිද්ධ වෙනවා ණය ගන්නට. ඉතින් ණය ගැනීම බොහෝ වෙලාවට භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැලුම් කර මේවා තුළින් තමයි සිදු කරනු ලබන්නේ.
1: මේ අතර මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 514ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ 2025 වසරේ අදාළ කාල සීමාව හා සැසඳීමේදී එය 21%ක වර්ධනයක් බවයි. පෙර වසරවලට සාපේක්ෂව දිවයිනේ සියලු පළාත්වල ඩෙංගු රෝගිය ව්‍යාප්තිය මෙවන විට තීව්‍ර වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මෙවන විට ප්‍රකාශයට පත් කර ඇති ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 124ක්. ජනවාරි පළමුවැනිදා සිට ඊයේ දිනේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53159ක් බවයි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඩෙංගු රෝගයේ හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 31ක්. වසරේ මුල් මාස 5 මාසිකව ඩෙංගු රෝගීන් වාර්තා වීම දසදහසකට අඩු මට්ටමක පැවතියද මේ මාසයේ ගෙවී ගිය දින 28 පමණක් ඩෙංගු රෝගීන් 19318ක් වාර්තා වුණා. මේ අතර නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි භාණ්ඩාගාරික MAC ප්‍රසාද් පැවසුවේ නීතිමය පියවර ගැනීමද අඛණ්ඩව සිදු කරන බවයි.
4: මේ අකණ්ඩව සිදුවුතු කාර්යයක් තමයි තිබෙන්නේ. මතුරුවන් භවන ස්ථාන ඉවත් කිරීමම කාර්ය අකණ්ඩව සිදුකරන කාර්යයක්. පරීක්ෂා කරන අවස්ථාවලදී උපදෙස් ලබා දීපු ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂා කරන මේ මතුරු මර්ධන වැඩසටහන් අවසන් වෙන්නේ නැහැ. දිනකින් දෙකකින් අවසන් වන කාර්යයක් නෙවෙයි. අකණ්ඩව සිදුකරන වැඩසටහන් ලෙස කටයුතු සිදු කරන්න සැලසුම් කළ තිබෙනවා. මොකද අවදානම් තියෙන සෞඛ්‍ය අධින නිලධාරී කාර්යාලවල අකණ්ඩ ඩෙංගු මර්ධන වැඩසටහන් නිරන්තරයෙන්ම සිදු කරන මොකද රෝගීන් වාර්තා වීමට සාපේක්ෂව වැඩසටහන් වල ප්‍රමාණය ආදි වැඩි වීමක් වෙන්න පුළුවන්.
1: මේ අතර කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශයේ කසල කළමනාකරණය නිසි පරිදි සිදු නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කළා. ප්‍රදේශවාසීන් පැවසුවේ නගර සභාව විසින් නිසි පරිදි කසල රැගෙන නොයාම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි. මේ සම්බන්ධයෙන් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කසල ගැටලුව විසඳීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි. අලෙවි කර ගැනීමට නොහැකිව නිවෙස්වල ගොඩගසා ඇති වී තොග මේ වන විට කෘමි සතුන් හේතුවෙන් විනාශ වෙමින් පවතින බව ගොවින් පවසනවා. ඔවුන් සඳහන් කළේ නිසිමිලක් ලබා දී වී මිලදී ගැනීම රජය විසින් කඩිනමින් ආරම්භ කළ යුතු බවයි.
5: මේ වෙනකොටත් රුපියල් 95යි වී. මේ ගානට වී දීලා අපිට ඔළුව උස්සන්න බෑනේ. අඩුම ගාන රුපියල් 120කට උඩින් මිලක්වත් තියෙන්න ඕනේ. එහෙම නැතුව වී ටික දෙන්න බෑ ඉතින්. මහින්ද මාතේ ඉන්න කාලේ හොඳට ගොයියා නැගහිටා. දැන් පල්ලානම දාලා පාගල චුරුච්චන් කියලා ඉන්නේ.
1: හොරුළුවැව ව්‍යාපාරී ගොවින් සඳහන් කළේ සිය ගැටලුවලට විසඳුමක් ලබා දෙන තෙක් සිය අරගලය අත්නොහරින බවයි.
6: වසන් සම්සිංහ මහත්තයෝ වීදුරු ගැවලින් බැහැලා අපිට මේ ප්‍රශ්නවලට උත්තරයක් දෙන්න ඔබතුමාලත් එක්ක අපි හිතගත්තේ ඔබතුමාලා අපිට සාධාරණයක් කරයි කියලා හිතලා. ඒ හින්දා ඒ සාධාරණ අපි වෙනකන් මේ අරගලේ අපි එහෙමම කරනවා.
5: එදා රජේවල් හොර නොමිලේ දෙනකොට දොස් පැවරුවා. දැන් ඇස්පනා අපිට පෙන්නලා තියෙනවා. කර්මය තමයි ඔයාලටත් ඔය දැන් කියවෙන්නේ එක එක ඒවා. දෙයියන්ගේ හාල් කැවෙනවා කියන්නේ ඕක තමයි.
1: රජය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ සහතික මිල හෝ වී සඳහා ලබා නොදෙන බවයි ජාතික ගොවිජනක මුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ.
7: මේ චක්‍රලේඛන මගින් ආණ්ඩුවට සාධාරණ මිලක් නියම කරා රුපියල් 120යි නාඩු කිලෝයකට. සම්බා 130 25යි ඕනෝම ජනාධිපති නියම කරා. හැබැයි අද චක්‍රලේඛනේ අර ලාල්කාන්ත් උන්නෑගේ මේසේ උඩ විතරක් 120ට ගන්න තියෙනවා. එයා වී කියන්නේ නැහනේ. ඊළඟට නාමල් කරොන්ද නියෝජ්‍ය අමතිවරු මේසේ උඩ විතරයි ඔය චක්‍රලේඛනේ තියෙන්නේ. හැත්ත මහ පොළොවේ කතාව මේ රුපියල් 100න් පහළ.
1: රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ පදනම මත සහල් කිලෝග්‍රෑම් 20ක් ලබා දීමට රජය තීරණය කර ඇති බව වෙළඳ මාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා සඳහන් කළා. ආණ්ඩුව රාජ්‍ය සේවකයන් ඇතුළු සියලු ජනතාව පීඩාවට පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට එක් වෙමින්.
8: ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි බලාපොරොත්තු වුණේ ජීවන වියදම අඩු කිරීම ගැන කතා කරයි කියලා. ගොවියගේ පොහොර ප්‍රශ්නේ ගැන කතා කරයි කියලා. මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියන වැඩපිළිවෙල පිළිබඳ කතා කරයි කියලා.
9: නෑ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ හැමෝම පොලිසිය මාධ්‍ය ප්‍රකාශක වැඩේ කරා. දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයන් ණයට දෙන්න. දැන් අපේ හැමෝම නිකන් හරි ණය ගෙව්වේ නැත්තම් බත් මුට්ටිය තමයි උස්සයන්නේ වෙන්නේ. හැබැයි ඉතින් මෙයාට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදුයි. අපි පොඩි කාලේ මේ වැඩි හිටියෝ දන්නවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ ආණ්ඩුවේ ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයාද අපහසුතාවට පත් කරන බවයි.
10: කකටීරු දේශපාලඥයෙක්ගේ වචන නිසා අනුර කුමාර ජනාධිපතිගේ ඒ මිනිහත් ඉපදුනේ තඹුත්තේගම කියන එක කියන්න ලැජ්ජා තරමට අර ඇමතිවරයා පත් කළා තිනවා රාජ්‍ය සේවය. රාජ්‍ය සේවකගේ ප්‍රශ්න හඳුනා ගන්න නැති මෝඩ දේශපාලඥයෝ මේවා කියනකොට රාජ්‍ය සේවකොණ්ඩ ලැජ්ජයි.
1: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්ථ නායක
11: විස්කාරකක් ගන්න හිටපු මිනිසුන්ට දැන් හාල් කිලෝ 20ක් ගෙවීමේ ක්‍රමයට ගන්න ආණ්ඩුව පිටපස්සෙන් පෝරම පුරවන්න සිදු වෙලා. ඒ විතරක් නෙවෙයි ගොවියා රජ කරන්න කතා කළේ. අද ගොවියන්ට සිද්ධ වෙලා තියෙන්නේ වහකන්න නැතුව ජීවත් වෙන එක.
1: පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමෝ සඳහන් කළේ ඉදිරියේදී ආණ්ඩුවෙන් සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැකි වනු ඇති බවයි.
12: අද ඉතාම පැහැදිලිව වී කිලෝයක රුපියල් 90ට ගන්න ගමන් වී ගොවියට කසිප්පුකාරය කියන පටන් ගන්න තියි. ඊළඟ වසන්ත සමරසිංහ දැන් වෙස්සන්තර වෙලා තිනවා හදිස්සි. ඒකට හා කිලෝ 20ක් ලීසින් ක්‍රමයට ගන්න වෙන තැනට රටේ ආර්ථිකය නවත්. ඊළඟ කොසු ඉදල් මුළුතැන් ගිර අවශ්‍ය කරන හට්ටි මුට්ටි මේවත් ලීසින් ක්‍රමයට ඉස්සරහට ලබා ගන්න පුළුවන්.
1: නියෝජ්‍ය මාත්‍ය ටීබී සරත් සඳහන් කළේ විපක්ෂය කුමන චෝදනාවක් කළද සිය පාලන කාලය තුල රට සංවර්ධනය කර අවසන් කරන බවයි.
13: මේ සමාජයේ ශිෂ්ට සම්පන්න ලෙස පාලනයක් කරන තත්ත්වයකට පරිවර්තනය කරනවා. අපි තාම ඇවිදලා අවුරුදු 1.5ක් විතර වෙන්නේ. තව අවුරුදු 3.5ක් 4ක් මෙරට පාලනේ අපේ පාලන ඉතිහාසයේ මේක කරලා අවසන් කරන්න තමයි අපේ බලාපොරොත්තු. මොන අභියෝගේ ආවත් අපි ඒක ජයග්‍රහණය.
1: දූෂණ විරෝධී පනත අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන් වන බව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ සියලු මාණ්ඩලික නිලධාරීන්, මාධ්‍ය ආයතන පුවත්පත් හිමිකරුවන් හා කර්තෘවරුන්, වෘත්තීය සමිති විධායක නිලධාරීන්, ක්‍රීඩා සංගම් නිලධාරීන් ඇතුළු පාර්ශව මාර්තු 31 වෙනිදා වන විට තමන් සතු දේපළ පිළිබඳ විස්තර කොමිසම වෙත ඉදිරිපත් කළ යුතුයි. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ඩිජිටල් පද්ධතිය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබුණා. මේ වන විටත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. ඇමරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඉරානය පවසනවා. ඉරාන කථානායක ඉස්මයිල් බගයි සඳහන් කළේ ඇමරිකාව සමග සාකච්ඡා සඳහා එක්වන සිය නියෝජිත පිරිස දෝහා වෙත ගමන් කරන බවයි. එහෙත් ඔවුන් අවධානය යොමු කරනු ලබන්නේ දෙපාර්ශ්ව අතර අවබෝධතා ගිවිසුමේ ඇතුළත් කරුණු ඉටුකර ගැනීම සම්බන්ධයෙන් බවද ඉස්මයිල් බගයි ප්‍රකාශ කළා. ඉරාන ජනාධිපති මෂූඩ් පෙසස්කියන් පැවසුවේ තහනම් කළ සිය දේපළ නිදහස් කර ගැනීම සඳහා පමණක් සිය නියෝජිත කණ්ඩායම දෝහා වෙත පැමිණෙන බවයි. ඇමරිකාවේ සඳහා එකඟ වුවහොත් අවබෝධතා ගිවිසුමේ ඇතුළත් කරුණු ක්‍රියාත්මක කරන බවද ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සඳහන් කළේ ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය සාකච්ඡාවක් ඉල්ලා සිටි බවයි. දෝහාහිදී අදම සාකච්ඡාව පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කළා. සිය මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සාකච්ඡා සඳහා එක්වන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. ඇමරිකාව සහ ඉරානය අතර මාස 4කට අධික කාලයක් පැවති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය දින 60ක සටන් විරාම ගිවිසුමකට එළඹුණේ පසුගිය 17 වෙනිදායි. සති දෙකකටත් අඩු කාලයකදී දෙපාර්ශවය අතර ගැටුම් යළි ආරම්භ වූයේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකාවකට ඉරානය පහර දීමත් සමගයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකාව ඉරානයේ තොරගත් හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඉරානය ද ඇමරිකාවේ මිත්‍ර රටවල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළා. එහිදී ඉරානය පැවසුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුවන නාවික ගමනාගමනයේ පරිපාලනය තම රටට හිමි විය යුතු බවයි. වෙනිසියුලාවේ සිදු වූ භූකම්පනයෙන් 1700කට වැඩි පිරිසක් මියකුස් ඇති බව එරට අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පවසනවා. ඇය සඳහන් කළේ වෙනිසියුලාව ඉතිහාසයේ මොහොන දුන් වඩත් කුරිරුම ස්වභාවික ව්‍යසනය මෙය බවයි. අතුරුදන් වුවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඒ අතහැර දැමීමට සිදු ඇති බවයි ඩෙල්සි රොඩ්‍රිගස් සඳහන් කළේ. වෙනිසියුලාවේ කරාකස් අගනුවර ප්‍රබල භූකම්පන දෙකක් හටගනු ලැබුවේ පසුගිය 24 වෙනිදා රාත්‍රියේදී. ප්‍රධාන කම්පන දෙක සිදු වූ ගත වූ දින 5 තුළ පසු කම්පන 250ක් පමණ සිදු ඇති බවද අනාවරණ වුණා.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ජර්මනියට සිදු වුණා. ඒ 32 දෙනාගේ වටේදී පැරගුවේ කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් එකට එකක් ලෙස සමතත්වයෙන් තරගය අවසන් වීමෙන් පසුව දඬුවම් පහර 4-3 ලෙස ජර්මනිය පරාජයට පත්වුණා. මේ අතර 32 දෙනාගේ වටේ ජපානය සමග පැවති තරගයෙන් බ්‍රසීලිය ජයගනු ලැබුවා. තරගයේ 90 විනාඩිය නිමවන විට කණ්ඩායම් දෙකම 1 ගෝලය බැගින් ලබා සමතත්වයේ පසුවුණා. ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා ලබා දුන් අමතර කාලයේ අවසන් විනාඩියේදී ගෝලයක් වර්තා කරමින් බ්‍රසීල කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේ ගේබ්‍රියල් මාටිනෙල්ලි විසින්. 32 දෙනාගේ වටේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් ගෝල 1-0 ලෙස කැනඩාව ජය වාර්තා කළා. යලි සිරස්තල. ඉන්ධන වර්ග දෙකක මිල අඩුවේ. රාජ්‍ය ආදායම ගැන පුරෝකථනයක්. ඩෙංගු අධි අවදානම් කලාප 124ක් හඳුනාගැනේ. ගොවින්ගෙන් ආණ්ඩුවට යලි චෝදනා. ඇමරිකා ඉරාන සාකච්ඡා ගැන මත ගැටුම්. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනින්රි සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැයෙන් පැය පුවත් සමග.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: ලංකාවේ ෆෝක් මියසික් මැලේසියන් ෆෝක් මියසික් එක මික්ස් කරලා අලුත් ක්‍රියේෂන් එකක් අංජලි බණ්ඩාර කරලා තිබ්බා.
2: මියසික් වලින් එක්ස්පෙරිමන්ට්ස් කරන එයාගෙන් අපි වැඩි විස්තර ඇහුවා.
3: මේ ක්‍රියේෂන් එක හැදෙන්නේ මැලේසියා වල ඉන්න ගොඩක් ෆේමස් අවෝඩර් ටීම් එකක් නවුන්ගන් කියලා. ඒගොල්ලෝ මැලේසියාවේ ජන සංගීතය තමයි ප්‍රසන් කරන්නේ. එයාලව කන්ටැක්ට් කරගෙන එයාලගේ මීටින්ග්ස් වලට පස්සේ තමයි ක්‍රියේෂන්ස් අපි කරන්නේ.
1: ඒෂියාවල මේ ක්‍රියේෂන් එක කරද්දි කොහොමද එයාලගෙන් හම්බුන සපෝට් එක?
3: මිත්‍රශීලී විදිහට ඒ කණ්ඩායම මාත් එක්ක වැඩේ කරා. සහ ඒගොල්ලෝ ගොඩක් සතුටු වුණා. ලංකාවේ දැන් මම මේක අවුට් කරාට පස්සේ ලංකාවේ කට්ටිය එකට දාපු කමෙන්ට්ස් ඒගොල්ලෝ කියවලා මට ආයෙම කතා කරා. ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙනවා කියලා. සහ සෑහෙන මැලේසියන් ජනතාව මට ස්තුති කළා තිබුණා එයාලගේ රටේ ජනගීයක් තෝරගත්ත එක ගැන.
2: ඔයාගේ ඔරිජිනල් එකකුත් ළඟදී අහන්න පුළුවන් වෙයිද?
3: ඔව්, ළඟදී ඔරිජිනල්ස් ගොඩක් එන්න තියනවා. ඒ වැඩසටයුතු කරනවා සහ කරලා ඉවර ගඩක් තියෙන ඉතින් සහරි ගොඩාක් නිර්මාණ බලන්න
0: පුළුවන්.
2: බොලිවුඩ් වල හිරෝයින් කෙනෙක් කියන්නේ හැමදාම ලව් ස්ටෝරි එකක ඉමෝෂනල් කැරක්ටර් එකක් නෙවෙයි කියලා. මෙදා පාර හුමා කුරේෂි පෙන්වන්න ලෑස්ති. ඒ එයාගේ අලුත්ම මූවි එක වෙන Baby Do Die Do මූවි එකෙන්.
4: සබ්ටර් බල් ජයගා.
1: ඇස්පේන්නෙත් නැති කතා කරන්නත් බැරි. හැබැයි ජීවිතයත් මරණයත් අතර සීරියස් ගේම් එකක් ප්ලේ කරන හිට්ුමන් කෙනෙක්ගේ කැරක්ටර් එක තමයි මූවි එකේ හුමා කුරේෂි කරන්නේ.
2: මූවි එක ජූලි 3 වෙනිදා රිලීස් වෙනවා. හැමදාම අපි දකින්නේ නැති හුමා කුරේෂිගේ ඩාක් සයිඩ් එකක් මේ මූවි එකෙන් අපිට බලා ගන්න පුළුවන්.
0: Talk of the town.

0: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමක ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 832 1000. NIBM ද සිටි යුනිවර්සිටි, the place to be.
3: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
0: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
2: දැන් Pan Asia බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
4: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
5: බල කරන්න පුළුවන්.
4: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝම. කිව්වවත් කියලා ඔළුව වරන. හැමෝම හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ කිව්වම කියලා උනාදී මන්දම කාටද කියන්නේ කියලා බලලා
6: තියෙනවා.
7: ආ මකලෝ සහ ලාවට සෙන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට.
8: සෙනසුරාද උදේ 8ට
9: ජින්තු පිටියේ මේ මොවේද?
10: ආ අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
9: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
10: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
9: ආ මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
10: ඈ?

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මමීස් පොකට් මනි
2: ජයග්‍රහණය කරන්න අපිට සැලැස්මක් ඕනේ. හැබැයි හැම වෙලාවෙම අපේ සැලැස්ම හරියන්නේ නැහැ. එම් වෙලාවට අපි මොකද කරන්න ඕනි මාෂි?
3: ඒ හරියන්නේ නැති සැලැස්ම චුට්ටක් වෙනස් කරලා අපි ආපහු අලුතෙන් පටන් ගන්න ඕනි නිෂාන්.
2: අපේ අරමුණ වෙනස් කරගන්න හොඳ නැහැ. සැලැස්ම වෙනස් කරගන්න ඕනි. දැන් මේ වෙලාවේ ලෑස්ති වෙන්නේ අපි මමීස් පොකට් මනි දිනන්නේ කවුද කියලා බලන්න.
3: ඉතින් අද දවසේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට සම්බන්ධ වෙලා ඉන්නේ තිලිනි ජයවික්‍රම පේරාදෙනී ඉඳලා. Good morning තිලිනි.
4: Good morning.
3: තිලිනි අපි පොකට් මනි අරගෙන ඇවිල්ලා තියෙන්නේ රුපියල් 5000ක් පොකට් මනි තියෙනවා. ප්‍රශ්න හතරකට හරි උත්තර තෝරලා ඔයාට මේ 5000ම ඔයාගේ අතට ගන්න පුළුවන්. තිලිනි එහෙනම් අපි ප්‍රශ්න වල උත්තර දෙමුද?
4: හරි.
3: පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරියට උත්තරේ තේරුවොත් ඔයාට රුපියල් 250ක් පොකට් මනි හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්නෙටත් ඔයා ඒ විදිහටම හරියට උත්තර දුන්නොත් අර අතේ තියෙන රුපියල් 250 500ක් කරගන්නත් ඔයාට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තුන්වෙනි ප්‍රශ්නේදී අර අතේ තියෙන රුපියල් 500 රුපියල් 1000ක් වෙනකම් වැඩි වෙනවා. ඊට පස්සේ අපි යන්නේ බෝනස් ප්‍රශ්නෙට. බෝනස් ප්‍රශ්නේදී ඔයාගේ අතේ තියෙන පොකට් මනි ගණන 5 ගුණයකින් ඔයාට වැඩි කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න බැරි වුණොත් අර අතේ තියෙන පොකට් මනි ගණන 50%කින් අඩු වෙනවා. තිලිනි එහෙනම් අපි ප්‍රශ්න හතරට උත්තර දෙමුද?
2: ජන කවියක් තියෙනවා තිලිනි අහලා ඇති, කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා, යුද්ධෙට උපන් කුමරිඳු යැයි නමක් ඇති වුණා. අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මුල් ඒරියා සටනෙන්. 16 වන සියවසේදී මායාදුන්නේ රජු හා පෘතුගීසි හමුදාව අතරයි මුල් ඒරියා සටන ඇති වුණේ. සිංහල හමුදාව මෙහෙව්වේ මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි කුමරු විසින්. අපේ ප්‍රශ්නය, මුල් ඒරියා සටන මෙහෙවූ ටිකිරි බණ්ඩාර කුමරු පසුව රජ වුණේ 1. පළමුවන රාජසිංහ රජු ලෙස, 2. දෙවන රාජසිංහ රජු ලෙස.
3: තිලිනි වාගේ උත්තරේ හරි. ටිකිරි කුමාරයා සීතාවක රාජසිංහ රජු කියලාත් හඳුන්වනවා. මේ තමයි තිලිනි වාට ලැබෙන දෙවනි ප්‍රශ්නය.
2: ශ්‍රී ලංකා මහ බැංකුව 1951 පළමු නෝට්ටු කාණ්ඩය නිකුත් කළා. ඒවා 6 වන ජෝර්ජ් රජුගේ රූපය සහිතව රුපියල සහ රුපියල් 10 වටිනාකමකින් යුතු නෝට්ටු ලෙසයි නිකුත් උනේ. මෙන්න ප්‍රශ්නය, ලංකාවේ මුද්‍රණය වන මුදල් නෝට්ටුවල මහ බැංකු අධිපතිට අමතරව අත්සන් තබන්නේ 1. ජනාධිපති, 2. මුදල් ඇමති.
3: තිලිනි ඔයාගේ අතේ තිබු රුපියල් 250 ඔයා දෙවනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 500ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: ලෝක වෙළඳපොළට තත්ත්වයෙන් උසස් පෝසිලින් නිෂ්පාදන ඉදිරිපත් කරන රටක් ලෙස ලංකාව ප්‍රසිද්ධයි. පෝසිලින් ලෝකෙට හඳුන්වා දුන්නේ චීනය. ක්‍රිස්තු වර්ෂ 7-10 අතර සියවස්වලදී පවා චීනයේ පෝසිලින් නිෂ්පාදන භාවිතයට ගැනුණා. මෙන්න ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ පෝසිලින් නිෂ්පාදනයට ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ 1. දංකොටුව, 2. මීටියාගොඩ.
3: තිලිනි මේ වෙනකොට අපි ඔයාගෙන් අහපු ප්‍රශ්න තුනටම ඔයා හරි උත්තර තෝරලා තියෙන්නේ. දැන් අතේ පොකට් මනි රුපියල් 1000ක් තියෙනවා. දැන් පුළුවන් තිලිනි අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔයා අතේ තියෙන රුපියල් 1000 5 ගුණයකින් වැඩි කරගන්න. හැබැයි බෝනස් ප්‍රශ්නෙට හරි උත්තර තෝරන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගණන 50%කින් අඩු වෙනවා. මේ තමයි තිලිනි අපි ඔයාට දෙන බෝනස් ප්‍රශ්නය.
2: තිලිනි, මුහුදෙන් ලැබෙන රසවත් ආහාරයක් විතරක් නෙවෙයි ඉස්සෝ කියන්නේ පෝෂණ ගුණයෙන් පිරුණු ආහාරයක්. ඉස්සෝ වාණිජ වගාවක් විදිහට ශ්‍රී ලංකාවේ ආරම්භ වෙන්නේ 70 දශකයේ. ඉස්සන් ආහාරයට ගැනීම ශරීරයේ මාංශපේශි වර්ධනයට සහ නඩත්තුවටත් උපකාරී වෙනවා. මෙන්න ප්‍රශ්නය, ඉස්සන් තුළ ඇති හෘදය සහ මොළයේ ක්‍රියාකාරීත්වයට උපකාරී වන පෝෂකයක් වන්නේ 1. ඔමේගා 6, 2. ඔමේගා 3.
3: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. තිලිනි ජයවික්‍රම, ඔන්න අද දවසේ රුපියල් 5000ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා.
2: කොච්චර කාලයක් තිස්සේ මේ පොකට් මනි අපේ ප්‍රෝග්‍රෑම් එක අහනවද?
4: බොහොම
3: ස්තුතියි තිලිනි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
4: ජය වේවා. බොහොම ස්තුතියි.
0: Siyata Pocket Money.
2: ඔන්න මාෂයට ආරංචියක් ලැබෙනවා නිධානයක් හම්බ වෙන්න යන්නේ කියලා. මොකද හිතෙන්නේ?
3: සතුටුයි.
2: මාෂි දන්නවාද ගෙදරදීම නිධානයක් හදාගන්න විදිහක් තියෙනවා. දැම්ම ෆෝන් එක අතට ගන්න. 13:19 කෝල් එකක් ගන්න. නිධානයක් කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් කොයි හරි තැනක ආරක්ෂාව පිණිස හංගපු වස්තුවක්නේ. වස්තුවක් ළඟ තියෙනවා නම් ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් නැත්තම් ළඟ දුක් වෙන්න එපා. ඔබට පුළුවන් අමාරුවෙන් හම්බ කරන පුංචි මුදල දවසින් දවස එකතු කරලා ඒක ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. හරියට නිධානයක් පෙන්වනවා වගේ ආරංචියක් තමයි මේ කියන්නේ යන්නේ. ඔබට පුළුවන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත යන්න. 13:19 වෙට කතා කරන්න. ඉහළ ප්‍රතිලාභ විශ්වාසදායක සේවාවක් ඔබට ලබා දෙනවා විතරක් නෙමෙයි, ඔබේ අනාගතයේ දවසින් දවස ඉදිරියට යන විදිහ ඔබට ඒ අය පෙන්නලා දෙනවා. පොලි අනුපාත ගැන කියනවා, අවශ්‍ය කරන අනෙක් දේවල් ගැන කියනවා. දැන්ම කතා කරන්න දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවහනට, සැනසිලිමත් විශ්‍රාමයකට 13:19. මන්ත්‍රයක් වගේ කියන්න ඕන නම්බර එකක් තමයි 13:19. දැන්ම කතා කරන්න තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙති.
3: ඒ වගේම අපේ නම්බර් එකත් මතක් කරන්න ඕන. අපේ නම්බර් එකට මැසේජ් එකක් එවන්න කියලා ඔන්න අපි ආයෙමත් සරක් මතක් කරනවා. අද දවසේ පොකට් මනී

හයි ගුඩ් මෝනිං අද අඟහරුවාදා සඳුද කියලා හිතුනට මොකද මේ මගේ අලුයෙක් මාර කතාවක් මේක ෆන් කතාවක් හරිද එයා කියනවා බල්ලෙක් කෑවා කියලා මට බල්ලව කන්න බැරි වුණාට මම තව බල්ලෙක් දාලා හරි ඌව කවවනවලු අඩේ හිතට නිකන් අමුතුයි අමුතුයි වගේ අමුතුයි කියන්නේ ෆන් නේ

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඩෙංගු රෝගෙදි හරියටම රුධිර පරීක්ෂා කරන්න ඕනේ කොමන වෙලාවටද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: මේ දවස්වල බොහෝ දෙනෙක් වෛද්‍යවරුන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි අපිට උණ හැදුනහම ඩෙංගුද නැද්ද කියලා පරීක්ෂා කරගන්න හරියටම රුධිර පරීක්ෂාවක් කරගන්න ඕනේ මොන වෙලාවටද කියන කාරණාව. ඩෙංගු රෝගේ හරියටම අඳුනගන්නත් ඒ වගේම සංකූලතා කලින් අඳුනගන්නත් රුධිර පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් උණ මතුවෙලා පැය 24ක් ගියාට පස්සේ ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාවක් කිරීම මගින් ඔබට ඩෙංගු රෝගේ හැදුනද නැද්ද කියලා හරියටම බලාගන්න පුළුවන්. නමුත් මේක 100%ක්ම නිවැරදි පරීක්ෂණයක් නෙවෙයි. ඒ වගේම සම්පූර්ණ රුධිර වාර්තාවක් ඔබ කළ යුතු වන්නේ උණ හැදිලා පැය 48ක් ගියාට පසුවයි. නමුත් හොඳම දේ තමයි මේ පරීක්ෂා කරන්න පෙර ඔබට උණ තියෙනවා නම් ඒ සඳහා සුදුසුකම් තියෙන වෛද්‍යරෙක් හමු වෙලා ඔහුගේ උපදෙස් මත මේ පරීක්ෂාවන් කර ගැනීමයි. එමගින් ඩෙංගු රෝගය හඳුනා ගැනීමටත් ඔබට ඇතිවිය හැකි සංකූලතා කලින්ම හඳුනා ගැනීමටත් වෛද්‍යරයාට හැකියාවක් ලැබෙනවා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යය. David Peters Motor Company Private Limited
2: Fry RBD Poltel 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
2: Coco Fry සතුටු රසය ගෙනෙන
4: කු මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න Combank Debit Card Challenge මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV Fridge Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකීන් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් Side by Side Fridge Laptop iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Combank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
5: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 8432000 NIBM the city university the place to be
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Peters e-mobility වෙතින් 0114 700 550.
9: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 99.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම.
14: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
15: SLT Mobitel Pure TV නිල විකාශක.
16: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදියට.
17: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
18: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
19: LOLC Finance හරියන්න හරිම තැන.
20: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න කෙවන්න දිනන්න.
4: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
5: සිත් වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica Lanka Tiles.
7: සමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
8: Stylish penumai mileage ekai dekama ekama ride eken. Electronic fuel injection taakshane samagin. Platina 100 hada weda karya. David Peters Motor Company Private Limited within.
9: Noora parata meter 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace Gampaha. අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
10: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
11: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0706-787-7000ට WhatsApp කරන්න.
12: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
13: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
14: ගන්නවා ලයිසන් එක.
15: දැන් හරිනේ අමාරු.
13: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
12: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
13: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටි ගෙවන්න බැරිය.
12: 13.19ට කෝල් එකක් ගන්නකො.
13: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
16: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමේ

0: දන් සැල් වැදගන්න පුදා ගත්තද පාරි මැද නවත්තන් කසකසායට දාපු කෝඩියල් බිව්වද
1: අයිස්ක්‍රීම් කෑවා කෝඩියල් නෙමෙයි පාරි මැදම නවත්තලා
0: පාරි මැදම නවත්තලා
1: පිටිපස්සෙන් හෝන් කරනකොට තමයි
0: සිහිය ආවේ නේද පාන් බාගේ ගත්තද සීනි සම්බෝල දාපු පාරි මැද නවත්තලා නේද ඒක අරගෙන කාලම පාරි මැදම නවත්තගෙන කාලම ගියාද අපි මෙහෙ ඉන්නවා හොඳයි මේ
1: අපි කිව්වා වෙසක් පොයේදී
0: ඉස්සරහම යලමිනිය තීරණය කරනවා පිටිපස්සෙන් එන මුං ඔක්කොම
1: අද
0: ස්පානුයි සම්බෝලයි කාලම ඉස්සක් යන්න හොඳ නැහැ කියලා. ඉස්සරහ මිනිය වාහනේ නවත්තන.
1: හරි ඔකේ.
0: මේ තනි වාහනේට යන්න බැරි පාරේ. ලංකාවේ තියෙන ඉතින් අතුරු පාරව ගැන විශේෂ විස්තර කියන්න ඕනේ නැහැ නේ.
1: හරි ඔකේ.
0: ගොඩක් වෙලා දන්සල ගහලා තින්නේ පාරට තව අඩි දෙක තුනක් එන්න. ඉතින් මේ රටේ බෞද්ධ විතර නෙමෙයි තව ඕන් තරම් මිනිස්සු ඉන්නවා. ඕන් තරම් මිනිස්සු
1: ඉන්නවා.
0: ඉතින් මේ හැම මිනිහම දන්සලකට යනවා නෙමෙයි. සමහර මිනිස්සු ඉස්පිරිතාල වල
1: යනවා.
0: මම ඒ වගේ අත්දැකීමකට මූණ දීලා මේ කියන්නේ.
1: හරි.
0: මම මේ ගෙදර හිටපු ටිකක් අසාධ්‍ය වෙලා වගේ හිටපු ලිඩෙක් කරා මම මේ යනවා. ඉස්සරහින් වාහනේ පාරමෙද නවත්තලා අයිස්ක්‍රීම් කනෝ.
1: හරි.
0: වාහන තුනක විතර කට්ටිය. ඒගොල්ලෝ තීරණය කළා තියෙනවා මේ පාරෙන් මෙතනින් යන හැමෝම අයිස්ක්‍රීම් කාලා මිසක් යන්න හොඳ නැහැ කියලා. අපි එහෙම තමයි පුරුදු වෙලා ඉන්නේ. ඒව හදන්න පුළුවන් ඒවා නෙවෙයි දැන්. දැන් ඉතින් මේ අපි ඒවට හුරු වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ.
1: අපි හිතුවනේ වෙසක් පොයේදී අපි හිතුවා පොසොන් එකේදී මේක හරියයි කියලා. එහෙම එකක් නැහැ නේද?
0: ඔව්. ඉතින් තව මිනිහෙකුගේ අවශ්‍යතාවය මගේ අවශ්‍යතාවයම නෙමෙයි කියන තරල සත්‍ය තේරුම් ගන්න මං හිතනවා තව අපිට අවුරුදු 50ක්වත් ඕන වෙයි කියලා.
1: 50ක්?
0: මම අයිස්ක්‍රීම් කෑවට මුළු පාරම ඉන්නේ උන්ට අයිස්ක්‍රීම් කන්න උමනාවක් නැහැ කියන සරල අදහස ඔලුවට එන්න.
1: හරි.
0: තව 50ක් විතර ඕන වෙයි කියලා තමයි මට හිතෙන්නේ.
1: අම්මෝ.
0: අයිස්ක්‍රීම් එක තේ එක කසකසායට දාපු කෝඩියල් එකට නවත්තනවා පාරමැද. පාරමැද. පාරමැද. ඒකත් වාහනේ නම් බොන්න ඕනේ. එහෙම තමයි අපි. ඔබත් එහෙම කරා නම් ඔබට තව 50ක් යනවා.
1: හරි. ඒක
0: හදාගන්න. අඩුම 50ක් අඩුම. උපරිම සීමා අපි දන්නේ නැහැ. හැමදාම කිව්වොත් ලැජ්ජාවට පුඩි වෙනසක් වෙයි කියලා තමයි මං හිතන්නේ.
1: ඕකේ.
0: හොඳයි නේද? මේ ඒක නෙමෙයි.
1: මොකද්ද? ඒක නෙමෙයි මේක.
0: ඒක නෙමෙයි දැන් අද කියන්න යන්නේ අදහසක් ඇවිල්ලා තියෙනවා මිටක් නැති කුඩයක් හදන්න.
1: මිටක් නැති කුඩයක්.
0: මිටක් නැති කුඩයක් හදන්න.
1: හරි.
0: දැන් මේකේ ප්‍රොටෝටයිප් එක කරලා කියලායි කියන්නේ. මේකේ තියෙන්නේ නන සහ කුඩ රෙද්ද. ඒක වැඩ කරන්නේ ඩ්‍රෝන් එකක් වගේ. මිට තියෙන කෑල්ලේ පොඩි ඩ්‍රෝන් ටයිප් ඔපරේෂන් එකක් යනවා.
1: හරි.
0: ඒක පොඩි කැමරාවකුත් තියෙනවා. ඒ කැමරාවට පුළුවන් කුඩේ ක්‍රියාත්මක කරපු මිනිහගේ මූණ මතක තියාගන්න. දැන් මොකද වෙන්නේ? මේ නන ටිකට සම්බන්ධ වෙලා තියෙන කුඩ රෙද්ද මිටක් නැතුව ඇවිදින කුඩයක් වගේ ක්‍රියාත්මක කරපු මිනිහගේ පිටිපස්සෙන් යනවා.
1: ආ ඕකේ.
0: පිටිපස්සෙන් නෙමෙයි අත්තරම ඔළුව උඩින් යන. පිටිපස්සෙන් ගියලා ඉතින් මොනවා පිටිපස්සෙන් ගියලා මක් කරා. වහින වෙලාවට පායන වෙලාවට
1: හරි
0: එයාට පුළුවන්කම තියෙනවා මොකක් කර තැනකින් මේ බාධකයක් ආවොත් කුඩේ ඇක්ටිව් කරපු මිනිහත් එක්කම නිකන් පාත් වෙලා වාගේ යන්න.
1: වාව් නියමයිනේ.
0: එහෙම ඔබ්ස්ටකල් අඳුන ගන්න පුළුවන්කමක් මේ කුඩේට තියෙනවා.
1: හරි.
0: තව දුරටත් එක අතකින් කුඩේ ඉහළගෙන යන්න ඕනේ නැහැ.
1: මම දැකලා තියෙනවා ඔළුවට හයි කරන කුඩ.
0: ඒක
1: කැතයෝ නිකන් මොකද්ද වගේ මුට්ටියක් නමලා වගේ.
0: දැන් ඔයා කැමතිද හොඳ ලස්සනට කොණ්ඩේ හදාගෙන ඔයා මගුල් ගෙදර කියනවා. වහිනෝ. ඔළුවට හයි කරන කුඩයක් හයි කරන් තමයි ඔයා හෝටලෙට
1: යන්නේ. ඔව් ඒක සෙට් නෑ ඉතින්.
0: ඇත්තටම ඔයාට හරියන්නේ ඔළුවට හයි කරන කුඩයක් තමයි. ඔළුවට හරින කුඩේකුයි ඔළුවටම හයි කරන නැට්ටකුයි ඔළුවටම හයි කරන අන් දෙකකුයි. හරියන්නේ.
1: හරිම හිනා.
0: හරිම හිනා නෙමෙයි ඇඳෙනවා මේ කියනවාට. ඔළුවට හයි කරන කුඩේ. අර නිර්මාණයක් කරගන්න ඇවිල්ලා ඔළුවට හයි කරන කුඩේ
1: නෑ මං කිය එහෙමයි මතින්
0: ඔළුවට හයි කරන වල්ගයක් ඔළුවට මයි කරන රටන
1: හලි
0: ඉතින් මේ ඩ්‍රෝන් එකක් පාදක කරගෙන මේක කරන්න ෆේස් ඩිටෙක්ෂන් තාක්ෂණය පාවිච්චි කරන්න
1: ඕකේ
0: ඉහළපු කෙනාගේ පස්සෙන් එන්න ඉහළපු කෙනාගේම විධානයකට විතරයි ඒක ටර්න් ඔෆ් වෙන්නේ ඒක අකුලන්නත් පුළුවන්
1: හරි ඕකේ නයිස්
0: නිර්මාණ ඊට පස්සේ චීන රොබෝ කෙනෙක් හදලා තියෙනවා පාරේ තියෙන ඕනම කරන්ට් යන වයර් එකක් 33,000 44,000 ඒව වැඩක් නැහැ කරන්ට් තියද්දිම රිපෙයාර් එක කරන්න
1: ඕ
0: නැත්තම් අපේ පැත්තේ හැමදාම එහෙම එකක් තමයි හෙට දිනත් අලුත් වෙනියක නිත්තක්ෂෙන් හා ඔබ ගෙදර ඉන්න මේ වීකෙන්ඩ් එක දෙන්නේ ගෙදර ඉන්න එකම දවසේ උදේම ඉඳන්ම ලයිට් කපන බව කරුණායි සල්ගන්න අපිට යකා මේල ඉන්න
1: හරි
0: ලයිට් නැතුව ඉන්න පුළුවන් උන්ට කරුණාවෙන් සලකන්නේ කොහොමද කියන්නේ මේ කරන වැඩේට
1: දැන් අපිට ඉංග්‍රීසි වලින් මැසේජ් එකක් එන්නේ
0: සතිය දවසක කපහංකු
1: එහෙම බෑනේ
0: ඒකත් හොඳට නාඩි අල්ලලා
1: හරි
0: සෙනසුරාද උදේ කපනවා කියන්නකො
1: ගාන්ට ෆෑන් එක නතර වෙනවා
0: නේද
1: නියමයි
0: සෙනසුරාද උදේට කපන්නේ දැන් මිනිස්සු සෝල ගහ ගන්නවත් අඩුයි මෙයා ඇයිද මේ සෝල ගැන කියලා තියෙන එක එක කතානේ කාලෙකට සෝල හොඳයි කාලෙකට සෝල කරදරයි දැන් සෝල දාලා තියෙනවා සෝල ඕෆ් කරන්න කියන පණිවිඩ එන්නේ අනේ
1: කරන්නේ
0: අදත් පුළුවන් ද ඕෆ් කරන්න කිලෝවොට් අර ගන්නට වඩා වැඩි නම් අද දවසෙත් ඕෆ් කරලා තියන්න අපි දන්නේ මේ ප්‍රතිපත්ති කවුද හදන්නේ මේ ප්‍රතිපත්ති කවුද නවත්තන්නේ අපි කිසි දෙයක් දන්නේ ඉතින් අහන්නකෝ
1: හරි
0: දැන් චීනේ හදලා තියෙන එක එතන මට දැන් ඔයාලට තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා චීනෙට තව ප්‍රශ්නයක් ආවා
1: මොකක්ද
0: යුද්ධකදී එයාලගේ ට්‍රක් එක හරව ගන්න යන වෙලාව ගැන දැන් සොල්දාදුව දාගෙන ට්‍රක්ස් යනවනේ ඔයා හිතන්න විශේෂයෙන්ම මේ පොඩි පාරක යාන්තම් වාහනයක් එලාගෙන යන්න පුළුවන් පාරක
1: හරි
0: ට්‍රක් 100ක් විතර යනවා යුද්ධෙට යන්නේ යුද්ධෙට යන්නේ එක පාටම පාරේ ඉවර වෙනවා එක පාටම හොඳේ ඔයා කියන්නේ මොකද්ද මේකට තියෙන සොලියුෂන් එක ට්‍රක් 100ක් විතර ගිහිල්ලා දැන් පාර හිර වුණා. අඩේ පුතා යන්න බෑ කියලා.
1: තව පැත්ත පිටිපස්සට එලවන මේකක් හයි කරනවා.
0: පිටිපස්සට එලවන එකක් හයි කරනවා.
1: කෝච්චි වල වගේ?
0: තව එන්ජිමත් තියලා.
1: යා.
0: තව ඩ්‍රයිවිං සීට් එක. ස්ටීරින් වීල්.
1: යා.
0: හැකරල්ලෙක් වගේ.
1: හැකරල්ලෙක් වගේ.
0: ඒක තමයි සොලියුෂන් එක.
1: නෑ ඒකත් සොලියුෂන් එකක් නේ
0: ඒකත් සොලියුෂන් නෑ නන් තමයි
1: නැත්නම් ඩ්‍රෝන් එකක් යවලා ඒගොල්ලන්ට කලින් බලනවා
0: පැත්තට යන්න ඕනේ පැත්තට යන්න ඕනේ ඒ පැත්තටත් එක්ක හයි කරන්න
1: උඹල සතර පැත්තටම හයි කරන්න නේද
0: ට්‍රක් එක ගන්න මේ බෝලයක් නේද ට්‍රක් එක ගන්න මේ යන්නේ බෝලයක් තමයි පාරේ යන්නේ මේ ෆුට්බෝල් සීසන් එකනේ
1: ආ මගේ වාහනේ තියෙනවා මෙහෙම ටෙක්නොලොජි ආයකක් ඒ කියන්නේ ගිය විදිහට මේකයි රිවර්ස් කරන්න ඒ විදිහටම අර වංගු ටික ඒ විදිහටම අරගෙන ඒක මතක තියාගෙන රිවර්ස් කරන සිස්ටම් එකක් තියෙනවා ඒක ට්‍රක් එකට
0: ට්‍රක් 100ක් ඒ ක්‍රමයට රිවර්ස් කරනවා
1: මම පොඩක් ගිහලා
0: ට්‍රක් එකකට කකුල අහුවෙන්නේ බෑ
1: මොකද මේ ඒගොල්ල මොකද කරලා තියෙන්නේ චීනේ
0: ඉතින් මේ හරිම සරල දෙයක්
1: හා
0: ට්‍රක් එකේ බර බැලන්ස් වෙන හරි මැද තැන චැසිය යට ඒගොල්ල මොහොතින් දිගාරින්න පුළුවන් ජැක් එකක් හැදුවා.
1: හරි.
0: ඒ ජැක් එක ගහපු ගමන් ට්‍රක් එක හරියටම ඉස්සෙනවා. හරියටම බැලන්ස් වෙලා.
1: හරි.
0: තනි හමුදා බටයකට පුළුවන් වාහනේ අතින් තල්ලු කරලා හරවන්න එක තැන.
1: ඕකේ.
0: ඒ කන උඩ කරගෙන වාහනේ හැරවෙනවා. ජැක් එක බෑවා ගියා. යුද්ධකදී තප්පරයක් කියන්නේ ජීවිතයක්නේ. තප්පර ගානක් ඇතුළත මේක හරව ගන්න පුළුවන්කම තියෙනවා.
1: එහෙට
0: කපලා මෙහෙට කපලා නතර. මේ නවෝත්පාදනනේ. ඔයා දන්නවද ගෝලීය නවෝත්පාදක දර්ශකේ අපි දැන් ඉන්නේ කොහෙද? 2025 අවුරුද්ද අපි 93 වෙනි තැන ඉන්නේ. රටවල් 100 ගානකින්. 2024 අපිට 89 වෙනි තැන. ආ
1: ඔකේ.
0: උඩට ඇවිල්ලා නේද? උඩට ඇවිල්ලා නේ මේවන් පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. උඩට ඇවිල්ලා නෙමෙයි.
1: ඔව්
0: පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. 89 ඉඳලා 93ට වැටිලා තියෙන්නේ අපි. දැන් කෙනෙක් අලුත් දෙයක් හොයාගත්තොත් ඒක රැකගැනීමේ හැකියාව තියෙන රටවල් අතරින් අපි ඉන්නේ 105 වෙනි තැන.
1: Oh my gosh.
0: රටවල් තියෙන්නේ තොන්න 120ද 30ද කොහෙද වැඩේ?
1: අන්තිම හරියෙ ඉන්නේ.
0: ඔව්. අපේ යන් ගෝත්‍රික තැනට වඩා චූටක් උඩින් ඉන්නවා ඉතින්. එහෙම තැනක අපි ඉන්නවා ඔච්චරයි.
1: අලුත් දෙයක් ඉතින් ඒක.
0: මේකට හේතුව හැටියට කෙනෙක් අදහසක් දක්වලා තිබුණා. අලුත් දේවල් වලට අපිට තියෙන ඇක්සස් එක නැතිකම. අපි ගොඩාක් අලුත් නිර්මාණ දකිනවා ඉන්ටර්නෙට් එකේ, TikTok එකේ, YouTube එකේ. නමුත් අපිට තියෙනවා මේවා ඉතින් ලංකාවේ නෑනේ. මේවා ඉතින් ලංකාවට එන්නේ
1: නෑනේ.
0: මේවා ඉතින් ලංකාවට කවුරුවත් ගෙන්නන්නෙත් නෑනේ. එතනින් අපේ නවෝත්පාදන පිළිබඳ මූලික අදහස ඉවර වෙනවා. ඒකේ ප්‍රතිඵල තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපිට අඩුම තරමේ ඒ නවෝත්පාදනයක් අතපත ගාලා බලන්නවත් chance එකක් නැහැ.
1: අනේ අපි පවුනේ.
0: අපි ඒව ගැන හිතලවත් නැහැ. අපි තාම සහනාධාර දෙන්නේ කොහොමද? ඕක තමයි අපි තාම හිත හිත ඉන්නේ. නේද? අපි කොහොමද අස්වැසුම 50,000ක් කරන්නේ? ඒව මිසක් අපි මේ නවෝත්පාදන වලින් ඉදිරියට යන්න ඕනේ. ලෝකේ අනිත් රටවල් ඉන්න තැන්වල අපිත් ඉන්න ඕනේ. අපිට අඩුම තරමේ ටෙක්නොලොජියකට ඇක්සස් වත් නැහැ. ටෙක්නොලොජියක අතපත බලා ගන්න විදිහක් නැහැ. ඉතින් ඔයා හිතන්නේ ඔය ගොඩක් නිර්මාණ තියෙනවා.
1: හරි.
0: මේ අතපත ගන්න හම්බෙච්ච එක බලන් ඉඳලා මේක මීට වඩා තැනකට ගෙනියන්නේ කොහොමද කියලා. ඊළඟ පියවරට අරන් ගියේ මිනිස්සු. ඉතින් මම ඔබෙන් අහනවා අපි එක කවද විතර වගේ කරයිද? අපි කොයි කාලේ වගේ එක කරයිද?
1: ඔව් නේද?
0: ඉතාලම සරල අපි කියන්නේ. මේක ලංකාවේ නෑ නේද? ලංකාවේ නෑ නේද?
1: ඒක හරි කියලා මම නරි හොයා ගන්නනේ.
0: මගේ මෙතන තුම සපත්තු දෙකකින් එකක් නෑ පොඩි ඒක හොයා ගන්න පුළුවන්.
1: හොයමු. ඔය තියෙන උත්පාදන.
0: ඒ තියෙන දැන් අපි අනිත් සපත්තු හොයාගන්න. මෙහෙම තමයි ගමනක් යනකොට යන්නේ.

0: මේ බජාජ්
1: දැන්නේ වනා මිනිස්. ඊ රාගම ස්පිරිතාලට යන පාර සම්පූර්ණයෙන් බ්ලොක්ලු.
0: සීරියස්ලි?
1: රාගමට රාගම ස්පිරිතාලට යන පාර හොඳේ. මේ මේ තියෙන ප්‍රධාන පෙළේ රෝහලකට යන පාරක්.
0: හරි.
1: සම්පූර්ණයෙන්ම වැහිලා. අපි මේ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ නේද?
0: අපි ඇති තරම් මේ ගැන කතා කරලා තියෙනවා. දැන් ඕනි ඇක්ෂන් නේ නේද?
1: මේ දැන් මන් දන්නවා දන්සල් වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යනවා නේද?
0: ඊළඟ
1: තත්ත්වය පැහැදිලි කරගන්නවා. හරියට මේ වැඩේ කරනවද බලනවා. ඒක ඇත්තටම බලන්න ඕන එකක්. මොකද නැත්තම් සමූහ වශයෙන් තමයි අසනීප වෙන්නේ.
0: හරි.
1: වැරදිලා හරි කෑම විසවීමක් වුණොත් එහෙම 10,000 ගානකට බලපාන ප්‍රශ්නයක්. මේ වෙලාවේ ඩෙංගු තත්ත්වෙත් එක්ක අපිට ස්පිරිතාල ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කමක් නැහැ. ගොඩාක් වෙලාවට සිද්ධ වෙලා තියෙනවා ලෙඩ්ඩු ගෙවල් වල තියලා බලා ගන්න. ඒ තරම් තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. පිරිලා ඉතිරිලා යන මට්ටමට ඔන්න මෙන්න තමයි අපි මේ ඉන්නේ හොඳේ.
0: ඕනේ.
1: ඉතින් මේ ඔයා මට හිතා ගන්න බෑ මේ රාගම ස්පිරිතාලට යන පාර සම්පූර්ණයෙන්ම එහෙම බ්ලොක් වෙලා තිබුණා කොහොම මේක. ඒක මොන වගේ තත්ත්වයක්ද කියලා. ඉතින් මිනිස්සේ තමන්ගේ ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්න වෙලාවක ඔබ ඒ ඇම්බියුලන්ස් එක හරි ගෙදරින් ඒ මිනිස්සාව ගෙදර යන පාර වහගෙන අයිස්ක්‍රීම් එකක් කනවා වෙන්නත් පුළුවන් නේද? ඒක ලොකු අවුලකුත් ඉතින් නැහැ. ඉතින් ඒ වගේත් නේද?
0: ඔව් කියනකොට තමයි තේරෙන්නේ හැබැයි නේ සමහරක්
1: ඒවා. ඒ වෙලාවට කී කී ඉන්න වෙලාවක් නැහැ නේද? නේද? ඒ වෙලාවට ඉතින් ඔවා කී කී ඉන්න වෙලාවක් නැහැ. මට නම් තේරලා තියෙන්නේ එහෙම හැදෙනම් පාට එහෙම හැදෙන පාටක් නම් නැහැ කියලා තමයි මට හිතෙන්නේ.
0: අපිට වෙලා තියෙන අපි ගොඩක් හිතන්නේ ජීවත් වෙන්න.
1: මේ අපි ආත්මార్థකාමී. ගොඩක් හිතන්නේ නෙමෙයි. ඒක ආත්මార్థකම්. මගේ වැඩේ විතරයි මෙතන කෙරෙන්න ඕන කියන තැනම තමයි අපි ඉන්නේ.
0: ඉන්නේ.
1: ඔව්. ඒක අපි දිගටම කරගෙන යන්. මම කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි අපි මේ තත්වෙන් ඉන්නේ. අපිව හරි ලේසි ටක් ගාලා බෙදා ගන්න.
0: හරි.
1: ඒ කියන්නේ තනි පුද්ගලයෙකුට මොන හරි ටිකක් වැඩියෙන් දුන්නාම ඒ මිනිහා ලව අනිත් මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරව ගන්න පුළුවන්. ටක් ගාලා ඒ වාසියට යනවා. පුද්ගලිකව අම්බෙච්ච වාසියට යනවා. ඒ නිසා ඉතින් මේ කවුරුත් සාමික වශයෙන් ලොකු දේවල් කරන්න යන්න ඕනේ නැහැ.
0: නෑ ඒ කියන්නේ හින්දා මේ තියෙන විදිහට
1: මේ යන විදිහට මේක ගෙන යන්න පුළුවන්.
0: ඔව්
1: කිසිම අවුලක් නැහැ.
0: ඒ කියන්නේ අවුරුදු මෙච්චර ගානක් තිස්සේ තාමත් මේ ගානට
1: ඉන්නේ නේද?
0: ඒකත් ඇත්ත.
1: බලන්නකෝ ඉතින් අපි ටිකක් ඉගෙන ගත්තා. ඉතින් ඉගෙන ගත්තා. හැබැයි ඉගෙනගෙනක් තියෙනවා නේද?
0: යමක් කමකුත් තියෙනවා.
1: තියෙනවා.
0: හොඳටත් ඉන්නවා. අනේ මන්ද මොකක්ද එකක් තියෙනවා.
1: ඔව්. ඊවනාට විශාල හෝදා පාළුවකුත් තියෙනවා. පැත්තක් පිටින් නාය ගිහිල්ලක් තියෙනවා.
0: තියෙනවා.
1: ඔව්. හැබැයි ඒත් ඉන්නවා. ඔව්. ඉතින් මේ ඉන්නේ.
0: අපි උදේට ආවිලා ෂෝට් කරනවා.
1: මේ ඉන්නේ ලස්සනයි.
0: අයියෝ අයියෝ.
1: නේද මේ බලන්න කොච්චර මේ ඉන්නේ හොඳ ෂෝට් එකකට. මේ සපත්තු දාලා
0: ඇඳලා කරලා.
1: ඔව්. ඉන්නවත් එක්ක හැබැයි.
0: ක්‍රීම් ගාලා. අනේ මන්දා.
1: සුදු වෙන ඉන්ජෙක්ෂන් ගහලා.
0: මොකද සුදු වෙන ඉන්ජෙක්ෂන් ගහලා කියලා මෙතන මොකටද?
1: එතන මොනවද ඔය ගහන්නේ? හුණුද? හුණු.
0: ක්‍රීම් අනේ. මම හැබැයි දවසක ඉන්ජෙක්ෂන් මං කියන්නම් කේවල මොකද්ද කියලා. දවසක් කරපු
1: දවසක්. මම දැනගන්න මට ඕනේ. අපිට දැනගන්න පුළුවන් වෙයි. එතනින් දරන් ගිහිල්ලා මේ මොකද්ද මිස් මේ කරගත්තේ කියලා අහුවම ડોක්ටර්ස්ලා වහන ડોක්ටර්ස්ලාට කියන්න වෙයිනේ.
0: ඇයි සුඩේයි දොස්තරලාගේ?
1: ගාල නැත්තේ මං හිතන්නේ තීන්ත පොටියදලා තීන්ත ගාල නැතිනික විතරයි සර් තියෙන්නේ.
0: හැඩට වැඩට හරිසු මට ඒ සින්දුව යන හැම මොහොතකම මතක් වුණේ බජාජ් ප්ලැටිනා. හැඩකාර වැඩකාරයා.
1: හැඩට වැඩට වෙන සූරයා.
0: සූරයානේ ඩෙෆිනිට්ලි.
1: බජාජ් ප්ලැටිනා කොල්ලා.
0: බජාජ් ප්ලැටිනා පැටියා. හරි.
1: ඔය බජාජ් ප්ලැටිනම් එක ගැන වැඩියෙන්ම කතා කරන්න මට අගත වෙන මොනවත් නිසා නෙමෙයි. මේ දවස්වල තියෙන පෙට්‍රල් වල ගාන නිසා පෙට්‍රල් වල ගාන නම් පොඩි ගානෙන් අඩු වුණා නේද?
0: Yes. සාමාන්‍ය පෙට්‍රල් එක 92.
1: ඔයගොල්ලෝ ඉතන ගණන් වලට අඩු කරන්න බෑ මේවා.
0: 92 එක 20කින් නේද?
1: දැන් ඔය 16ද 17ද පටන් ගන්න අර මොකද සාම මොකද්ද ඔය එක? අපි එකට කියන නමක් දන්නේ හරියට. ඉරානය සහ ඇමරිකාව අතර මේ සටන් විරාමයක් පටන් ගත්තා. උන් දෙගොල්ලොන්ගේම වැඩේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඒක කඩන්න පුළුවන් ඒක බෝන්චි වගේ කඩන්න තියෙන හැම කෑල්ලෙම කඩලා තියෙනවා. ඒ සටන් විරාම ගිවිසුමේ අදාළ කොන්දේසි බෝංචි වාගේ හිතන හිතන මිනිහා හිතන හිතන තැන් වලින් කඩන. ඔර දැන් අද ආජ්පාරක් ඒ සම්බන්ධයෙන් ඊට වඩා පුළුල් සාකච්ඡාවක් කරනවා කියලා ඒගොල්ලෝ හම්බ වෙනවලු කටාරවලදී නේද? කටාරවලදී හම්බ වෙනවා. ඉතින් මේ මේ කාටවත් කට පියාගෙන ඉන්න බෑ. වහසි බස් දොඩෝනවා, නම් දොඩෝනවා. හිටිගමන් කියනවා ඉරානේ අතුගාලා දානවා කියලා. කියලා පැය භාගයන්ද කලින් ඉරානේ වත්ත වටේම තියෙන ඇමරිකන් කැම්ප්ස් දෙක තුනකට වහලා ගහලා ගහලා දානවා. මේ අතුගාලා දානවා, ඉවරයක් කළා දානවා, මිහි පිටින් තුරන් කරනවා. එක්කෝ මොකක් හරි එකක් එකපාර කරලා ඉවර කරන්නකො. මේක මේක තියෙනවා හරි නැහැ හරි කියලා හිත හදාගන්න මේක මේක මාර කෙලියක් නේ. මේක අපිට මේ අපිට හිත හදාගෙන අපිට වැඩක් කරගන්න තියන්නේ නැහැ නේ.
0: කිසිම යුද්ධයකට සම්බන්ධ නැති අපි වගේ රටවල් අසරණ අයනේ නේ.
1: තනි තනිය බහැලා ගහගෙන ඉවර කරගන්නකො. අනිත් මිනිස්සුන්ගේ තෙල් ටික එන මාර්ගයි අනම් මන පුදුම කරදරයක් වුණා නේ මේක. මේ මම මම විශාල කරදරයක් වුණා නේ මේක.
0: තෙල් ප්‍රශ්න කියන එක අපි දන්නේ නැහැ කොයි විදිහට
1: කොහොමද. දෙන්න රෑ වෙනකම් වැඩක් නැති මිනිස්සු වගේ මේ ගැනම මීටින් තියතිය. සාමගි විසුමක් ගැන කියනවා, සටන් විරාමයක් ගැන කියනවා, ගැහුවා කියනවා, අතු ගානවා කියනවා, නැති කරනවා කියනවා, හොදලා දානවා කියනවා.
0: අතු ගානවා කියන්නේ මේ අතු ගානවා.
1: මං හිතන්නේ ඉරානේ කට්ටිය කොහොම වරන් අතු ගන්න යනවා.
0: ඒකද?
1: සමදානයක්. ඊගොයි
0: තෙල් ගැන බලබල ඉන්න බෑ නේ.
1: ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 20කින් පල්ලා ගියලා තිනා දැන් 414යි. 95 ගැන මිලෝ සත්‍ය
0: නැහැ නේ. උකුතලා නැහැ.
1: 95 ගාන මිනිස්සු ලංකාවේ නැහැ. ඩීසල් ලීටර එක මිල රුපියල් 25කින් පල්ලා දාලා තිනා දැන් 382යි.
0: සුපර් නැහැ.
1: 95යි සුපර් ඩීසල් භූමි තෙල් ඒවයි තින්නේ ඔය තෙල් අඩු කරන්නේ. දැනට ඔය දෙක තමයි අඩු කරලා තියෙන්නේ. අරයන් අඩු කරපුවා මං හිතන්නේ මේ වෙන් අල්ලන් ඉන්න පුළුවන් නේද?
0: කමන්නයි ති ඔබ බජාජ් ප්ලැටිනා එකක් පාවිච්චි කරනවා නම් ඒකේ හොඳට
1: 95 ගහන්න ඕනේ නෑනේ. 92 ගහුවා හැකෙන්නේ.
0: හරි.
1: ලීටරයක් ගහපුවාම බජාජ් අලුත් එක. බජාජ් අලුත් ප්ලැටිනා එක කිලෝමීටර 107ක් දුවනවා කියනවා. මේක ඔබ වෙන මොනක්වත් ඉගෙන ගන්න ඕනේ. මේක ලස්සන බයික් එකක්.
0: ඒකනේ කියන්නේ හැඩකාර වැඩකාරයා සීන් එක නේද?
1: තියෙන එක විකුණන දාලා ගත්තත් කමක් නෑ. ඒක නැත්තම් ගෙදරට අමතර වාහනයක් ගන්න හිතනවා නම් ඉස්සර මිනිස්සු හැම වෙලාවෙම තා පොඩි කාර් එකක් ගන්න හිතනවා. පොඩි කාර් එකකට වඩා හොඳ නැද්ද බජාජ් ප්ලැටිනා වගේ බයික් එකක්?
0: ඔව් නේද?
1: ලස්සනයි. හොඳට පෙට්‍රල් කරන, ලීටරයකට කිලෝමීටර 107 පැනලා දුවන. ඉතින් එහෙම බයික් එකක් හොඳයිනේ. එහෙම වාහනයක් න අපිට ඕනේ. ওই පොඩි වාහනකින් අපි කරන පොඩි පොඩි දේවල් නේ කරන්නේ. නේද?
0: ඒකනේ.
1: මුළු පවුලම යන වෙලාවෙ ඉතින් යන්න කොමත් වාහනයක් තියෙනවා නම් හදිස්සියට පොඩ්ඩක් දූල පැනලා ගේමක් ගහගන්න. කරගන්නම දෙයක් නැතුනම ලීටරයක් ගහගත්තාම ආයේ මුකුත් නැහැ. දවස් පහක් අය දුවා ගන්න පුළුවන් උඩට පල්ලෙහාට ගොඩක් අයද මේකෙන්. මේක අල්ලනවා මං හිතන්නේ ලීටර 11ක් විතර වගේ. ලීටර 10ක 11ක් විතර වගේ මං හිතන්නේ. බජාජ් ප්ලැටිනා ටැංකියට අල්ලනවා.
0: හා ඔකේ.
1: ඉතින් හිතන්නකො. කිලෝමීටර 10කට දුවනවනේ මෙයා. 1100ටත් වැඩි නේද?
0: ඔව් සුපර් ඉනිති.
1: 1100 නිකන් එහෙම ගණන් හදවලොත් මේ 1177ක් විතර.
0: හරි.
1: ඒ කියන්නේ සමහර විට මේ සමහර විට ඔබට නිකන් මාසෙ දුවලා ඉතුරු වෙන්නේ මෙයා එක ටැංකියක් ගහගත්තා.
0: ඒ මාර ඉතිරියක් නේ. එහෙම ගණන් හදලා බලන්න.
1: නිකන් ගණන් හදලා බලන්න.
0: හරි.
1: දැන් කලින් තිබුණා මේ අලුත් ගාන දැන් හදලා බලන්න ඕනේ.
0: ඒකත් ඔය වගේම තමයි.
1: ඒකත් ඉලෙක්ට්‍රික් එක තියෙනවා.
0: ඔව් ඉලෙක්ට්‍රික් එක එහෙම තියෙනවා.
1: ඉලෙක්ට්‍රික් එක ඒක බජාජ් වීගෝනේ. ගෙදරදීම charge කරගන්න පුළුවන්. ඔය ඉස්සර ආපු වාහන ගෙදරදීම charge කරගන්න බෑ.
0: ආ ඔකේ.
1: වාහනේ ගෙදරදීම හදාගත්තත් ගෙදරදීම charge කරගන්න බැරුණා අපිට. ඒක වෙන
0: තැනකට දාලා charge කරන්න
1: යනවා. ඒක charging center එකක් හොයන් යන්න
0: ඕන. යා ඔකේ.
1: දැන් නිකන් 13 ampere විතර පොඩි plug point එකකට ගැහුවාම ඒ විශේෂ පවර් ඇඩැප්ටර් එකක් දීලා තියෙනවා.
0: හරි.
1: ඒකෙන් ලස්සනට පවර් එක කන්වර්ට් කරලා වාහනේ චාර්ජ් කරලා දෙනවා.
0: වව් සුපිරි.
1: AC කරන්ට් එක DC කරලා චාර්ජ් කරලා දෙනවා. බැටරියනි චාර්ජ් කරන්න. ගෙවල් වල චාර්ජ් කරන්න පුළුවන්. ඒක අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. අත විශාල ජයග්‍රහණයක්.
0: Yes yes ඒක හරි. නැත්නම් කොහරි තැනක් හොයාගෙන යන්න වෙනවනේ.
1: ඔව්.
0: දැන් අපි
1: ඔය මොන ප්‍රශ්න තිබුණත් ගෙදර සෝලා පාරක් තිබුණා නම් එම තව හොඳයි.
0: හ්ම්.
1: ඉතින් අපි හැබැයි කතා කරන්නේ බජාජ් එකේ වීගු එක ගැන නෙමෙයි අපි කතා කරන්නේ ඒගොල්ලන්ගේ අලුත්ම 3 wheel එක ගැන 4 stroke එක ගැන කතා කරන්නේ. ඒක කොච්චරක්ද මේ
0: ඉන්නේ? 236cc engine capacity එකක් තියෙනවා.
1: තියෙන.
0: හරි.
1: අලුත් බජාජ් 3 wheel එක ගැන අපි දැන් සියලු දේ කතා කරලා තියෙනවා.
0: ගොඩක් කටිය කියන දෙයක් තමයි මේකේ සද්දේ. සද්දයක් හරිම අඩු සද්දයක් තියෙන. ඉස්සර නම් 3 wheel එකේ තිබ්බන් ටිකක් සැර සද්දයක්.
1: 3 wheel එකක් සාමාන්‍යයෙන් හන්දියෙන් හරවල එනකොට අපිට එනවා අන්න wheel එක එනවා.
0: යා.
1: දැන් ගොඩක් වෙලාට ගේ ගාව නතර කරලා හෝන් එකක් ගැහුවොත් තමයි අපි දන්නේ ආ 3 wheel එක ඇවිල්ලා
0: මේ
1: කිසිම සද්දයක් ආවෙ නෑ නේද මොකද අපි සද්දේ එනකොටනේ අපි අඳින්න පටන් ගන්න දැන් ගේ ගාවටම ඇවිල්ලා මේක 4 stroke නිසා තමයි ඒ තරම් සද්ද අඩු වෙලා තියෙන සහ
0: හරි
1: වෙනදට වඩා බජාජ් අලුත් 3 wheel එකේ ඉන්ටීරියර් ගැන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම හිතලා තියෙනවා බජාජ් ගැන හිතලා තියෙනවා
0: හරි
1: මේ වෙතින් එකපාර සල්ලි යට කරලා ගන්න වාහන නෙවෙයි. හිමීට ගෙවන්න දාලා අරගන්න. අලුත් 3 wheel එක නියමයි.
0: Okay. 7:48.

0: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක් ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිම ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බෝ. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නෑනේ.
1: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නීල විකාශක
3: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කිං වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කිං එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
6: මොදි අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
13: ඇහුනා නේද? ඕස්ට්‍රේලියාවට නීති විරෝධී විදියට බෝට්ටුවෙන් යන්න ඔබට කිසිම අවස්ථාවක් නැහැ. ඊළඟට අපි හජ් ගැන මතක් කරනවා. හජ් 15 පැකේජ් එක ගැන කියන්න ඕනි විස්තර. රුපියල් 1199කින් ඔක්කොම වැඩ ටික බැලන්ස් කරගන්න පුළුවන්. හරිද? බර්ගර් කිං එකේ තියෙන ඔෆර්ස් ගැනත් මතක් කරන්න ඕනි. ඊට පස්සේ ඔනර් ෆෝන් එක ගැන කතා කරන්න ඕනි. ඊට පස්සේ සිංගර් ෆ්‍රිජ් එක ගැන කතා කරන්න ඕනි. සහ අපි අද දවසේ NLB ගැන කියනවා, ඒගොල්ලන්ගේ ජයග්‍රාහකයෝ ගැන. ඒ කියන්නේ අද දවසේ තෑගි බෙදා දීමක් තියෙනවා මට මතක විදියට. යස් අපි ගැන වැඩි විස්තර කියන්න තව චුටි වෙලාවකින්. NLB ඇලුමෙක්ස් ගැන කතා කරද්දී ඇලුමිනියම් සම්බන්ධව වැඩක් කරනවා නම් ඔබ යන්න ඕනි තැන තමයි ඇලුමෙක්ස් කියලා කියන්නේ. ක්වොලිටි ඇලුමිනියම් ගන්න නම් ඇලුමෙක්ස් එකට යන්න. පැල්වත්ත බටර් ගැනත් අද දවසේ අපි කතා කරනවා. බටර් විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ තව ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. මේ හැම ප්‍රොඩක්ට් එකක්ම අපේ රටේ තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් අර ඩොලර් එකක්වත් පිටරට යවන්නේ නැතුව අපේ රට ඇතුළෙම අපිට ඒ අවශ්‍ය කරන කිරි නිෂ්පාදන ටික ගන්න පුළුවන් වීම සතුටට කාරණාවක්. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැනත් මතක් කරන්න ඕනේ. නින්දේ තියෙන වැදගත්කම ගැන නින්ද අඩුවෙන් ගන්න එක්කෙනෙක්ගෙන් තමයි අපිට අහන්න වෙන්නේ කොච්චර වැදගත්ද කියලා. මොකද මේ මිනිස්සුන්ට දැනෙනවා සමහරක් අය හිතාමතා සමහරක් කටිය නින්ද අඩු කරගෙන ඉන්නවා. ඒ අයට නෙමෙයි මම කියන්නේ, සමහරක් අයට ඇත්තටම වැඩ වැඩි නිසා නිදාගන්න ඒ කාලය අඩු අය. හරියට කියන දෙයක් තමයි. අනේ මට තව චුට්ටක් නිදාගන්න තිබ්බනම් මම කොහොමරි වැඩ ටික බැලන්ස් කරලා මෙහෙම කරගන්න තිබ්බනම් කියලා හිතනවා. හිතලා විතරක් මදි ඒක ක්‍රියාත්මක කරන්න ඕනි. ඔබ නිදාගන්න ගිහිල්ලත් ඔබට නිින්ද යන්නේ නැත්තම් හොඳට ටයිම් තියාගෙන යනවා. හැබැයි ඔබට නිින්ද යන්නේ නැත්තම් ඒවටත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳන්නත් වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකට පුළුවන්. හරිද? අපි වැඩි විස්තර කතා කරමු ඒ ගැන. අද දවසේ අපි LOLC ෆයිනෑන්ස් ගැන අලුත් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. අලුත් මැසේජ් එකක් තියෙනවා අපි ගාව. ඊළඟට බජාජ් ත්‍රීවිල් එක ගැන, ජජ් ප්ලටින එක ගැන අද දෙන්න කතා කරා. ලංකා ටයිල්ස් ගැනත් මතක් කරන්න ඕනේ, ක්වොලිටි ටයිල් එකක් හොයනවා නම් ඉතින් අපි දන්න බ්‍රෑන්ඩ් එක කාලයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ටයිල් අපිට හඳුන්වලා දුන්න අලුත්ම ට්‍රෙන්ඩ්ස් අපිට හඳුන්වලා දෙන බ්‍රෑන්ඩ් එක තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් ලංකා ටයිල්ස් වෙත යන්න කියලා මතක් කරනවා. ගෙදර වහල සහ සිවිලිම ඒ දෙක හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් දෙන එකක්නේ. ඒ නිසා ඔය ප්‍රශ්න විසඳ ගන්න අලුතින් ගයක් දොරක් හදනවා නම් අනිවාර්යෙන්ම කලර් අප් එකට බාර දෙන්න ඔබේ වහල සහ සිවිලි මේගොල්ලෝ ලස්සනට වැඩේ කරලා දෙයි. හරිද? colorup.lk.com සයිට් එකට ගිහිල්ලා බලන්නකො මුලින්ම. ඊළඟට ප්‍රයිම් ගෲප් එකේ අපි මේ දවස්වල ද පැලස් ප්‍රොජෙක්ට් එක ගැන තමයි කතා කරන්නේ. වැඩි විස්තර කියන්න කාගිල්ස් ෆුඩ් සිටි ගැනත් මතක් කරන්න ඕනි. අද 30 වෙනිදා, අද තමයි අවසන් දවස නේද කායක ජයග්‍රහණය කරන ඉලෙක්ට්‍රික් කායක. වැඩි විස්තර කියන්නම්කෝ. ඊළඟට සාමාන්‍යයෙන් අපි දැන් ඔන්න දන්නවා තේ එකක් රහට හදාගන්න විදිය. අපි නිකම්ම නිකන් තේ කොළ එකතු කරලා විනාඩියක්වත් තියන්නතෝ ටක් ගාලා උණු වතුර ටික දාලා විනාඩියක්වත් තියන්නතෝ අපි ගන්නවා. එතකොට අපි ඔන්න ඉතින් ඊට පස්සේ කුරුකුරු ගන්නවා, මේ තේ කොළේකේ මේ නෑනි පොඩ්ඩක් නිකන් හොඳ තේ රස එන්නේ නෑනි. ඉතින් තේ රස එන්න තේ කොළේක තැම්බෙන්න තියන්න එපා. ඔබ අනිවාර්යෙන් විනාඩි දෙකක් රෝස කහට එක දාලා විනාඩි දෙකක් තැම්බෙන්න තියන්න. ඊට පස්සේ බලන්නක කොච්චර රසද කියලා රෝස කහට එක. හරිද? අපි තවමනාද අපි කමර්ෂල් බැංක් ගැන කතා කරන්න ඕනි. කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ්ස් වලට ලැබෙන වාසි ගැන තමයි මේ දවස්වල ටිකක් වැඩියෙන් කතා කරන්නේ. විෂන් කයා හැමතිස්සෙම ඔබව දැනුවත් කරනවා ඇස් පරීක්ෂාවට එන්න එන්න එන්න කියලා. අඩුම තරමේ අවුරුද්දකට දෙපාරක්වත් ඇස් පරීක්ෂාව කිරීම වැදගත්. ඊළඟට අපි අදත් කොකෝ ෆ්‍රයි ගැන කතා කරන්න ඕනි. හොඳ ක්වොලිටි පොල් තෙල් එකක් පාවිච්චි කරන්න අපි දැන්වත් ඉගෙන ගමු. 7:55.
14: අද කෑමක නම් කෑම රසටම තිබුණා
15: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
16: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉතිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
18: FM හතර වටේම පත්තර තප්පරේට සියතට
19: සියත පත්තරේ විත්හසා
20: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අදම අමතන්න 0111 7388 388. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
21: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
13: Hi Hasa, good morning.
22: Good morning Ashcharya, ad angaharuwada dawasak neda?
13: Ekeni.
22: Satya medden api patang ganne.
13: Hari.
22: Patra wala wisthara tika arang awa matak karanam CDB run aya ratrang nayada nistharamma tana. අඩුම පොලියට ඉහළම අත්තිකාරමක් ගෙවන ගමන් ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දෙන්න දැන් සීලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මේ ජයග්‍රහකයන් රසක් බිහි කරන දිනුම් බැඳීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට අදම ගොඩ වෙන්න, නැත්නම් දුරකථන ඇමතුමක් දෙන්න 0117 388 388. ස්විස්ටෙක් ඇලුමිනියම් ඔබට ලබා දීලා තියෙන සුවිශේෂී අවස්ථාව ජූලි මාසේ 31 වෙනිදා දක්වා දීර්ඝ කරලායි තියෙන්නේ. ඔයා මොනවා හරි ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක මේ දවස්වල යෙදිලා ඉන්නවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කියන්න ස්විස්ටෙක් එක්ක මේ වැඩේ කරන්න කීයක් යනවාද කියලා කොටේෂන් එකක් දෙන්න කියලා. කොටේෂන් එක 076 780 7018 වට්ස්ඇප් කරන්න. ඊට පස්සේ ඔයා ඔයාගේ වැඩේ කරගෙන යන්න. අන්තිමේදී ස්විස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා ඔයාගේ වැඩේ බලලා ₹2.25 million දක්වා කෑෂ් බැක් එකක් ඔයාට ලබා දෙන්න කටයුතු කරනවා. මේක තරගයක් නෙවෙයි, රෙෆල් එකක් නෙවෙයි. ඔයා මේ විදිහට කොටේෂන් එක දාලා ඔයාගේ වැඩේ කරගෙන ගියොත් ඔයාට අනිවාර්යෙන්ම කෑෂ් බැක් එකක් හම්බෙනවා. ජූලි මාසේ 31 වෙනිදා දක්වා ඔයාට මේ අවස්ථාව තියෙනවා. අපි දැන් පත්තර ටික පොඩ්ඩක් බලලෙමු. දිනමින පත්තරේ මම ගන්නවා ඉස්සෙල්ලම අතට ආශ්චර්ය සිටි බ්‍රෑන්ඩිං සංකල්පය නගර සංවර්ධනයට million 2500ක් නගර 10ක් කුඩා නගර 25ක් සංවර්ධනයට සැලස.

0: ඉතිහාසයක් තියෙනවා. හරක් කටාගෙන් සල්ලිගත් පිරිස් පසුපස පොලිස් ඇස. දේශපාලනඥයන්, නීතිඥයන්, පොලිස් ලොක්කන් කෝටි ගණන් අරන් කියලා තමයි කියවෙන්නේ. නඳුන් චින්තක වික්‍රමරත්න හෝ තරක් කටාගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් දේශපාලනඥයන්, නීතිඥවරුන් පොලිසියේ ඉහළ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් කොටු කර ගැනීමට මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරනු ලබන එම විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද සහය ලැබෙනු ඇති බව තමයි ආරංචි මාර්ග සඳහන් කරලා තියෙන්නේ. ඉතින් නඳුන් චින්තක විටින් විට දේශපාලඥයන් සහ පොලිසියේ හිටපු ඉහළ නිලධාරීන්ගේ නම් පවසා ඇති බැවින් ඒ ගැන විශේෂ ප්‍රකාශයක් ගන්නත් ළඟදිම දීර්ඝ ප්‍රකාශයක් ගැනීමට නියමිතව තියෙනවලු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ හරක්කටා රඳවා සිටි කාලයේදී එකල එහි ප්‍රධානීන් ලෙස සේවය කළ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති බව කියවෙන බවත්, ඒ ගැනද මේ වන විට සොයා බලමින් ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා කියනවා. ඒ නිලධාරීන් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නැහැලු. එක් උසස් නිලධාරියෙකුගේ පවුලේ මළගෙදරකට මුළුමනින්ම හරක් කටා විසින් වියදම් කළ බව වාර්තා වෙනවා කියලා කියනවා. හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියේදී ඔහුගෙන් ජීවත් වූ පොලිසියේ සහ දේශපාලනඥයන් පිරිසක් සිට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විරෝධය පෑ පොලිස් නිලධාරීන්ට අඩන්තේට්ටම් පවා සිදුව ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේ. ඉතින් හරක් කටාව අත්අඩංගුවට ගන්නකොට නිකන් ඒ දවස්වල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සමහර නිලධාරීන්ට නිකන් ඉල්ලමක් පෑදුනා, නිධානයක් හම්බුණා වගේ හැසිරීමක් තමයි ඒ කියන්නේ තිබිලා තියෙන්නේ නේද? ඒ කියන්නේ යාව එහෙ තියාගෙන ඉන්න කාලය ඇතුළත සෑහෙන පිරිසක් එයාගේ ජීවත් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. හරිම විනෝදයි ඒ තත්ත්වය. මං කියන්නේ හැම කොනක්ම ඉතින් අහුවෙන්න ඕනේ. හරක් කටාවුරත් ඉති සමහර දැන් අර එළියට ආපු තොරතුරු වල හැටියට එයා යම් යම් දේවල් වෙනුවෙන් යම් යම් පුද්ගලයන් සල්ලි දීලා ඒ වැඩේ කරලත් නැහැනි. ඒ සල්ලි ගත්ත වැඩේ කරලා දීලත් නැහැ. ඉතින් එහෙම වුණාම ඉතින් දැන් කොනකින්දන් ඔය සේරම නම් කියනවා ඉතින්. අර වගේ මෙච්චරක් ගත්තා, මෙයා මෙච්චරක් ගත්තා, ඉතින් වැඩේ කරලත් නැත්තම් ඉතින් ඒ මිනිහා කියනවනේ. එතකොට නේද ඒකත් හරි මරු. ඒ කියන්නේ අපිට සිද්ධ වුණානේ පාතාල සමාජිකයෙක්ගෙන් සල්ලි අරගෙන අඩුගානේ ගත්ත සල්ලි වෙනුවෙන් ඒ වැඩේ කරලවත් දීලා නැති දේශපාලඥ සහ පොලිස් නිලධාරීන් ගැන කතා කරන්නේ
1: කියන්නේ.
0: හිතන්නකෝ අපිට අපි එතික්ස් ගැන කතා කරන්න වෙලා තියෙනවා. පාතාල නායකයෙක්ගෙන් සල්ලි අරගෙන ඒ ගත්ත වැඩේට සාධාරණයක් ඉෂ්ට නොකළ දේශපාලනඥයෝ ඉන්නවා.
1: දැන් පාතාල නායකයෙක් කොච්චර
0: අසාධාරණද වෙලා තියෙන්නේ කියලා අපිට ඒව කතා කරන්න උනානේ. පාතාල නායකයන් දඬුවම් කරන්න කලින් ඒ මිනිස්සයාගෙන් සල්ලි අරගෙන වංචා කරපු පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන්ගේ සදාචාරය ගැන කතා කරන්න උනා. ඒක හරිම විනෝදකාමී තත්ත්වයක්. මංගිනු අරුණ පත්‍රයට බලපත්‍ර ප්‍රමාදයෙන් දේශීය ආයුර්වේද නිෂ්පාදකයන්ගේ ව්‍යාපාර අනතුරේ බැංකු ණය හා වැටුප් ගෙවීමත් අභියෝගයක් නිෂ්පාදකයෝ කියති. ඉතිරි බලපත් දෙන්න මාස දෙක තුනක් ගත වේවි. ආයුර්වේද කොමසාරිස් එහෙම කියනවා. දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතන සඳහා රජය විසින් වාර්ෂිකව නිකුත් කරන බලපත්‍ර ලබා දීමේ ප්‍රමාදයක් පැවතීම හේතුවෙන් සිය ව්‍යාපාර සම්බන්ධයෙන් ගැටලු රැසකට මුහුණ දෙන්න වෙලා තියෙනවලු. පහුගිය අවුරුද්දෙත් මේ බලපත්‍ර ලබා දීමේදී යම් ප්‍රමාදයක් දකින්න තිබුණා කියලා කියනවා. මේ සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස් දීප්ති සුමනසේනගෙන් සිදු කළ විමසීමකදී ඇය කියා සිටියේ නියාමන සභාවක් හරහා බලපත්‍ර නිකුත් කිරීම සිදු කළ නමුත් 2024 වසරේදී ප්‍රකාශයට පත් කළ නව සංශෝධනයන්ට කර්මාන්තකරුවන් සහ අපනයනකරුවන් දැඩි විරෝධය දැක්වීම හේතුවෙන් ඇති වූ නීතිමය ගැටලුවක් මත බලපත්‍ර දීමේ යම් ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවලු. මාස දෙක තුනක කාලයක් ඇතුළත මේ බලපත්‍ර සඳහා ඉල්ලීම් ලැබිලා තියෙන මේ ඉල්ලීම් 800ක පමණ ප්‍රමාණය සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඒක තමයි අද අරුණ පත්‍රයේ හෙඩ්ලයින් නිවුස් එක බවට පත් වෙලා තියෙන්නේ. ලංකාදීප පත්‍රයට මං ඊළඟට එන්නම්. අස්වැසුමෙන් පවුල් 104ක් ඉවතට. මේ අතරින් වැඩි දෙනා 2022 අර්බුදයෙන් දිලිඳු වූ අය කියලා කියනවා. අස්වැසුම ප්‍රතිලාභ ලැයිස්තුවට ඇතුළත්ව සිටි පවුල් 425,000ක් පමණ එම ලැයිස්තුවලින් අද සිට ඉවත් කෙරෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය

0: ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය කියලා තන වැඩි දිනක 2022 ආර්ථික අර්බුදය නිසා తాවකාලිකව අස්වැසුම ප්‍රතිලාභින් බවට පත් කරපු අය. ඒ අයව ඇත්තටම දෙසැම්බර් මාසේ තමයි මේ ප්‍රතිලාභ ලැයිස්තුවෙන් ඉවත් කරන්න නියමිතව තිබුණේ. හැබැයි දිට්වා සුලිකුණාටුව හින්දා ඒ අයට තව මාස 6ක කාලයක් මේ ප්‍රතිලාභය ලැබෙන්න සලස්වලා තියෙනවා. එතකොට මේ 425,000ක පමණ ප්‍රමාණය අස්වැසුම ප්‍රතිලාභී ලැයිස්තුවෙන් ඉවත් වුණාට පස්සේ අස්වැසුම ලැයිස්තුවල දැනට ඉතිරිව සිටින්නේ අන්ත දිලිඳු සහ දිලිඳු කාණ්ඩවලට අයත් පවුල් 113,000ක් පමණක් බව අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසීය කියලා තියෙනවා. ඉතින් ටික ටික ටික ටික පිරිස් දිලිඳුකමෙන් මුදාගන්න පුළුවන් වෙනවා නම් ඒක සමාජයක් රටක් හැටියට අපි ලබන ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. ඒත් අස්වැසුම ප්‍රතිලාභින් හැටියට තාමත් 114,000ක් මේ කියන්නේ පවුල් තනි පුද්ගලයෝ නෙවෙයි, පවුල් 114,000ක පමණ ප්‍රමාණයක් තාමත් අස්වැසුම ප්‍රතිලාභින් හැටියට ඉන්න බවත් අපි මතක තියාගන්න ඕනේ. දිවයින පත්‍රයට මං ඊළඟට එනවා. දිවයිනේ හෙඩ්ලයින් එක හරක් කටාට සැප දෙන්න කෝටි ගණන් කප්පම් අරන් දේශපාලනඥයන් නීතිවේදීන් CID ඇතුළු ප්‍රබලයන් රසකට අල්ලස් දැල එලයි කියලා කියන්නේ. ඉතින් මේ හැම කෙනෙක්වම මේ නීතියේ රැහැනට අසු වෙනවා නම් තමයි වඩා හොඳ. අපි බලාගෙන ඉන්නවා හැම කෙනෙක්වම නීතියේ රැහැනට අසු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔය අතරේ මහජන පැමිණිලි කෙලින්ම පොලිස්පතිට කියන්න ටෙල් IGP දැන් ක්‍රියාත්මකයි. තම පැමිණිලිවලට පොලිස් ස්ථානවලින් විසඳුමක් නොමැතිනම් හෝ අපරාධ මද්‍රව්‍ය පිළිබඳ සංවිධානාත්මක ජාවාරම් ගැන කෙලින්ම පොලිස්පතිවරයාට තොරතුරු යොමු කිරීමට අවශ්‍ය නම් දැන් ඔබට ටෙල් IGP ඔන්ලයින් සේවාව පාවිච්චි කරන්න පුළුවන්. www.police.lk වෙබ් අඩවියට ගිහිල්ලා ඒ තුළ ස්ථාපනය කරලා තියෙන e-සර්විස් වෙත පිවිසිලා පොලිස්පතිට කියන්න, එහෙම නැත්නම් ටෙල් ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් පොලිස් කියන වෙබ් යොමුව ඔස්සේ ගිහිල්ලා එතෙන්දී ඔබට විද්‍යුත් තැපැල් ලිපිනයක් හම්බෙනවා. ඒ තැපැල් ලිපිනයට මේ පැමිණිලි හෝ ඔබට ලබා දීමට අවශ්‍ය කරන තොරතුරු ලබා දීමේ හැකියාව ඔන්න දැන් සකස් කරලා දීලා තිනවා. පොලිස්පතිතුමාව ඍජුව සම්බන්ධ කර ගැනීම සඳහා විවිධ මාර්ග එතුමා විවෘත කරමින් ඉන්නවා. පොලිස්පතිතුමාට පැමිණිලි ඉදිරිපත් කරන්න WhatsApp නම්බර් එකක් පහුගිය දවස්වල ප්‍රසිද්ධ කරලා තිබුණා. දැන් මේ ටෙල් IGP ඔන්ලයින් සේවාව හරහා ඔබට කෙලින්ම පොලිස්පතිවරයාට ඔබේ පැමිණිලි යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඔව තමයි අද දවසේ පුවත්පත්වල වාර්තා වෙලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති. ඉතින් යන්න කලින් මතක් කරන්නම් අදත් අපි එක්ක ඉන්නවා බයික් X55 වාහනේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලංකාවට ගෙන්වා බෙදා හරින බයික් X55. අද අපි කතා කරන්නේ බයික් X55 සමග ඔබට හම්බෙන විශ්වාසනීය දේශීය සහය පිළිබඳවයි. මේක බෙදා හරින්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින්. ඉතින් එතනම ඔබට සෑහෙන විශ්වාසයක් තියන්න පුළුවන්. රටපුරා අලෙවීන් පසු සේවාව අලෙවීන් පසු සහය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොටත් ලංකාවේ බයික් X65 වාහන 1500කට වැඩිය බෙදා හැරලා තියෙනවා. ඉතින් SUV රථවලට සාපේක්ෂව මේ මිල කාණ්ඩේ තියෙන SUV රථවලට සාපේක්ෂව සුවිශේෂී වටිනාකමක් ඔබට ලබා දෙන වාහනයක් තමයි බයික් X55 කියලා කියන්නේ. සුඛෝපභෝගී මිලක් නැතිව සුඛෝපභෝගී මට්ටමේ විශේෂ වාහනයක් ඔබට අවශ්‍ය නම් ඒ බයික් X55 තමයි. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 01174 කියන දුරකථන අංකයට. එහෙමනම් ගිහිල්ලා නැහ.
1: සුබ දවසක්.
0: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 01117388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: වෙලාව උදේ 8:08.

0: Sorry, thanks, Patra Kata, Mokra Kian, Medra, Edra,
1: AI, the voice.
0: මොකද
1: මේ නාටකම?
0: අම්ම කර කෝමදුර කතා
2: කියන්නේ කියන අපිට ඔබේ කමෙන්ට්ස් ඔක්කොම දෙන්න අපිට මේවත් අහන්න ඕනේ. සමහර අය ඉතින් මේ කැමැතිම නෑ මේ සමහර වලට AI වලට නේ.
1: ඔව්.
2: මම කියන්නේ AI වලට කැමැති වෙන එක නැති වෙන කලින් AI කියන්නේ මොකද්ද කියලා හොයාගන්න එක හොඳයි.
1: ඔව් ඒකද නේ.
2: Right. ඒක ගැන නෙමෙයි අපි කතා කරන්නේ.
1: හරි.
2: මට හම්බුන ලස්සන නම මේ boy text කියලා. Boy text. Boy text. මේ boy text කියන එක ඇත්තටම ඉන්ටර්නැෂනල් පේටන්ට් එකක් තියෙන යාන්ත්‍රණයක්.
1: හරි.
2: ඉන්ටර්නැෂනල් පේටන්ට්. පේටන්ට් ඉතින් ගත්තාම ඉන්ටර්නැෂනල් තමයි කොහොමද? අපේ රටෙත් ඉතින් ඔය එක එක ඒවාට පේටන්ට් තියෙනව නැතුව නෙමෙයි.
1: එහෙම ගත්ත මිනිස්සු ඉන්නවා.
2: ඔව්.
1: හරි.
2: නමුත් ඉතින් මේ සල්ලි ටිකක් තියෙනවා. නේද? සල්ලි ටිකක් තිබුණ නැත්නම් අපිට ලෝකේ අනිත් තාක්ෂණය බලා ගන්න ඇක්සස් එක නැහැ
1: නේ.
2: නේද? දෙයක් ඊළඟ පියවරට ගෙනියන්න දැන් තියෙන්නේ මොනවද කියලා දැනගන්න එපැයි අපි නේද මෙයා
1: කතා කරන්නේ. Yes, definitely.
2: ඉතින් කොහමද මේ boy tech කින boy techs එස්සකුරු ගොත් තියෙනවා. කලින් තිබ්බනේ.
1: Boy techs.
2: ඔව්. Boy techs කින තාක්ෂණය මොනවද දැනගන්න කරන්නේ? මේ ශරීර සුවතාවයට උදව් කරන ඉහළම පැලැන්තියේ මෙට්ට රෙදිපිලි නිෂ්පාදනය කරන එක. ඒකට තමයි ගලන්ට පේටන් තියෙන්නේ. අපි පහුගිය දවස් ටිකේම කතා කරානේ වැලන්ටිනෝ ඉටලි ගැන.
1: යා.
2: මෙට්ට ටික බලන්න ගියාද? ගියේ නැද්ද? ගියේ නැහැ. ගියේ නැහැ.
1: මෙට්ට බලන්න ගියේත් නැහැ, නිින්ද ගියේත් නැහැ. ඔන්න අපේ ජීවිතය.
2: ඇත්තටම උගල නිින්ද යනවද හොඳට? නිින්ද යනවා නම් කිසි අවුලක් නැහැ මේ මොන මෙට්ටක්වත් ගන්න ඕනේ නැහැ තියෙන එකෙන් යන්න.
1: හරි. සමහර මිනිස්සුට පුටු උඩත් නිින්ද යන්නේ නේ. ඔෆිස් එකෙන් නිින්ද.
2: සමහර මිනිස්සු හිටගෙන නිදිනේ.
1: ඒකනේ
2: යන්නේ. ඒවල වාසනාවන්තයි. බස් එකේ ඉඳගත්ත ගමන් නිදි. බස් එකේ අර මේ ඉස්සරහා සීට් එකට වම් පැත්තේ තියෙන අර වීදුරුවට ඔළුව ගගහ මාර ඔප්පු කරගෙන නිදාගන්න. එහෙම නිින්ද යනවා නම් මේවා ඇත්තටම කරදර වෙන්න දුන්නොත් දැන් අපි ඔබට සුබ පතනවා.
1: ඔෆිස් එකට ගියත් වැඩක් වෙලක් කවුරුරි කරගන්න ආවත් බලනවා නිදි ඒ මනු ඩිස්ටර්බ් කරන්න හිතනවාද කියන්නකෝ අඩුම තරමේ.
2: රජයේ කාර්යාලයක වැඩ නම්.
1: ඔව්.
2: ඒක අපි බලලා තියෙන ගොඩාක් අය නිින්ද යනවා. ගොඩාක් හැමෝටම නෙමෙයි.
1: හරි.
2: සෙට් එකක් නිින්ද යනවා. ඔබට එකක්වත් නැත්තම්
1: හරි.
2: ඔබට තියෙන හොඳම සොලූෂන් එක තමයි හොඳ මෙට්ටයක්. ඒක මෙච්චර කල් නිකන් අර ඇඳට දාන්න මොකක් හරි මෙට්ටයක් කියන කෑල්ලෙන් එළියට ඇවිල්ලා තියෙනවා.
1: හරි.
2: මොකද මේ boy text වගේ ආයතනවල තාක්ෂණය අපේ රටටත් පාවිච්චි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විදිහට අර ශරීර සුවතාවය දිහා බලාගෙන ඒක වැඩි දියුණු කරන්න තාක්ෂණෙත් එක්ක කාලයක් තිස්සේ ඒගොල්ලෝ ඔට්ටු වෙලා ඒගොල්ලෝ නිර්මාණය කරපු රෙදිපිලි සහ ඒ අදාළ ආයතන වලින් තමයි මේ මෙට්ට නිෂ්පාදනය කරන්නේ.
1: හරි.
2: වැලන්ටිනෝ ඉටලි සාමාන්‍ය අපි දකින මෙට්ටකට වඩා එහාට යන්නේ අන්න ඒ නිසා. ඒගොල්ලෝ කියනවානේ දැන් වැලන්ටිනෝ ඉටලි ලංකාවේ විකුණන්නේ කවුද?
1: Sleep
2: Makers Private Limited. ප්‍රශ්න අහනකොට රෙඩි වෙලා ඉන්න ඕනේ.
1: මෙතන
2: නිකන් ෆස්ට් ටයිම් ඕ ස්ලීප් ගාල වැඩක් නැහැ.
1: ස්ලීප් කියලා පටන් ගන්න. ඉවර කරන්න දුන්නේ නැව අපිට. ස්ලීප් කියලා පටන් ගත්තනි මම අරවින්ද.
2: ඔව් ස්ලීප් කියලා පටන් ගත්තා ඔය ඉතින්.
1: ඔයා මේකස් කිව්වා.
2: ඒක මේ මේකස් කැල්ල මම තමයි කියන්නේ. ස්ලීප් ගාල මාංග වඳුරු පැටික් වගේ මන් දිහා බලන් ඉන්නකොට මම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මේක මමම ලෑස්ති වෙලා ඉන්නවා.
1: ස්ලීප් මේකස් ප්‍රයිවට් ලිමිටඩ්. හරි. මෝඩ් ප්ලේස් වල තියෙන ඒගොල්ලන්ගේ ෂෝරූම් එක.
2: ඔව්. ඕ ඕ.
1: වලට ගියා.
2: කොලම්බෝ 7.
1: හරි.
2: කොලම්බෝ 7. කොලම්බෝ 7 කිව්වහම තියනනේ පොඩි සැපදායක ගතියක් මොනවා වුණත් මම හිතන්නේ ඒ නිසා වෙන්නේ තියෙකෝ මේ තැන හොයාගන්න ඇත්තේ. දැන් අපි මෙච්චර කාල නිකන් ඔහේ මෙට්ටයක් අරගත්තා හතරස් නම් උසයි නම් ඇඳේ ඇඳේ සයිස් එකට එනවා නම් දැන් මම නිදාගත්ත රෙදි කෑල්ලක් කියලා ගත්තා නේද?
1: එච්චරයි මෙට්ටයක් ගැන එච්චරයි අපේ අත්දැකීම.
2: ඉතින් මේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියනවා ඒගොල්ලන්ට එහෙම මෙට්ට විකුණන්න ඕනේ නැහැ
1: කියලා.
2: ඒගොල්ලෝ කියන මෙට්ට විකුණලා වැඩක් නැහැ. මෙට්ට නම් ඔය ඕන්තර විකුණන අයින්. ඒවල කියන එහෙම නෙමෙයි. මිනිස්සු ප්‍රශ්නිකට උත්තරයක් හොයාගෙන ඉන්නේ.
1: හරි.
2: මිනිස්සු බලනවා විවිධ හේතුන් දැන් ලෝකේ ඉන්නවා 40%ක් විතර මිනිස්සු. නිින්ද යන්නේ විවිධ හේතු උඩ. සමහර මිනිස්සුන්ගේ නිින්ද යන්න ඕන කරන මතුපිට ශරීර උෂ්ණත්වේ නැහැ. සෙල්සියස් අංශක 18.2ක් හෝ 3ක් වගේ ගානක්.
1: හරි.
2: ඒක නැහැ. ඒ නිසා ඇඳ දිගේ හිට මෙහෙට පෙරලි පෙරලි ඉන්නව මිසක් නිින්දක් නැහැ. පොඩ්ඩ ඇත්තන් ප්‍රශ්න දැනෙච්ච ගමන් නැගිටිනවා.
1: ආ ආ. අර බෙල්ලට දාරි.
2: ඇත්ත මාරු කරනවා. එක එක මිනිස් එක එක එක එක ඉරියව් වලට නිදා ගන්නවා.
1: දැන්
2: මම නිදා ගන්නේ. කොහොමද මම නිදා ගන්නේ? ආ මම නිදා ගන්න මේ වම් අතට බර වෙලා. ඔයා?
1: මම මේ උඩු බැලි.
2: හරිම කරදරයි.
1: හොඳට නිදා.
2: කියන්නේ පෙරේතයා පොලේ ගහපු ඇක්ෂන් එක.
1: ඒක මම දන්නේ නිදාගත්තට පස්සේ
2: කොහොමද? ඒක තමයි ඇක්ෂන් එක. හරිද? PPG පෙරේතයා පොලේ ගහලා PPG ඇක්ෂන් එකේ නිදා ගන්න.
1: මම සයිඩ් වෙලා ලස්සනට
2: අපිට කිව්වේ ස්ලීපින් බියුටි මල පෙරේතයා පොලේ ගහනවාගේ බල්ලකට ඉඳි ගෙදර නිදාගන්නේ හතර ගාත දාන.
1: මට හොඳට නිින්ද යනවානේ.
2: වෙරි ගුඩ්. අපි ගැන සතුටු වෙනවා.
1: හරි.
2: විවිධ හේතු මත නිින්ද නැති මිනිස්සුන්ට සොලූෂන් එකක් දෙන්න. දැන් බොඩි ටෙම්පරචර් එක ඕනාට වඩා වැඩි මතුපිට ශරීර උෂ්ණත්වය. ඒ මිනිස්සුන්ට තමයි ඒගොල්ලන්ගේ කූල කියන මැට්‍රස් එක තියෙන්නේ. මේක ටෙක්නොලොජි එක හරිම වෙනස්.
1: හරි.
2: මේකේ මටීරියල් එක මේ මෙට්ටේ හදලා තියෙන මතුපිට ෆැබ්‍රික් එක හදලා තියෙන්නෙම මේ එකට කියන thermal conductivity technology. ඒකත් advanced high thermal conductivity technology.
1: Okay.
2: ඒ මෙට්ට නිකන් තියෙන වෙලාවට වටේ පිටේ තියෙන සිහිල් වායු ධාරා මෙට්ටට උරා ගන්න.
1: හා
2: හා. අරගෙන යා රෙඩි වෙලා ඉන්න ඕගොල්ලෝ රෑ නිදා ගන්න එනකම්.
1: Good night කියන වචනේ අහුන ගමන්
2: අහුන ගමන් යා ඇඟට පයින්නවා. පයින්නේ මෙට්ට ඇඟට පයින්නවා මාරට ඔපිය.
1: අනේ ෂෝක් අනේ.
2: මේ ෆැබ්‍රික් එකට පුළුවා අපේ ශරීර මතු පිට උෂ්ණත්වය උරාගෙන අපිට සිසිලස ට්‍රාන්ස්
1: කරන්න.
2: ඒක කොහෙද කරන්න ඕනේ? මම කියන්න මම.
1: බලන්න ඉතින් අපි නිකන් මෙට්ට කියන
2: ශරීරයේ මතු පිට අපේ තියෙන අධික උෂ්ණත්වය උරාගෙන
1: හරි okay.
2: මෙට්ටේ දවස පුරාම එකතු කරගත්ත සිසිලස ට්‍රාන්ස් කරන්න.
1: වව්.
2: දැන් මෙට්ටයක් ලේයර් කරලා තින්නෙත් එහෙම තමයි. වායු දහරා ලස්සනට ඇතුලෙන් උඩට යටින් එනවා උඩින් යනවා යටින් එනවා උඩින්.
1: හුස්ම ගන්නවා මෙට්ටේ.
2: මෙට්‍රස් එක බ්‍රීත් කරන හුස්ම ගන්න.
1: හරි.
2: ඔබට සීතල පිඹිනවා ඔබේ ඇඟට. මොන්න සැපකට නිින්ද යනවාද කියලා හිතන්න ඔය එක මෙට්‍රස් වර්ගයක්.
1: හරි okay.
2: අපි හෙට කතා කරමු ඒගොල්ලන්ගේ ග්‍රැෆීන් කියන මෙට්‍රස් එක ගැන. හොඳයි.
1: හොඳ.
2: එන පොඩක් හොයාගන්න. වැලන්ටිනෝ ඉටලි ගැන හොයන්න. නැත්නම් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ගැන හොයන්න. නැත්නම් ඒගොල්ලන්ගේ ෂෝරූම් එකට යන්න. ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඕනම මෙට්ට ජාතියක හතර ගාතේ දාලා ඕන ඉරියව්ක නිදා ගන්න.
1: හරි.
2: ඒගොල්ලෝ කවුරුත් ඔබ නිදා ගන්න ක්‍රමේ බල්ල හිනා වෙන්න. බොරුවට ඔබ නිදා ගන්න ක්‍රමේටම නිදා ගන්න ඕන. බොරුවට අර එතන මිනිස්සුන පේන මම මේ ස්ලීපි මෙන්න මේ වගේ මේ මර බොරු කියන මේ මාර්සි බොරු කාර්ය වගේ මම මේ ස්ලීපි YouTube එකේ ටීපින් බියුටි එක පාඩ දාලා තියෙනවා.
1: ඒ මේව ටී-ෂර්ට් කුඩින් දාලා බැගි කරලා
2: පාඩ බැගි
1: මේ මඩ මොනාරි කන්න ඕනේ අනේ මම මේ ඉන්නේ බර්ගර් කින් එක විවෘත කරන
2: ගමන් ගෙන්නන්නක දරුවා 1450 ඉනේ
1: two burgers
2: දෙකක් 1450යි
1: chicken crispy burgers දෙකක්
2: ඉතාම සරලව නමුත් ඉතාම මනරම්ව
1: අනිත් එක ඒ
2: චිකන් ඩිලිෂස්ලි නිර්මාණය කරලා තියෙනවා මේ බර්ගර්ස් බර්ගර් එකක් අපිනම් බර්ගර් එකක් කන්ස්ට්‍රක්ට් කරන්න ඕනේ
1: හරි ඔකේ බිල්ඩ් කරන්න ඕනේ
2: බර්ගර් එකක් බිල්ඩ් කරන්න ඕනේ ඉතින් එහම ලස්සනට බිල්ඩ් කරපු බර්ගර් එකක් අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා
1: ලොකු චිකන් කෑල්ලක් තියෙනවා
2: මේක චිකන් තයි එක
1: මේක
2: බෝන්ලස් මේක හොඳට පිටත ස්තරය හොඳ සර බර ගාලා ක්‍රිස්පි වෙන්න මේක හදලා තියෙනවා
1: හරි මං ආසේ දවසක
2: මැදිරි නම්
1: අනේ ප්ලීස්
2: මම දාන්න ඕඩර්
1: ප්ලීස්
2: මට කේන්ති කිව්වොත් මම ඕඩර් එක දාගන්න
1: දාගන්න නෑ දාන්න මම ඔයාලට නම්බර් එක දෙන්නද
2: ඔයාලා බර්ගර් දෙකක් කැවෙයිද
1: එකක් නම් ෂුවර් බර්ගර් එකක් ෂුවර් මට දෙකක් try එකක් දෙන්න බැරි කමක්
2: නෑ ගන්න 0112 1213 1223 ගන්න
1: 123
2: මට ඕන දින මම කියන්නේ ඔයාලට ඕන දින ඔයා
1: කියන්නේ
2: 1213 1213 1213 0112 1213 1213
1: ඕකේ රයිට්
2: වහිටම දෙක වේක බේක මම කියපු ඉදී වරදක් තියෙනවා
1: එහෙනම් හරිනේ අද අපි බර්ගර් ඩේ එකක් කරගමු බර්ගර් කින් එකත් එක්ක
2: 1450 බර්ගර්ස් දෙකක්ම ඔයා කියන සාමාන්‍යෙන් හොල බලන තනි බර්ග එක 2500 සාමාන්‍ය තනි බර්ග එක බලන්න හොයලා නිකන් නෝමල්
1: මේක
2: රහයි මේකේ මං හිතන්නේ අයිස් බර්ග් ටිකක් හරි ලෙටුස් හරි මොනවා හරි ටිකක් දාලා
1: තියෙනවා
2: මයෝ දාලා තියෙනවා බර්ග් එක හොඳට අර මේගොල්ලෝනේ මේ මේ මේ ඔය දැන් බර්ග් පැටි එක හදනකොට
1: හරි
2: ෆ්ලේම් එක ගිනි දැල්ලෙන් තමයි මේගොල්ලෝ කරන්නේ හ්ම් හ්ම් ඒක ඉලෙක්ට්‍රික් ලිපේ තියලා නෙමෙයි
1: ඒ බර්ග් එකෙත් මොකක්දවා නමක් කිව්ව මොන ඩස්ට්
2: ඒකගෙන කෝන් ඩස්ටඩ් බර්ග් හ්ම් ඒක ඇත්තරම මේ මේ කෝන් ඩස්ට් එකක් උඩට ඉහලා තියෙන හරිම මෙලක බර්ග එකක්. හරි මෙලෙක් එක මේ මේ බර්ග බන්නේ. ඒක
1: සොෆ්ට් කියලා කියන්නේ.
2: මම සිංහලනේ මිස්. මම සිංහල මිනිස්සෙක්.
1: දැන් මෙලක බර්ග කිව්වම නිකන් අර.
2: මෙලක බර්ගයි මොකද?
1: ඒක සොෆ්ට් බර්ග එකක්.
2: මොකද සොෆ්ට් බර්ග එකක් ගන්න මොකද?
1: මෙලක බර්ග.
2: යදකදේද? මෙනකදේද? මේ කරන්න මම කරලා ගන්න තු. කමුනාසෙට බර්ග කරන් දෙන්න මට.
1: අනේ කමනේ දාන්න
2: දාන්න.
1: හැබැයි දැන් ඔයා මෙහෙ ඇඩ්‍රස් එකට දැම්මට කොට්ටා වෙඩ්‍රස් එකට දැම්මම තව ටික කාලෙකින් ඔයාලට දාන්න වෙන්නේ මට මොකක්ද
2: කොට්ටාට මම හිතන්නේ යන්නෙත් නැද ඔත්තු දුර
1: තිනා
2: කොට්ටාවට යනවා ඔය තියෙන බෝගාවිලා පාරවල් ගානේ
1: නියරවල්
2: ගානේ වෙල් ගානේ යන්නේ මේවා බයිසිකල නැහැ බර්ග් එක හරියට පයින් යන්නේ ඕවට නම් අම්මෝ ගෙනියන්නත් එපා
1: තව ටික කාලෙකින් දාන්න වෙන්නේ ඉතින් ප්‍රයිම් ගෲප් එකේ ද පැලස් ප්‍රොජෙක්ට් එකට තමයි ඉතින් ඔයා ඔය ඕඩර් කරන ඕන එකක් එවන්න වෙන්නේ අරවින්ද ඉතින් එහෙම තමයි මගේ
2: ජී ඒක එකට එවන්නේ
1: ඔය ඉතින් ඔයා එක එක જાති මට ඕඩර් කර කර එවනවානේ මගේ හිත දිනා ගන්න ඉතින් ඕඩර් මීට පස්සේ කරන්න වෙන්නේ ඕඩර්
2: දාන්න මේ මේ මිනිහත් අතෑරලා යන්න ලෑස්තිල ඉන්නේ මෙයාගේ මේ හිත දිනා ගන්න මොකටද අපි මිනිහා ගැන අයියේ මම නම් කොයි වෙලාවෙද දන්නේ අයියේ මම තරහ වෙන්න එපායි මම මොකටද තරහ මට තමයි වැඩිම හතර වෙන මිනිහා
1: ඉතින්
2: දාලා බලයන් ඉවරයි
1: නේ අයියානේ
2: කට වැඩිනේ
1: ඈ කිය ආ තිතු තියෙනවා
2: තිත් නේ පොල්ලි තියෙන්නේ
1: එහෙම කියන්නේ
2: කොහොමද තිතු
1: මම ඇත්තට මගේ හිතගත්තුම ප්‍රොජෙක්ට් එකක් තමයි මීට කාලයකට කලින් අපි ද පැලස් ගැන කතා කරද්දිත් මම ඔයාලට මේ කතාව කොහොමද ආසයි ආසයි අරවින්ද කියලා කොහමර ඒ chance එක miss වුණා. හැබැයි මට දැනගන්න හම්බුණා තාමත් අවස්ථාව තියනවා කියලා. හදලා ඉවරයි නේ ද පැලස් එක හදලා ඉවරයි. ඒකේ ඔක්කොම ෆර්නිචර් කළා හැමදේම ලස්සනට කරලා තියෙනවා.
2: මොනා කළාද?
1: ෆර්නිචර්ස් දාලා ඔක්කොම කළා.
2: මෙලක බර්ග ෆර්නිෂර් කරලා ෆර්නිෂර් ෆර්නිෂර් කරලා
1: ෆර්නිෂර්
2: ෆර්නිෂර් කරලා ෆර්නිෂර් කරලා කරලා
1: තියෙන්නේ
2: ෆර්නිෂ්ඩ්
1: ෆර්නිෂ්ඩ් කරලා තියෙන්නේ
2: අපි කියනවා නිකන් සිංහලත් දාන්න ඕන ෆර්නිෂ් කරලා
1: ෆර්නිෂ්ඩ් කරලා
2: ෆර්නිෂර් කරලා
1: ෆර්නිෂ් කියලා විතරයි මං
2: කියන්නේ ඔබ වහන්සේ මම ඇත්තටම ඔබ වහන්සේ මාර තැන්වලදී ඇපිය වෙලා දෙනවා දෙනවා මගේ හතුරොන්ට කට උත්තර නැතිද
1: රයිට් ඉතින් ඔබට මොනවද දැනගන්න ඕනි පළවෙනිම කාරණාව තමයි මේ වෙනකොට මිලියන 25 ඉඳන් අපිට ගන්න පුළුවන් කියන විස්තරය අපි දන්නවා සහ
2: ඒක 2 bedroom 3 bedroom කියන දෙකම තියෙනවා
1: නේද දෙකම තියෙනවා
2: ඒකයි මිලියන 25 සිට කියලා
1: කියන්නේ ආ රයිට් තව 25ක් ඉතුරුයි කියලා කියනවා මන් දන්නේ නැහැ දැන් කොහොමද කියලා
2: නේද දැන් නම් තව 25ක් නැතුව
1: ඇති
2: නේද ඕකේ ඉතින් වහාම ඉදිරිපත් වෙන්න ඕනේ මේ පැත්තෙන් හෙව්වා නම් ගම්පා දිස්ත්‍රික්කයේ ඔබට ගන්න තියෙන හොඳම තැන නගර උපනගර සියල්ලටම ළඟ නුවර පාරට මීටර 100ක් දුරින්
1: හරි ඔකේ
2: ඇත්තටම කියනවා නම් මේ ද පැලස් එකකින් ඔබ අපාර්ට්මන්ට් එකක් ගත්තම ඔබට එළියට එන්න අවශ්‍යතාවයක් වෙන්නෙම නැති තරම් මිනි සුපර් මාකට් එකේ ඉඳලා ඉස්කෝලයක් ඉස්පිරිතාලයක් විතරයි උතන නැත්තේ
1: හරි ඔකේ
2: අනිත් එක ඔක්කොම තියෙනවා සාමාන්‍ය ජන ජීවිතයේ ලස්සන කරන්න. නිකාන් ඔය වැටිච්ච තැන්වල ජීවත් වෙන නෙමෙයි. පොඩි ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකක් ගෙවන්න.
1: ඔව් නේ.
2: ගෙදරට කෙනෙක් ආවම වඩේ මටත් හරි ආසයි මචං මෙහෙ ඉන්න තියෙනවා නම් කියලා. අන්න එහෙම කියන්න. උතන කියන්න අම්මෝ නෑ නෑ නෑ නෑ. අපි මේ ඉන්නවා හොඳයි මෙහෙ රින්ගන්න එන්න ඕනේ.
1: ඉවිසියා හිතන දැනකින් ජීවත් වෙන්න ඕනේ නේ.
2: ආපු මිනිස්සු යනකොට පිට මිස්සුණානේ මේක කියලා හිතන දැනකින් තමයි තැනක් ගන්න ඕනේ. එහෙම තැනක් තමයි මේ ප්‍රයිම් එකේ
1: ද පැලස්
2: කියලා කියන්නේ
1: 0.71 0.66 222 කෝල් එකක් දෙන්න මාගේ

0: මනදක පට චොක්ලට් ලොරියක් උස්සල කියලා කතාවක් ගියා. කිට්කැට් ලොරියක් උස්සල.
1: ඉතින්
0: ඇත්තටම මේ ඒක නිකන් එන ෆනි නිවුස් එකක් ඔඩ්ඩේ චොක්ලට් උත් උස්සනවද වගේ කියලා කිව්වට. ඔය දන්නවද දැන් යුරෝප් වල තියෙන මාර හොරකමක් තමයි මේ ඔය වගේ කෑම බීම අරන්ගෙන වාහන උස්සන එක.
1: ඕකේ.
0: ඉලෙක්ට්‍රොනික් බඩු ඒ වගේ ලොකු ලයින් එකේව ඉස්සුවාම හරි අමාරු වෙන හොරුන්ට විකුණ ගන්න. නමුත් චොක්ලට් ටොෆි රස කැවිලි ඔස්සපුවාම ඒව හරි ඉක්මනට මේ බ්ලැක් මාකට් එකේ දාලා විකුණ ගන්න පුළුවන් කියලා යුරෝප් වලට එන ප්‍රශ්නයක් මේක. ඉතින් ඊට අමතරව දන්නවද මේ 2023 අවුරුද්ද ඉඳලා කොකෝවා වල ගාන 180කින් විතර වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි 7-5කට මායින් කරන්න ති දේශ ගුණික විපර්යාස. ඉස්සර වවපෝ ඇවිල්ලා දැන් වවන්න බෑ. ඉස්සර ගත්ත පළදාව දැන් ගන්න අමාරුයි.
1: හරි.
0: ඩිමාන්ඩ් එකත් වැඩි. එතන පළදාව ගන්නත් අමාරුයි. ස්වභාව ධර්මයා ඉතාම හිමින් නමුත් ඩෙෆිනිට්ලිම නිත්‍ය වශයෙන් අපේ බෙල්ල මිරිකමින් ඉන්නේ. ඉතින් අපිට පරිසරය ගැන 7-5කවත් කිසිම අදහසක් නැත්තම් ඔබ දැනන් ඉන්න ඕනේ ඒක ප්‍රතිඵල බොහොම වේගෙන් අපි කරා ළඟා වෙමින් පවතිනවා කියලා. ඒක දැනගෙන ඉන්න.
1: හරි.
0: කියන්නේ ඒ වෙනුවෙන් ඔබ 7-5ක දෙයක් කරන්න රෙඩි නැත්තම් පරිසරය යකාට ගියදෙන් කියන සිතුවිල්ල නම් ඔබ ඉන්නේ. අපි හිතනවා එහෙමනම් අපි හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ කියලා අපි පරිසරය වෙනුවෙන් කරන දේක උන් නැහැ.
1: ආ ඒක නෑ
0: හිතන්නේ නැතුව ඉන්න එකෙන් අපි හිතනවා පරිසරය නිකන් ආනේ එහෙම හිතන්නේ නැහැ. ඉතින් වා කියන්නේ මේ හොරකම් නිසා කාගෝ කම්පනීස් වලට වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ වාහන වලට GPS ට්‍රැකින් හයි කරන්න. හමුදාවේ වගේ මිනිස්සු දාලා යවන්න සිකියුරිටි කම්පැනි වලින් තුවක්කු වරන් මිනිස්සු යනවා අර කන්ටේනර් පිටිපස්සෙ නෝ ඉස්සරහ.
1: හරි ඕකේ.
0: ඊට අමතරව මේවා ඉන්ෂුරන්ස් කරනවා. ඒවටත් කෝටි ගණන් යට කරනවා. ඒ ඔක්කොම කරපුවාම ගාණ වැඩි වෙනවානේ. ඒ අරන් ගිහිල්ලා ඔය යුරෝපයේ තියෙන සද්දන්ත මාකට් වලට මේ බඩු දාන්න ගියාම ඒගොල්ලෝ අර ඉතින් සිකියුරිටි වියදම් GPS වියදම් ඔක්කොම ඇඩ් කරලා කිව්වහම මේකයි ගාන කියලා. ඒ මාකට් හරි ලොකුයි. මහ විශාල මාකට් සේවා.
1: හරි.
0: ඒ බෑ සුපර් මාකට් කියන්නේ ඉතින් වෙන ලෙවල් එකක් ඉතින්. ඒගොල්ලෝ කියනවා මේ පරණ ගානට දෙනවනම් දෙන්න. ඕගොල්ලන්ගේ සිකියුරිටි ඔමේ අපිට වැඩක් නැහැ. පරණ ගානට දෙනවනම් දෙන්න නැත්නම් අරන් යන්න. අරන් යන්නේ නැහැ ඉතින්. පර්ණගාන්ට දෙනවා.
1: ති පාඩුයිනේ.
0: පාඩුයි. ඒ පාඩු අල්ලන්නේ අපේ වගේ රටවල් වලින් තමයි. ලෝකේ මාකට් જાති දෙකක් තියෙනවානේ. එකක් ප්‍රයිස් සෙටින් මාකට්ස්. අනිත් එක ප්‍රයිස් ටේකින් මාකට්ස්. ප්‍රයිස් සෙටින් මාකට් සමහර අර යුරෝපයේ තියෙන සද්දන්ත කුලේ ලෝකේ පුරාම පැතුරුණු මාකට්ස්.
1: හරි.
0: ඒගොල්ලන්ට ගාන තීරණය කරන්න පුළුවන්. ඒගොල්ලෝ දෙනවා නම් 2.50ට දෙන නැත්තම් ඕන්නේ. අපේ රටවල් වලට තාම එච්චර ලොකු හයියක් නෑ. අපි ඇවිල්ලා ප්‍රයිස් ටේකින් මාකට්ස් කියන ප්‍රයිස් එක 500 අපි ගන්න.
1: 600ක්
0: දෙන්න. ඔව්. 600ම ආයි 500ක් මොකද? මං ගාව 600ක්ම තියෙන පර්ස් එක. ඒකම දෙන්න.
1: කවවනේ.
0: ඉතින් අනිත් එක ඉතින්.
1: හරි.
0: වාහන අරක්කු සිගරට් වල පස්සේ අපේ රටේ ලොකුම ටැක්ස් එක ගහන්නේ ටොෆි චොක්ලට් වලටනේ. ටොෆි චොක්ලට් රස කැවිලි වලට ගහන්නේ. ඒකත් ගහන්න ඉම්පෝර්ට් ප්‍රයිස් එකට නෙමෙයි විකුණන ප්‍රයිස් එකට 65% දුකද ගන්නවා. අපි මෙහෙමයි චොක්ලට් කන්නේ කොහොමද?
1: අගේ බඩු පෙට්ටියත් මතක් වුණා. අම්මෝ ඒක ඇටැක් එකක් ආවිලා
0: ඒකට. හැබැයි ඉතින් අපිට මේ අපි දැන් හිතේ නැහැ කොහොමද මේකක් ගන්න කියලා නේද?
1: ඔව්
0: හැබැයි ඒක නිලධාරී මාත්‍ර අපිට කියලා දුන්න මේක කොහොමද වෙන්නේ? ඇයි මෙහෙම කරන්නේ? ඇයි මේවා චෙක් කරන්නේ? හැම එකක්ම චෙක් කරනවා නේ? හැම දෙයක්ම චෙක් කරනවා. ඉතින් මම එතන හිටපු රේගු නිලධාරි මහත්වරුන්ගෙන් ඇහුවා.
1: හරි.
0: හැමතැනම වීදුරු වගේ මේවා ඉන්නේ ඒගොල්ලෝ ඉන්නේ.
1: ඔව් වීදුරු ඇතුලේ ඉන්නේ.
0: ඔව් මේවා බලන්නේ.
1: කුකුස් ඇස්සලින් ඉන්නේ.
0: කුකුස් ඇස්සලින් ඉන්නේ. මේ හැම බල්ලගෙන. ඒක පොඩ්ඩක් ගන්න මෙහෙට.
1: දිස්සගේ අරගෙන ආපු මේක ගන්න.
0: ගන්න. මොනාද ඔය ටොපි චොක්ලට් ටෝටි අඩින් තියෙන්නේ? මොනාද ඒ තියෙන්නේ? දිස්සම එල්ලන් එල්ලන්. හවුද මොනසින් දිස්සම මොනසින් එල්ලන් එල්ලන්. බාල් කෙල්ලන්. පාල් කෙල්ලිල ඉන්න කරදරයක් වෙයිද? කරදරයක් වෙයිද අපිට?
1: අපි සමරගලට දාන්න ගෙන්නන්න ඕනි මොනවද ඒව ගැන තියෙනවනේ නීති රීති. ඒක මං කියන වැරදි දේවල් නෙමෙයි. සමරකලාවට එහෙම දන්නෙත් නෑනේ.
0: අරක්කු සිගරට් ගෙන්නන්න බෑ.
1: බෑ.
0: වෙළඳ බහන්ඩ විදිහට දැනෙනවා ගෙන්නන්න බෑ. මංකො කොහොමද අඳුරගන්නේ?
1: ඒගොල්ලෝ
0: කියනවා මං හිතන හිටපු මගේ මතකයේ විදිහට එයා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙක්.
1: ඔව් නේද?
0: මතකයේ තියෙන්නේ. මං හිතමයන් අහව කොහොමද ඉතින් මේගොල්ලෝ අඳුරගන්නේ මේක මේ ගෙදරකට? එවන ප්‍රමාණ දිහා බලලා අපිට තීරණය කරන්න පුළුවන් මේක ගෙදරකටද මේක කඩේකටද යන්නේ.
1: හරි. අපි ලයිදි චුට්ට චුට්ටනේ.
0: ඔව්. ටොපි තුනක්.
1: මේ වයිදි ගෙදර නෙවෙයි කටට ගැලින්න.
0: ඔව්. ටොපි තුනක්. නූඩ් පැකට් හතරක්.
1: චොක්ලට් දෙක.
0: චොක්ලට් දෙක. විකුණන්නේ පාද. අනිත් අපේ මෝනවල් දැක්කම පුදුම පෙරේරකමක් දැසගෙන යනවා මෝනේ. අටතර ලෙව කකා ඉන්නේ බඩු පෙට්ටිය දිහා බලන අපි දැක්කා.
1: ලොකු වෙනව අර එළියට
0: ගනින්. නූඩ්ස් පැකට් පාක්කේ.
1: අනේ බෞලේ. ඒ වෙලාවේ ෆොටෝ එකක්.
0: ඒත් හරියම අපේ මූණ ඒ වෙලාවේ ෆොටෝ එකක් ගහුවා නම් එහෙම හරියම නිකන් චොර මූණ.
1: අනේ thank you. ඒ වැඩ කරගන්න ඇත්තට මේ මිනිස්සු මේ ලංකාවේ මිනිස්සුන්ට මාර සපෝට් එකක් දෙනවනේ. එහෙම පිට රටවල් වල ඉඳන් එන මිනිස්සුන්ට ඒ තමන්ගේ වැඩ ටික කරගන්න. ඔය කාගෝ
0: මේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට සපෝට් කරන්නේ તો කොහේ ඉන්නේ
1: මිනිස්සු? නෑ නෑ මං කියන්නේ එහෙම නෙමෙයි. අපි නිකන් හිතන්නේ අම්බෝ මේ වගේ තැන්වල ප්‍රියම් සැවැත්ටි එහෙම කියන්නේ නෑ. හරිම සහයෝගයෙන් ඒගොල්ලෝ හරි උදව් උපකාර කරනවා. ඒ හරි ෆ්‍රෙන්ඩ්ලි මට ඒක කියන්න ඕනේ.
0: මොනවද කරපු උදව්?
1: එහෙම උදව් නෙමෙයි.
0: හොඳට කතා. තලන් තලන් සෙල්ලම් කරන්න බෑ එතන. තලන් තලන්
1: තලන් තලන් කිව්වේ ඒකට නෙමෙයි.
0: සුද්ධ සිංහලෙන් කියන්නේ ඩොමෙස්ටික් සර්විස් වල අරක්කු සිගරට් එවන්න බෑ. ඒක සපුරා පහනම් පෙරුම් ගන්න මිස්. මාත් එක සෙල්ලම් කරන නියෝජ්‍ය රේජ්ජ අධ්‍යක්ෂකගෙන ඊටසරයි මං මේ අවස්ථාවේ.
1: ඉතින් thank you ඒගොල්ලන්ගේ වැඩ සටහනට හරි ෂොක් ඉතින්. ඉතින් thank you කියන්නේ නිකියේ. මමත් ඉතින් thank you කියනවා. ඔකේ. ඔගොල්ලෝ සමහරක් පිට
0: හිතනවා. තන්නේ පාර වටන මිනිස්සු මොරයි.
1: රුපියල්
0: මම අහුණාට හැම මිනිහම අහුවෙන්නේ
1: නැහැ. ආ ඔය අහුවෙලා තින්න.
0: අහුවෙලා නැත්තම්
1: අවුරුදු 60ක් විතර මේ ෂෝ එකේ තියාගෙන
0: කතා කරා.
1: පඩි දෙයිද? ඇත්ත ඇත්ත.
0: අහුවෙලා නැත්තම් පඩි ගෙවයිද කියලා.
1: මේ රුපියල් 40කට මොනවද කරන්න පුළුවන් කියලා කවුරු හරි කෙනෙක් දැන් මේ මොහොතේ ඔබේ හිතේ එහෙම අදහසක් තියෙනවා නම් මං කියන්නද රුපියල් 40කට කරලා තියෙන දේවල් මොනවද කියලා. මේ අවුරුද්දේ අපි දැන් ඉන්නේ මේ ජූනි මාසේ අන්තිම අපි ඉන්නේ. පොඩි කාලයයිනේ ගත වෙලා තියෙන්නේ. මේ කාල සීමාව ඇතුළත සුපිරි ත්‍යාගලාභීන් 23 දෙනෙක්. ඒ කියන්නේ කෝටි ගණන් වල සල්ලි දෙනපු කට්ටිය තමයි. හරිද? 23ක් බිහි කරලා තියෙන NLB ලොතරැයි. රුපියල් 40යි ටිකට් එක. ඊට අමතරව අද දවසත් හරි විශේෂ දවසක්. මොකද ඒ සුපිරි ත්‍යාගලාභීන් අතරින් 4 දෙනෙකුට ත්‍යාගි දෙනවා සහ ප්‍රථම ත්‍යාගලාභීන් 31 දෙනෙකුට රුපියල් කෝටි 24 ලක්ෂයකට වඩා වැඩි මුදලක් ලබා දෙන්න ලෑස්ති කළා තියෙනවා. Oh my god. කෝටි 24යි ලක්ෂ 80කට වඩා.
0: 23ක් සුපිරි ත්‍යාගලාභීන්.
1: මෙහි වෙලා තියෙනවා NLB ලොතරැයියෙන්. ඉතින් රුපියල් 40කින් කරන්න පුළුවන් දේවල් ලේසිද? නිකන් හරි ලොතරැයියක් ගන්න පුරුද්දක් තියෙන කෙනෙක් නම් ඔබ මේක උත්සාහ කරලා.
0: හැම සතියකටම හරියට ගත්තොත් හැම සතියකටම විතර සැරයක් සුපිරි ත්‍යාගලාභියෙක් NLB එක බිහි කරලා තියෙනවා.
1: ඔව් ඉතින් මේ ජූනි මාසෙනේ නේද?
0: ඔබට වෙන්න බැරි වුණා. මෙච්ච මිනිස්සු ඉන්නවා. ඔබට වෙන්න බැරි වුණේ ඇයි? ලොතරැයි ගත්තේ නැහැ. ලොතරැයි ගත්තේ නැතුණාම මොනව ඇදලා දෙන්නද? වලියක් ඇදලා දෙන්නද? ලොතරැයි ඇදලා තමයි හල්ලි. NLB ලොතරැයි පහක් එක જાතියෙන් අරන් බලන්න. වරදින්නේ නැහැ පුතේ. වරදින්නේ නැහැ. ගමනක් යන්න.
1: ගමනක් යන්න. අද ඉතින් හම්බ වෙනානේ නේ කෝටි 24කට
0: කියද?
1: කෝටි 24කට වඩා වැඩි ගාණක් දෙනවා.
0: කෝටි 24ක් මිලියන 240ක් මිලියන 240ක් ලාස්සන ගියක් දොරක් හදාගෙන
1: හරි
0: වාහන පොඩ්ඩකුත් අරගෙන බිස්නස් එකකටත් ඉන්වෙස්ට් කරලා ඔයා ඉස්සෙල්ලම ගියක් දොරක් ගන්නවද වාහන ගන්නවද ඔයා ඉන්වෙස්ට් කරනවද මොකක් හරි ව්‍යාපාරයකට?
1: මට ගෙදරක් තියෙනවා වාහනයක් තියෙන නිසා මං ව්‍යාපාරයකට
0: ඉන්වෙස්ට් කරනවා. ඔයා සල්ලි
1: වවනවා.
0: වවනු. සල්ලි බබාලා මේව කරනවා. සල්ලි බබාලා කරනවා. බබාලා ලැබෙන්න කරනවා. පැටව ගස්.
1: නෝ
0: ඒක කරන්නේ. Right.
1: Okay, අපිට මේ ගමම හච් කරන මතක් කරන්න පුළුවන්. ඔයා කිව්ව නේද දැන් තාක්ෂණය ගැන නවෝත්පාදන අපිට ඒව ඔක්කොම මේ දකින්න හරි අවස්ථාවක් ලැබිලා තියෙන්නේ ඉන්ටර්නෙට් නිසානේ.
0: තියෙනවා කියලා දන්නේ හරි
1: එහෙම. ඕ ඒක ඇද වෙන රටක තියෙනවා, අරහෙ තියෙනවා, මෙහෙ තියෙනවා කියලා දැනගන්න හම්බෙන්නේ. මම නම් කියන්නේ පළවෙනි ස්ටෙප් එක විදිහට එහෙම දැනගමු. පොඩ්ඩක් මේ ඉන්ටර්නෙට් පරිශීලනය කරලා දැනගමු. අන්න අරේ මෙහෙම කරලා, ජපානේ මෙහෙම කරලා, චීනේ අන්න අරම කරලා. එතකොට අපිට පොඩි ඉන්ස්පයර් වීමක් වෙනවා. අපි ඉන්ස්පයර් වෙනවා මොන හරි දෙයක් කරන්න. ඉතින් එහෙම අලුත් දෙයක් හිතන්න.
0: මොකද ඉන්ස්පයර් වෙනවා කියන එකට අපි සිංහලෙන් කියන්නේ
1: කුළු ගන්නනවා.
0: කුළු ගන්නනවා. කුළු හරකෙක් වෙන්න යනවා.
1: ඉතින් H15 පැකේජ් එක, ඒකට කියාපුම පැකේජ් එක එහෙම කියන්න හේතුව තමයි රුපියල් 1199කට දීලා තියෙනවා දෙන්න තියෙන උපරිම ඩේටා ප්‍රමාණය. අන්ලිමිටඩ් ඩේටා දීලා තියෙනවා.
0: අමතරව තව ජීබී 35ක් ඔයා කියන්නේ මම නම් ඒ ජීබී 35 පාවිච්චි කරලත්
1: නැහැ.
0: Google Maps බලනවා.
1: Yes.
0: Maps වල මොනවද බලන්නේ?
1: නෑ යනකොට දාගෙන යනවනේ.
0: හ්ම්.
1: මං කොහෙට ගියත් දාගෙන යනවා. ඒතර මට වෙලාව හදාගන්න පුළුවන් ගන්නට. සමහරකට දන්න පාර. හැබැයි මම දාගෙන යනවා. ඒතර මට කෙටි මාර්ග පෙන්නනවා. මට ටයිම් එක
0: බලන්න. ඒක වෙලවල් වලින් ඉවර වෙනවා. ගෙවල් මැද්දෙන් යනවා.
1: ටයිම් එක බලන්න.
0: වතුරින් යනවා. ලින්ද යටින් යනවා. මේ මේවත් පෙන්නනවා. Google Maps. Google Maps වලට ස්තුති වේවා.
1: එනා හරිනේ H15 පැකේජ් එක ගැන අපි මතක් කරා.
0: ඔව්. පැකේජ් එකක් තිබිලා බෑනේ මිස්.
1: යා.
0: ෆෝන් එකක් ගමුකෝ.
1: ඩෙෆිනිට්ලි.
0: මොකද්ද ගන්න ෆෝන් එක? මොකද්ද බ්‍රෑන්ඩ් නේම් එක අපි පියවරෙන් පියවර ඉදිරියට යා. මොකද්ද ගන්න බ්‍රෑන්ඩ් එක?
1: ඕන.
0: ඕන. බොහොම හොඳයි. අද ලංකාවේ නම්බර් 1 සෙලින් බ්‍රෑන්ඩ් එක ඕන. මං හැමතැනම ගියාම නිකන් නොදන්නා මිනිහෙක් වගේ අහනවා. සිංගරකේ විතරක් නෙමෙයි තව තැන්වලත් මට දකින්නවා මේ ඕන නිෂ්පාදක.
1: ඕ තියෙනවනේ.
0: ඕන ඉතින් ටැබ්ස් ඉඳන් තියෙන හොඳි. කම්පියුටර්ස් ඉඳන් තියෙන ඕන නමි.
1: ඕ.
0: ඒවත් මේ මේක මේ මොකද්ද මේක? හොඳයිද මේක? මේ හොඳයි සර්, ටෙක්නොලොජි හොඳයි සර්. අපි ඔබට මීට කාලෙකට කලින් කිව්වා. ඕන පිටිපස්සේ සද්දන්ත ටෙක්නොලොජි පිළිබඳව කතාවක් තියෙනවා. ඕන කියන්නේ දවසක මුළු ලෝකෙටම චැලෙන්ජ් කරන ප්‍රොඩක්ට් එකක්. මුළු ලෝකෙටම. කලබලයක් නැතුව හිමින් යනවා.
1: හරි.
0: හිමින් ගියාට හරිම ස්ට්‍රොං. හැම දෙයක්ම අල්ලගෙන යන්නේ ඉස්සරහට. අපි ඕන ෆෝන්ස් වල අපි කතා කරනවා. ඕන X9D කියලා ෆෝන් එකක්, ඒක තමයි වැඩියම කතා වුනේ. ඒක ඒගොල්ලෝ කැමති. ඒගොල්ලෝ ගාව තියෙන ගණන්ම ෆෝන් එක ඒකත් නෙමෙයි. ඒගොල්ලෝ ගාව තියෙන ලාමම ෆෝන් එකත් ඕන X9D නෙමෙයි. රයිට්? ඊට වඩා ගණන් අඩුවෙන් ගන්න ෆෝන්ස් තියෙනවා. ඒ කියන්නේ බිගින රේන්ජ් එකේ ස්මාර්ට් ෆෝන්ස් තියෙනවා ගොඩක් අඩුවට.
1: හරි.
0: ටොප් එන්ඩ් එකේ ඒවා තියෙනවා ලක්ෂ ගණන් වල. මිලියනේට විතර කිට් වෙන ඊටත් එහා යන ඒවා තියෙනවද මන් දන්නේ නැහැ. ටෙක්නොලොජි වලින් ඒ තරම් ඇඩ්වාන්ස් කරපු මටීරියල් පැත්තේ ඒ තරම් ඇඩ්වාන්ස් කරපු ෆෝන්ස් හදලා තියෙනවා මේ වෙනකොට ඕන. බොරුවට නිකන් ඔවා බලන්න මෙහෙ ගෙනල්ල වැඩක් නැහැනේ. මිනිස්සුන්ට වඩා කැමති ප්‍රයෝජනවත් වෙයි කියන බ්‍රෑන්ඩ්ස් ඕන ෆෝන්ස් වල තියෙන වරයිටිස් ටිකක් තමයි
1: හරි
0: ගෙනහැලා තියෙන්නේ.
1: ඒ අතරුණොත් X9D ෆෝන් එක කියලා කියන්නේ මාරු විදිහට කතාබහට ලක් වෙච්ච ෆෝන් එකක්. පළවෙනි මේක අර වැටුණට
0: කැඩෙන්නේ. ස්ක්‍රීන් එක ඩැමේජ් වෙන්නේ. බොඩි එක ඩැමේජ් වෙන්නේ. වතුරකට වැටුණත් හිර වෙන්නේ. right එතකොට
1: බැටරි
0: එක 8000 mAh බැටරි එකක්. ඒ කැටගරි එකේ 8000 mAh බැටරි එකක් ආපු කවුරුවත් මං හිතන්නේ එහෙම ෆෝන් එකක් නැහැ.
1: හරි.
0: ඒ කැටගරි එකේ ප්‍රයිස් ඒ ප්‍රයිස් රේන්ජ් එකේ මේ ඔක්කොම හිතලා ඔබට ගන්න පුළුවන් ඕන X9D ෆෝන් එක සිංගල් එකට කිව්වොත් ගෙවන්න ගන්න පුළුවන්. හොඳ වොරන්ටි එකක් කොහොමදත් හම්බෙනවා කියලා ඔබ දන්නවා.
1: සිංගකට ගියාම මං ආසයි ඒ ඉන්න නියෝජිතයෝ අපිව ටිකක් උනන්දු කරනවා. තව තවත් එක දෙයක් තමයි ගන්න යන්නේ. හැබැයි අපිට මොන හරි ඔෆර්ස් තියෙනකොට මොකක් හරි තව ස්පෙෂල් අයිටම් එකක් වගේ ඇවිල්ලා තිනු අපිට පොඩ්ඩක් උනන්දු කරනවා. මිස් පොඩ්ඩක් මේකත් බලන්න කියලා ඊට පස්සේ ඒකත් ගිහිල්ලා බලනවා. ඔය විදිහට තමයි මම ෆ්‍රිජ් එක බලන්න ගියේ. ඒ කියන්නේ ෆෝන් එක ගන්න ගියේ. ඊට පස්සේ අර මට කතා කරපු
0: බෝයි ඒක බොක්ස් ඩිස්කවුන්ට් එකක් තිබ්බා.
1: නෑ ඒක අර විදුලිය 50% ඉතුරු කරනවා.
0: ආ ඩිස්කවුන්ට් ඕනේ මේක 50% ඉලෙක්ට්‍රිසිටි ඉතුරු කරනවා නම් ඩිස්කවුන්ට් හැමදාම දුන්නා වගේ.
1: ඒකනේ ඉතින් අර නියෝජිතයා මාව එක්කන් ගියා. මම බැලුවා.
0: අලුතෙන් ඩිස්කවුන්ට් දෙන්න ඕනේ නෑ. ඔබට ඔබේ ලයිට් බිලට හැමදාම ඩිස්කවුන්ට් එකක් දෙනවා ඒගොල්ලෝ. ඕන්න. පරණ ෆ්‍රිජ් එක නිකම් මේ ඊමෙලද ගත්ත එක වුණත් කමක් නෑ. දීලා දාලා ගෙනාවත් ලොง ටර්ම් ඔබට ලාභයි. මේක ලීටර 276ක කැපැසිටි එකක් තියෙන ඩිජිටල්
1: ඉන්වර්ටර්
0: ටෙක්නොලොජි එක පාවිච්චි කරන ගන්නේ මොකද?
1: රෙෆ්‍රිජරේටර්
0: එක. රෙෆ්‍රිජරේටර් අනේ මේ.
1: මං කදා ෆ්‍රිජ් කියන්නේ. මම දැන් කියන්නේ රෙෆ්‍රිජරේටර්.
0: හා හා. ලොකු ඒ රෙෆ්‍රිජරේටර් ෆ්‍රිජ් වලට.
1: ඒ ලොකුයි තමයි ෂොප් මේක 276ක් කැපැසිටි.
0: රෙෆ්‍රිජරේටර්. ෆ්‍රිජ් කියාගත්තත් මේ මෑතකදී අමාරු.
1: ෆ්‍රිජ් කොහමද ලියන්නේ?
0: හා. ෆ්‍රියන්න අල්දැන්. ෆ්‍රිජ්.
1: කද සිංහලෙන්.
0: F R I D G E. ඒ මොකද?
1: ෆ්‍රිජ්.
0: ඒ මොකද? මොන ප්‍රශ්න තියෙනවද?
1: කාදතා
0: මොන ප්‍රශ්නද?
1: ප්‍රශ්නක් තියෙනවා යන්න සිංහයකට ගිහලා කතා කරගන්න.
0: කතා වස්සන්න හොඳම දෙයක් තමයි.
1: කාදතා.
0: නන්නින්ින්ින්ින් ගාලා කතා කර. ඔප්පෙනි.
1: මේ එකපාර සල්ලි ගෙවන්න ඕනේ නැහැ. මේක 142,999ක් වෙනවා. හැබැයි එකපාර ගෙවන්න එපා. මාසිකව රුපියල් 5950 ඉඳලා ගෙවාගෙන යන විදිහට හදාගන්න පුළුවන් මේ සිංහ ෆ්‍රිජ් එක.
0: 5950 කියන අඩුම වාරික ඔබට සෙට් නේ.
1: රයිට්.
0: ඉක්මනට ගෙවන්න ඕන නම් ටිකක් වැඩියෙන් ගෙවලා ඉවර කරගන්න පුළුවන්.
1: 8:47.

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන්න
2: සිල්බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සර්ටිෆිකේට් මෙගාවට්ටම් මාම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 390යි සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි මිල්කා සම්පූර්ණ යොදේ සෑතක රිපිට ඉතිරි රුපියල් 200යි සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 120යි කාගිල්ස් ෆුඩ්
3: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
4: හොඳ ළමයා 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක පොඩ සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා
5: කකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය
6: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් debit cards gewanna gewanna dinanna

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.
2: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්.
5: ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited
6: අරගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
11: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
12: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200. Fitch rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකී.

0: මාසෙම කරන වියදම් කොම්බැන් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න. කොම්බැන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
1: business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo electric 3 road රථය. David Pilis e-mobility වෙති 0114700550.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8332 1000. NIBM The City University, the place to be.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
5: මට apple මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර Hatch 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
5: Hatch 15 පිස්සුවක්ම තමයි.
7: Brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112200.

0: ඇයි මණ්ඩලය?
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: හරිම තැනට ගියන්න එල්ෝල්සියකෙන් එලෝන්න එකගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710 666 222 Prime Residences.

0: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පුලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144 667222 අමතන්න.
1: අලුත්
2: සොංග් එකක්ද?
1: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
3: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
4: අසීමාන්තික අවකාශයක අපූර්ව ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 011157515555 අමකාලින්
9: එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 011221123123.
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් Business, Computing, Interior හෝ Fashion Designing, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011732 NIBM The City University, The Place to Be.
11: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
14: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
15: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු චූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ.
16: රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ.
15: වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011227000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
17: 98.2 98.3

0: ये था टॉप स्टोरी
1: පැවති තත්වයට ඉන්ධන මිල අඩු කිරීම තවත් මාස දෙකකින්. මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිල ගණන්වලට ඉන්ධන මිල අඩු කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇති බව කණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුරු නෙත්තිකුමාර සඳහන් කළේ ලෝක වෙළඳපොලේ මිල ගණන් හා සැසඳීමේදී සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත් අඩු කළ නොහැකි බවයි.
2: ඊළඟ මාස දෙක ඇතුළත නැවතත් තිබිච්ච තත්ත්වයටම එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා, පූර්වගතනය කරනවා. එතකොට සාමාන්‍ය විදිහට නම් පෙට්‍රල් ලෝක වෙළඳපොලේ බැරලයක මිල $1.75ක්වත් වෙන්න ඕන, $1.75 වගේ සීමාව හෝ ඊට අඩු වෙන්න ඕන පෙට්‍රල් වල. ඒවගේම ඩීසල් වලත් 80 මුල සීමාවට එන්න ඕන. ඒ ගානට ආවම තමයි සාමාන්‍ය තත්ත්වය
1: ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් හා ඔටෝ ඩීසල් මිල රුපියල් 25කින් අඩු කරනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. ඇමරිකාව සමග කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන බව ඉරානය පවසනවා. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගයි සඳහන් කළේ කටාර් රාජ්‍ය වෙත ගිය ඇමරිකානු නියෝජිතයන් හා ඉරාන නියෝජිතයන් අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවන බවයි. ඉරාන නියෝජිත කණ්ඩායම කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියේ ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම පිළිබඳ සොයා බැලීම සඳහා බවද එස්මයිල් බගයි සඳහන් කළා. අවබෝධතා කිවිසුමේ දසවන වගන්තිය වන ඉරාන ඉන්ධන සඳහා පනවා තිබූ අපනයන සම්බාධ ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කිරීමට නියමිතයි. 11 වගන්තියේ සඳහන් තහනම් කළ ඉරාන දේපළ නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද සිය නියෝජිත පිරිස කටාර් සංචාරයේදී විමසීමක් කරන බවයි ඉරාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.3

0: මේ හොඳ හොඳ ඒවා දැන් මේ එනවා.
1: මොනවාද?
0: සමහර දේවල් වල හොඳ කෑලි.
1: යා.
0: දැන් අපිට මතක නැති වුණාට අද වාගේ මතකයි මට.
1: මොකද්ද?
0: අපිටත් වඩා IMF එකට මතකයි.
1: හරි.
0: අපිට ඩොලර් මිලියන 2.5ක් නැති වුණානේ.
1: ආ මතකයි මතකයි.
0: නේද?
1: Yes, Australia
0: සි. හැකරෙක් කිස්සුවා කිව්වා. හරි. හැකරෙල්ලෙක් ගැන කිව්වා, ගරුඩෙක් ගැන, පට්ටෑයෙක් ගැන නම් කිව්වා.
1: හැකරවරුන් කියලා අපි ඒගොල්ලන්ට නේ.
0: හැකරවරුන් වහන්සේලා.
1: ගෞරවයෙන් කතා කළා.
0: කතා කළා. අපි බැලුවා එහෙම කතා කළා. මට මතක හිටපු මේ මේ මේ මුදල් ලේකම්වරයා කිව්වා, අපි මේ ඕගොල්ලන්ට කිව්වේ නැත්තේ ඕගොල්ලන්ට කිව්වා නම් මේවා පරීක්ෂණ වලට බාධා වෙනවා.
1: ඒකනේ හැකරවරුන් මේවා වෙනවනේ.
0: හැකරවරුන් CC කඩේයි කියලානේ කිව්වේ නැත්තේ.
1: බලන්න නේ, එච්චර වැරදි කරන අයද හැකරවරුන් කියන්නේ. අපි මේ හොඳ හොඳ
0: හැකරවරුන් වහන්සේලා. හැකර් වහන්සේලා.
1: පොලිස් කාර්යය, බණික් කාර්යය.
0: ඔව්. මේ මිනිස්සුන්ට එහෙම කතා කරනවා. පට්ටපල් හොරුන්ට හැකරවරුන්.
1: ලැජ්ජයි.
0: නේද?
1: අයියෝ අයියෝ.
0: දැන් ඔයා දන්නවද මේක වෙලා තියෙන්නේ කොහොමද කියලා? මේක නියම වැඩක්, මේක දැනගන්න ඕනේ.
1: හරි.
0: දැන් අපි ගෙවන්න තිබිච්ච සම්පූර්ණ මුදල තමයි ඩොලර් මිලියන 22.9ක්.
1: 22.9ක්.
0: අපි ගෙවන්න තිබුණා ඕස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය නියෝජිත ආයතනයට. හරි, ඕස්ට්‍රේලියන් එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් ඒජන්සි. ඔන්න. දැන් මොකද උනේ? හොර ඊමේල් එකක් හදලා ඇත්ත ඊමේල් එක වහලා පස් වතාවක් සල්ලි ගත්තා. පස් වතාවක් සල්ලි අරන් තියෙන්නේ එකම account එකට නෙමෙයිලු.
1: හා හා.
0: හරිද? මේ ගිනුම්මංක වෙනස් කර කර තමයි පස් ගමනක් අපිව කඩේ යවලා
1: තියෙන්නේ.
0: හැකරවරු. හැකර වහන්සේලා.
1: මේ
0: කට හැකර වහන්සේලා.
1: හරි.
0: මංවාට කිවන්න අපි ඇත්තටම අපි සල්ලි ගෙවන්න තිබුණේ ඔස්ට්‍රේලියන් එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් ඒජන්සියට මිලියන 22.9ක්.
1: හරි.
0: කොහොමද මේ ව්‍යාජ ඊමේල් එක හදලා තියෙන්නේ? ඔස්ට්‍රේලියා කියන එකේ අයි අකුරක් තියෙනවනේ අන්තිමට. ඔස්ට්‍රේලියා. ඒ අයි අකුර වෙනුවට මේ හැකර උත්තමයන් වහන්සේලා.
1: ගරු.
0: ගරු. හැකර උත්තමයන් වහන්සේ.

0: හරි මොකද කළාද
1: අයිය අකුර වෙනුවට එකේ ඉලක්කම දාලා තමයි මේක හදලා තියෙන්නේ කොහොමද මොලේ කොහොමද අපේ මොලේ
0: අපි කොහොමද ඉතින් මේක දැන් දාගෙන දාගෙන ගිහලා පස්කමනක්
1: දාගෙන දාගෙන ගිහලා අපේ දක්ෂතාවය තිබුණනේ උනාට උත්තර දක්ෂතාවය තියෙනවද කියලා නම් ඔස්ට්‍රේලියාවෙන් කතා කළා කෝයිසි සල්ලි කෝ සල්ලි දැන් වාරි කතර පා මිස් උනානේ ඇත්තටම මේක තාක්ෂණික වශයෙන් ණය පැහැර හැරීමක් අපිට IMF එකෙන් විශේෂ සමාවක් ගන්න සිද්ධ වෙලා තිනවා මොකද අපි පොරොන්දු වෙලා ඉන්නේ වෙලාවට තුලාවට ණය සර්විස් කරනවා
0: කියලා
1: මේක ඩෙට් සර්විසින් ණය සේවය ණයට සේවය සපයනවා කියන්නේ ණය ගෙවනවා කියන එක ඩෙට් එක සර්විස් කරනවා කියන්නේ වෙලාවට තුලාවට ණය ගෙවනවා කියන පදනමුඩ තමයි මේ IMF එක අපිට මේ කරන උදව්වක් කරන්නේ
0: දැන් අපි වෙලාවට තුලාවට පව් ගෙවන්නේ
1: හරියටම
0: ඒ වගේ තමයි ණය ගෙවන එක
1: වෙලාවට කරනවා කියලා තමයි IMF එක අපිට ණය ප්‍රතිව්‍යුහගත කරන එක කරලා දුන්නේ
0: yes
1: දැන් අපි අහු වෙලා හරි එනගෙන හරි බැරි වෙලා හරි හදිස්සි වෙලා හරි මේ වැරදීමකින් හරි මේ ණය ගෙවපු නැති එක තාක්ෂණික වශයෙන් ණය පැහැර හැරීමක් විදිහටයි සලකන්නේ
0: හරි ඔකේ
1: නමුත් සිදු වෙලා තියෙන තත්ත්වය දිහා බලලා අහු වෙලා තියෙන අහු වෙලා දිහා බලලා මේ විශේෂ සමාවක් අපි ඉල්ලන්න ඕනේ ඒක දෙනවද නැද්ද කියලා මම IMF එකේ නෙමෙයි මං
0: ඉතින්
1: මේකට මේ හේතුව දක්වලා තියෙනවා
0: හරි
1: දැන් අපේ ණය ගෙවනකොට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් තියෙනවා මහා භාණ්ඩාගාරය මේ තුන නිකන් තැන් තුනක වැඩ කරන්නේ. ඒ තුන අතර සම්බන්ධයක් නැහැලු දැන්. හ්ම්. ඒගොල්ලන්ගේ පද්ධති අතර සම්බන්ධිකුත් නැහැලු. කම්පියුටර්ස් වල.
0: හරි ඔකේ.
1: ඒ නිසා මේ වගේ අනේ මේ හින දැන් අපේ ෆෝන් එකට එන සමහර නිකන් හොර ඊමේල් අල්ලන්න මේ ඉතාම සරල ගණේ වෛරස්
0: ගන්න.
1: ඇත්තම කියන්නේ ඒක වෛරස් කියන්නේ නැහැ දැන්. ඒකට කියන්නේ ඉන්ටර්නෙට් සිකියුරිටි කියලා කියනවා.
0: හ්ම්.
1: පොඩි ඉන්ටර්නෙට් සිකියුරිටි කැලේ තියෙනවා. අපි පහුගිය දවස්වල කතා කරා කැස්පර්ස් කියලා
0: මතකද
1: කැස්පර්ස්කී කියලා කියන්නේ ඒ වගේ ඉන්ටර්නෙට් සිකියුරිටි සිස්ටම් එකක් ඔබේ ෆෝන් එකට දාගන්න එක ඔබේ ෆෝන් එකට දාගන්න අර ටෙක්නොසිටි කියන ආයතනයේ තමයි ඒක කරන්නේ ඒක දාගන්න ෆෝන් එකට නැත්තම් ඔබ අහු වෙන වෙලාව කියන්නත් බෑ මට
0: ඒක ඇත්ත
1: කවුරු හරි හොරෙන් ඔබේ විස්තර බලන් ඉන්නවා නම් ඒව අහු වෙනවා ඒ සිකියුරිටි සිස්ටම් එකට හිතන්න මේ පොඩි මේ ෆෝන් එකට දාගන්න එක ඔබේ ලැප්ටොප් එකට දාගන්න තරම් චූටි එකක් ඒක යකඩෝ ඒකවත් තිබුණා නම් මේ හොර ඊමේල් එකක් මෙතන හොරයක් තියනවා කියලා අහුවෙන පොඩි එකක් මන් දන්නේ
0: අයිය අකුරයි එකයි අතර
1: අයිය අකුර වෙනකොට එක දාලා ගේම ගහලා තියෙන්නේ නිකන් දැනගන්න නිකන් දැනගන්න මම මේ හදන්නේ මේකලොන්ගේ මේ අඩුපාඩු හොයන නෙමෙයි මම මේ ඔබට දෙයක් කියන්න හදන්නේ
0: අපි ඉගෙන ගමු මේකේ
1: හරිද අපිට අයිය අකුර දාලා ඉන්නකොට අපිට කේ අකුර දාලා එව්වත් අපි බලලා කියලා දාන එක අපි කරා
0: දැන් දිස්නා කියන එකේ අයිය අකුර තියෙනවා එතන කවුරු
1: එක දාලා ආව නම් මොනා කර එක දාලා
0: අන්තිම
1: පන්තියේ පළවෙනියා වෙන්න දැන් එක දාලා
0: ඩාට තමයි හැකර වරුන් ඉගෙන ගන්න
1: හැකර උත්තරයන් වහන්සේලා ඉතින් දැන් මේ වෙනකොට ලංකාවේ විමර්ශකයෝ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය ඉන්ටර්පෝල් FBI FBI එකපාරක් කොන්නේ කියලා දුනා අනේ අපිට නම් කියලා තිබුණ නෑ වගේ කතාවක් දැන් නම් එහෙම කියන්නේ
0: ඒගොල්ල මේ ගැන හොයනවා
1: තාම ඔව් ඉතින් මේ අර කිව්වනේ මුලදී මේවා කිව්වේ නැත්නම් මේ හැකර්වරු කලබල වෙයි කියලා හැකර්වරු කලබල වෙච්ච කලබල විල්ලට අමතක වෙලා ඩොලර් 200ක් තියලා ගිහලා එක account එක ඩෙලවෙයා වෙලා තිබුණේ ඒක. අපි හිතන්නේ ඕස්ට්‍රේලියාව ගියා කියලා. ඩෙලවෙයා තියෙන ඕස්ට්‍රේලියාවේ නෙවෙයිනේ. ඩෙලවෙයා තියෙන ඇමරිකාවේ. ඉතින් ඔක තමයි තත්ත්වය.
0: ඉතින් මම මේ කල්පනා කරන ඕස්ට්‍රේලියාව.
1: ඉතින් මලන්න ඔබට අයිය අකුරට මොන අකුර දාලා එවයිද දන්නේ නැහැ. ඒ අකුරම දාලා නෙමෙයි ඔබෙන් හොරකම් කරොත් කරන්නේ. ඒ නිසා ඔබේ මේ ෆෝන් එකේ banking apps තිබෙනවා නන්නේ නේද?
0: හරි.
1: ඔබේ මේ ඔබ apps margin computer ගනුදෙනු කරනවා නම් laptop එකෙන් desktop එකෙන් කරුණා කරලා මේ ඔය පෙරේත කම නැතුව දාගන්න ඔය පොඩි ගහනයි වෙන්නේ ජීවිතේ උකස් තියන්න ඕනේ නැහැ රුපියල් 4-5000කට අවුරුද්දකටම security ගත්ත හැකි සුපිරි පරි security එකක් දෙනවා ඒකෙන් Kaspersky එකෙන්
0: yes yes
1: ඒක දාගන්නකෝ
0: ආරස්සාවයිනේ
1: නිකන් දෙයියන්ට බාර වෙලා දෙහි එල්ලලා මිරිස් එල්ලලා වැඩක් නැහැ ෆෝන් එකේ
0: එහෙම නෙවෙයිවත්
1: මම එහෙමද දන්නේ නැහැ security හිතානේ ඉන්නේ.
0: ඔව් නේද? නැත්නම් හිතයි දැන් අයියකට එක දාලේ වයි.
1: සීනිකම ගිහලා පොල් ගැහුවා කියලා. හැකරයා සල්ලි දාන්නේ ආපහු account එකට බය වෙලා. උන්ට වැඩක් නැහැ ඒවා.
0: ගියොත් ගියා.
1: ඔය بس අපිට වැදුනට මේ මං හිතන්නේ මොහොතෙන් එහා උන්ට වදින්නේ නැහැ. ඒකයි කියන්නේ. ඒ නිසා

0: ඔබේ ආරක්ෂාව සලසාගන්න. ඉන්ටර්නෙට් සිකියුරිටි ගැන ඔයිට වඩා චූට්ටක් කල්පනාවෙන් හෙන මොලයක් ඕනේ නැහැ ඔක දැනගන්න.
1: ඔව් නේද?
0: ඉන්ටර්නෙට් සිකියුරිටි ඉගෙන ගන්න යන්න එපා, සිකියුරිටි සිස්ටම් එකක් දාගන්න. ඉගෙනගෙනවට වැඩේ වෙලා තියෙනවා. මේ මහා බාණ්ඩාග මේ මේගොල්ලන්ට පස් ගමනක් වුණා නම්
1: අපිට
0: ඈ මුදල් ලමාත්තන්තර පස් ගමනක් වුණා නම් අපිට කී ගමනක් කරලා දෙන්න අපි
1: තාම මේ දැනනමක් වෙනවද දන්නේ?
0: දන්නේ නැහැ. මේ දැනුත් ගත්තම කොහෙද කීයක්ද වද්ද? රුපියල් 100ක්ද කොහෙද තිබුණා ගත්තාද කොහෙද?
1: ඇත්තටම ඕස්ට්‍රේලියාවට thank you so much අපිට අපෝ දැනුවත් කරාට නේ. නැත්නම් අපි තාම සමරක් විතර ගෙවනවනේ. එහෙනම්
0: සල්ලි. අනේ ඔව් මේ මිනිස්සු කිව්ව නැත්තම් 10 ගමන 15 ගමන මම ගෙවනවා. ඔය මිලියන 22ම ගෙවනවා එනනම් ඔහොම.
1: ඒකට
0: වෙලාවට චූටි චූටි ඒවා දැම්ම.
1: ඔව් නේ.
0: ආ අපිට සල්ලි තියෙන ඕනතරම් මා බාණ්ඩාගාර කියලා ඇරලා දැම්මම මිලියන 22ම හරියට මාරි.
1: අනේ අම්මෝ කාට කියන්නේ?
0: වෙලාවට සල්ලි නැත්තෙත් අපි ගාව ලොකුවට ඈ.
1: ඇත්ත ඇත්ත. නැත ලොකු ලොකු ගණන්නේ දාන්නේ.
0: සිරාට මේ මට මේ මේ මබිල් මේවා වුණා.
1: මේවා වෙලා.
0: ඔව් ස්මාවෙල්.
1: ඉතින් ඕස්ට්‍රේලියාවට ස්තුති කරනවා වගේම අපිටත් යුතුයකමක් තියෙනවා. ඒකට ස්තුතියක් වශයෙන් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීත්‍යානුකූල නොවන ක්‍රම හරහා යන එක අපි නවත්තමු. ඒගොල්ලන්ට පොඩි සපෝට් එකක් දෙමුකෝ. නේ. මේ මිනිස්සු ඔච්චර එපා කියන්නේ මේ මිනිස්සුන්ට කරදර ඇතිනේ.
0: මේ මිනිස්සු මේ අපිට මේ ලංකා මිනිස්සුන්ට අකමැතිව නෙමෙයි.
1: ඔව් ඔව්.
0: ඒගොල්ලෝ කැමති නෑ ওই දහ දුරා විදිහට එනවට. මොකද ඒගොල්ලෝ නීත්‍යානුකූලව ගෙනියන සීල වැඩසටහන් ටික ගෙනියන රටක්
1: නේ. ඒකනේ නේද?
0: කවුද ආරයා? කවුද මෙයා ලොක්කෙද්ද? යාට මේ ඒ වැඩක් නෑ ඒගොල්ලන්ට. හැමෝටම එකම හැන්දෙන් තමයි යන්නේ. අනිත් එක ඒගොල්ලෝ හැමතිස්සෙම කියන එකක් තමයි ඔස්ට්‍රේලියාව කියන්නේ තම ආරක්ෂිත රටක්. පොඩි පොඩි ප්‍රශ්න තිබුණාට
1: හරි
0: සමස්තයකට ආරක්ෂිත රටක්. ඒවා නීති වලින් තමයි ශක්තිමත් කරලා තියෙන්නේ. ඒත් ඒගොල්ලෝ හොර වැඩවලට ඔස්ට්‍රේලියානු රජය කැමති නෑ. ඒ හොර වැඩ නවත්තන්න යන්න අවශ්‍ය ඕනම දුරක් ඔස්ට්‍රේලියානු රජය යනවා. ඒ නිසයි බලන්න මේ වියදම් කරලා ලංකාවත් එක්ක එකතු වෙලා ඒගොල්ලොත් වියදම් කරගෙන තමයි මේ කියන්නේ ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා. යන්න එපා නෙමෙයි මේ කියන්නේ. ඔස්ට්‍රේලියාව අපිට පණිවිඩය වෙලා තියෙනවා මෙහෙම. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා.
1: Don't come. Okay?
0: Don't come to the boatwing into Australia in the Sri Lanka.
1: Catch border.
0: ඔය ඉංග්‍රීසි නෙමෙයි කතා කරන්නේ. ඕක තේරෙනවනේ. ලංකාවට කතා කරලා ඒජන්සි ආරානේ ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියා අගමැතින කියලා තියෙනවා අපේ දෙන්න ෂෝ එකේ දාන්න කියලා. එයා උදේට යනකොට අහන් යනවා කියලා කාර් එකේ.
1: නම්බරයි.
0: ඒ වගේ දත් කහ පාටේ දුඹුරු පාට වෙනවනේ මේ කියන ඒවා.
1: රයිට් එහෙනම් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා. යන්න එපා නෙමෙයි යන්න බෑ. එච්චරයි. හරිද?
0: මම යන්න එපා ගියොත් ඔයගොල්ලෝ හොඳට යයි නෙමෙයි. ඕස්ට්‍රේලියාවට යන්න බෑ බෝට්ටුවෙන්.
1: ඕ. අර අච්චර ප්ලේන් තියෙන්නේ.
0: ඇති මිස් ඇති ඇති මිස් එකම දේනේ කියන්නේවත්.
1: මොකද මේක පාර වෙනස් වුණා. දැන් මම බැලුවා මේ මම කොයි කොයි තැන් වලටද මම ට්‍රැවල් කරලා තියෙන්නේ කියලා. සිංගප්පූරේ චැංගියා මං ගිහලා තියෙනවා. ඊට පස්සේ ජපාන් ගියාට ඔසාකා යුනිවර්සල් ස්ටුඩියෝ එකට මට මං එතන යන්න බෑ කිව්වා. එදා මොකක් හරි කියලා යන් ඔසාකා වල තියෙන යුනිවර්සල් ස්ටුඩියෝ එකට යන්න බෑ කිව්වා. ඒ හින්දා මට ඒක පොඩ බලා ගන්න බැරි වුණා. ඊට පස්සේ කැනඩා වල පාර්ලිමන්ට් එකට මතකයි චූටි කාලි පොඩ්ඩක්
0: ගිහින් මතකයි
1: පොඩි කාලේ මත මතයි ඉන්න තින්න හරි. එතකොට තවම නැද ලන්ඩන් අන්ඩර්ග්‍රවුන්ඩ් අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ
0: මම හාට් ඇටැක් තියෙනවා. මම මේවා කරනවා කලබල කරන්නේ
1: නැහැ. මම හොස්පිටල් එකක් ගන්න නෙමෙයි කතා
0: කරන්නේ. එහෙම ඊට පස්සේ මට කියන්න ඕවා ස්පිරිතාල ගැන කියන වගේ තමයි වාගේ වා කතා කරන විදිහ.
1: ඕමාන් වල සෞදි එම්බසි යා ඉති ඉතින් මං ගොඩක් තැන්
0: යාද ගියාද
1: ගියා. ඉතින් මේ තැන් වලට ඔබත් ගියොත් චුට්ටක් නිකන් වටපිට බලන්න අපේ ලංකා ටයිල්ස් වලින් තමයි ඉතින් ඒගොල්ලන්ගේ ওই ටයිල් වැඩ ටික කරලා තියෙන්නේ. මොන තරම් ආඩම්බරයද කැනඩාවේ පාර්ලිමන්ට්
0: එකේ. අපි දන්නේ සේරමද කියලා. හැබැයි ගොක්කලවට ඉතින් තැන් හතරකින් පහකින් නම් ගන්න හේතුවක් නැහැ.
1: නෑ
0: ඔව්. මට හිතෙනවා ඒ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකටම ඔව් ලංකා ටයිල්ස් තමයි ටයිල් යවල තියෙන්නේ. කොහමද යවලනේ?
1: ඒකනේ. ඉතින් ඒකනේ නේද?
0: ඔව්.
1: චැංගි එයාපෝට් එකට අපිට යන්න පුළුවන්
0: කියලා. ඔච්චර වෙන්නද නේද? ඒගොල්ලෝ ඒගොල්ලෝ ගෙන්නන්න ඇති, ඒගොල්ලෝ ටෙන්ඩර් කරන්න ඇති, නිකන් ගන්න නැහැනේ රටකට. විශේෂයෙන්ම හිතන්න පාර්ලිමේන්තුවක වැඩකට නිකන් ගන්න නැහැනේ නේ. එම්බසි එක වැඩකට නිකන් යාළුකමට ගන්න නැහැනේ. ටෙන්ඩර් කෝල් කරන්න ඇති, ක්වොලිටි චෙක් කරන්න ඇති, කර්මාන්ත ශාලාවලට ඇවිල්ලා බලන්න ඇති, ඊට පස්සේ වර්ක් එතික්ස් බලන්න ඇති. වැඩ කරන මිනිස්සු ඔය යුරෝපා රටවල තියෙන ලොකුම දෙයක් තමයි වැඩ කරන මිනිස්සු සතුටින් ඉන්න ඕනේ. ශ්‍රමයට ගෙවන්න ඕනේ හරියට. ඒවත් බලනවා. එහෙම නැත්තම් බහන්ඩ අපිට යවන්න බෑ.
1: හා ඔකේ.
0: කාලෙන් කාලට නීති රීති තද වෙනවා. ඇවිල්ලා හොයනවා.
1: හරි.
0: බ්ලොක්කගෙන් විතරක් විස්තර අහලා යන්නේ නැහැ. සේවකයන්ගෙන් කතා කරලා අහනවා. ඔගොල්ලෝ සන්තෝසයිද ඉතින් මෙතන වැඩ කරන්න? මෙතන මේ වෙලාවට ගෙවනවද? බෝනස් දුන්නද? තෘප්තිමත්ද දැන් වැඩ කරන එක ගැන? වර්කින් අවර්ස් එහෙම කොහොමද? හංසිද ගොඩක්?
1: බොස් ගහනවද? දෙවත් අහන්න වෙලා.
0: ඔළුවටද
1: ගහන්නේ? අයියෝ අයියෝ. ඇත්තරනේ සේවකයෙකුට කොච්චර සලකන්න ඕනේද නේ?
0: ඒවත් බලන. ඒව පවා බලනවා.
1: හරි.
0: ඉතින් අනිත් ඒවා කොහොම බලනවද නැද්ද? පාවිච්චි කරන අමුද්‍රව්‍ය.
1: හරි.
0: ප්‍රමිතිය. ප්‍රමිතිය. කොහමද ටෙක්නොලොජි එක? මේ යල් පැනපු ටෙක්නොලොජි එකද? ඈ මයික්‍රෝවේව් ඔවන් එකේ දාලාද පුච්චන්නේ නැත්තම්?
1: ඕනේ.
0: ටයිල් එක බේක් කරන්න ඕනේ.
1: හරි.
0: ඒක ඔක්කොම බලලා තමයි මේ ප්‍රොජෙක්ට්ස් වලට ලංකා ටයිල්ස් වලට අවසර හම්බ වෙන්නේ. ඊගොල්ලන්ගේ අවශ්‍යතාවයට ලංකා ටයිල්ස් වලින් ටයිල් යවන්නේ. ඉතින් මම මේ කියපු කතාවලින් ඔබට මොනවද තේරුනේ? ඔබට තේරුණා ලංකා ටයිල් කියන්නේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ක්වොලිටි විදිහට කරන ආයතනයක් කියලා.
1: ඩෙෆිනිට්ලි.
0: ඒ වෙන එකක්ද තියෙන්නේ?
1: ඩෙෆිනිට්ලි. හෙත් ගන්නවා මල්ලි මෙහෙත් ගන්නකෝ කියලා තමයි ඔයගලන්ට කියන්න තියෙන්නේ. අපේ රටේ ප්‍රොඩක්ට් එකක් නේ නමේම තියෙනෝනේ ලංකා ටයිල්ස්.
0: ඔව්. අපේ රටේ ප්‍රොඩක්ට් එකක් නිසා නෙමෙයි. ඒක ඉතාම හොඳ ප්‍රොඩක්ට් එකක් නිසා ඔබ ගන්න ඕන. ඉතාම හොඳ ප්‍රොඩක්ට් එකක් නිසා ගන්න ඕනේ.
1: දැන් අපි ඇලුමෙක්ස් ගැන කතා කරද්දිත් අපි කතා කරනවා රටවල් 17කට යවනවා. නිකන් මේ එසේමිසේ රටවල් නෙමේ, සිංගප්පූරුව, ඇමරිකාව ඇතුළු රටවල් 17කට. ඒ රටවල් වලින් අපේ රටේ ප්‍රොඩක්ට් එකක් ගන්නකොට දැන් ඔයා හැමදාම මතක් කරන්නේ අරවින්ද අපි පුංචි දෙයක් යවන්නත් හිතන්නක අපි යවනවා කියලා.
0: අප්පා
1: උග්ගස් යවනවා. හරිද?
0: උග්ගස්ම ද යවන්න ඕන. වට වෙනම කුත් යවන්න ඕන. බටගස් වගේ යවා ගන්න බැරි.
1: යවනවා කියලා හිතන්නේ යවන මිනිස්සුගෙන් අහන්නක කොච්චර නම් ගේමක් තියෙනවද ඒ වැඩේ කරන්න කියලා. කොච්චර මහන්සි
0: වෙනවද? රතුසි රතුසි නෑ ඕනේ නෑ.
1: රතුසි ඉන්නේ මොකද වෙලාදී?
0: මොකක් කරේ වෙලා තියෙනවා අපිට වැඩක් නෑ නේ. ඕවා පොඩි ළමයි නම් අපි පිට වැඩක් නෑ ඕවා.
1: ඒ රටේ වෙන දේවල් අපිට වැඩක් නැද්ද?
0: වැඩක් නෑ.
1: අපි ඇලුමෙක්ස් ගැන කතා කරගෙන ඉමුකෝ.
0: ඕන වහින්න දෙන්නේ. ඔව් කියනවා.
1: රයිට් ඉතින් කොතන නතර කරේ? ඒ වගේ රටකට අපේ රටේ භාණ්ඩයක් ගන්නකොට කොච්චර දේවල් බලනවද හොයනවද? ඉතින් ඒ දේවල් මේ
0: ලිස්ට් එකම කිව්වනේ. ලංකා ටයිල් අපි කිව්වා නේද ලිස්ට් එකක් ලංකා ටයිල් වලට. ඕන් ඔය වගේ තමයි. අනිත් එක දැන් හිතන්න ඇලුමිනියම් වලට ඕන රෝ මටීරියල් එක මූලික අමුද්‍රව්‍ය කොහෙන්ද ගෙන්නන්නේ? මිඩ්ල් ඊස්ට් වලින් ගෙන්නන්නේ.
1: යා.
0: ලෝකයේ මැද පෙරදිග නේ මේ හොඳම ඇලුමිනියම් තියෙන. හොඳම ඇලුමිනියම් කඳන් එන්නේ මැද පෙරදිගේ. මේ මොන ප්‍රශ්න තිබුණත්
1: හරි
0: හොමුස් ඕම නෙමේ වැට ගහලා වැහුවත් බඩු ටික කොහොම හරි ගෙන්න ගන්නවා නේද?
1: ඊට පස්සේ තමයි
0: ගලන්ට කියලා පෙට්‍රල් ටිකුත් ගෙන්න ගන්න පුළුවන් ඳා.
1: ඕ නේද?
0: ඕ. ඊවත් සදාලා පෙට්‍රල් ටිකුත්
1: පොඩි පොඩි කෑන් කෑන්. හරි එහෙම
0: ගෙන්න. ඒක නෑල්ලා. ඒක මත අග එකතු කරනවා. නිමි භාණ්ඩයක් බවට පත් කරනවා. ලෝකේ ඉහළම පැලන්තිය රෙකමදාරු කරන ආයතන වලට ගිහිල්ලා ඒව සර්ටිෆයි කරවනවා.
1: යා.
0: මේ ප්‍රොඩක්ට් එක සිස්ටම් එකක් විදිහට හොඳයි. සිස්ටම් එකක් කියන්නේ නිකන් ෆ්‍රේම් එක නෙමෙයි.
1: පද්ධතිය.
0: නිකන් ඇලුමිනියම් ප්‍රොෆයිල් එක නෙමෙයි. මේ ප්‍රොෆයිල් එක නිර්මාණය කරපු ඒවා. ඒක නිර්මාණය කරපු දොර ෆ්‍රේම් එක, ජනෙල් ෆ්‍රේම් එක. දොර, දොර පළුව, ජනෙල් පියන.
1: සවි කරන්න ඕනි කරන දේවල්.
0: උපකරණ. වීදුරුව දාලා අල්ලන බීඩින් එකේ ඉඳලා පවා සරනේරුව අල්ලුව අර කොක්ක අරක මේක ඔක්කොම
1: ලොක් එක
0: සියල්ලම සර්ටිෆයි කරගන්නවා.
1: හ්ම්
0: හ්ම්. එතකොට ඒගොල්ලෝ ජාත්‍යන්තර වශයෙන් සමානයි. ඊට පස්සේ ලස්සන ප්‍රොඩක්ට්ස් ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිසින් තියෙනවා. ඕන පාටකින් ඒගොල්ලෝ පවුඩර් කෝට් කරනවා. පවුඩර් කෝට් එක අවුරුදු ගාණක් පවතිනවා. කොලි කෝට්, කොල නෝඩ් කොලන්, කොලි කෝට් සීසයිඩ් ඒ වගේ සහතික තියෙනවා. ඊට පස්සේ UK වල UKS එකේ සහතිකේ හැමදේම තියෙනවා සුපිරි සිස්ටම් එකක් කියලා. අන්න එහෙම තමයි ඇලුමෙක්ස් රටවල් වලට යවන්නේ. ඇලුමෙක්ස් වද වෙන්නෙම ක්වොලිටි එක ගැන. මොකද ක්වොලිටි එක තමයි ඔය ප්‍රඩක්ටගේ කල් පැවත්ම අවසාන වශයෙන් තීරණය කරන්නේ. ඔබට පාඩුවේ සැනසීම ඉන්න පුළුවන් වෙන්නේ අන්න එතකොට.

0: මේක සිංහල හරිද?
1: දෙනෙත් දෙක වැහෙද්දි.
0: වැහෙති. කඳුළු එති. පුති.
1: හති.
0: මට හති. දෙනෙත් දෙක වැහෙති. සිංහල හදාගන්න.
1: හව්. ඒක අනිතේ ඔව් කියලා නේ. හව් ඔබ හින්දා කියලා.
0: හව් හව්. වැරදි වැපතා.
1: මොකක්ද
0: මේ? වැරදි. සේම් මේ සෙල්ලමක්ද මේක කරන්නේ?
1: මොකද මේ ලැන්ග්වේජ් එක?
0: හව්.
1: හව් ඔබ හින්දා.
0: හව් ඔබ හින්දා.
1: හින්දා.
0: බටර් ටිකක් ගාමු. කොයිද ගන්න? ගෑවුණු තැන ගෑවයි ගෑ.
1: අනිවාර්යෙන්. පැල්වත්ත බටර්.
0: පැල්වත්ත බටර් කාලම බලන්න ඕනේ. දැන් නම් ඔබ එක එක જાතිය බටර් පාවිච්චි කරලා ඇතිනේ. දැන් බටර් ගැන ඔබට හොඳ විශේෂඥ දැනුමක් ඇතිනේ.
1: අනිවාර්යෙන්.
0: ඉතින් try කරලා බලන්නකෝ පැල්වත්ත බටර් එකත්. බටර් ගැන ඔබේ අදහස අපිට කියන්නකෝ. ඉස්සර නම් අර පොඩි නිකන් කොටු කොටු වගේ ඊයන්කොලේ දවටලා.
1: හරි.
0: හාලිම ලස්සනයි. ඒ පොඩි සැෂේ වගේ පොඩි කෑල්ලක්. ඒකට මන් දන්නේ නැහැ සැෂේද මොනාද මේ කියන්නේ කියලා.
1: Cubes.
0: Cubes කියමුනේ. ආ. ඉතින් බටර් cubes ඇවිල්ලා තිබුණා. Mini cubes. ඉතින් මේ ඒ cube එක සාමාන්‍ය එක්කෙනෙකුට පාම් පෙත්තක ගාගෙන කන්න හොඳ ඇති ප්‍රමාණයක්. ඒක හොඳ පෝෂණ එකක්.
1: ඒක නඩ සුප් එකක් හදලා ඊට පස්සේ අර තියෙන බන් එක. ඒ එතකොට අර තියෙන හොටෙල්ස් වල අපි තින් අර හොටෙල්ස් වල යන හින්දා ඒක අර මගේ ඔළුවට ආවේ හැම
0: වෙලාවෙම. මම යනවානේ බුහාරි හෝටලේ.
1: ඈ මාතර
0: හෝටලේ දෙහෙම යනවා. ඉතින් හැම වෙලාවෙම ලෝ කොහේ හරි හෝටලේක.
1: ඉතින්
0: ඒක බෝගහවිල හෝටලේ. වගේ නේද?
1: වීරකොඩිය
0: හෝටලේ.
1: මේක වලඟට
0: කොයි වෙලාවෙල හෝටලේකන ඉන්නේ.
1: ඉතින් අරවින්ද ඕගොල්ලොන්ට තියෙන නොලෙජ් එක වගේ නෙමෙයි අපි අර
0: අපිට තියෙන මේ
1: නිකන් පාංගල
0: 5 star ඒ වගේ න අපිට
1: තියෙන
0: ඕගොල්ලන්ට තියෙන වීරක් කොඩි මාතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අතර මේක මම නැහැ කියන්නේ නැහැ. මේ සතර මම නැහැ කියන්නේ.
1: ඉතින් අර බන් එකට ඕගොල්ලන්ට
0: හොඳ රෝස් පාම් පාරකට අද හොඳ උණු උණුයි අල්ලපු රෝස් පාම් එකට බේකරියෙන් ගන්න වේගෙන් ගෙදර යන්න. වේගෙන් යන්න.
1: Yes.
0: වේගෙන් ගෙදර ගිහිල්ලා රෝස් පාන් එක නිවෙන්න කලින් පලන්න දෙකට.
1: හරි.
0: සම්බෝලයක් හදන්න.
1: වේගෙන්.
0: වේගෙන් නදන්න ඕනේ. නැත්තම් ගම්මිරිස් ටිකක් ගන්න. වැඩි වේගෙන් ගන්න එපා. ඒක පියන ගලනොත් මාරම.
1: ඒතකොට සාමාන්‍ය වේගෙන්.
0: ගත්ත බටර් ටික ගෑවා. පැල්වත්ත බටර් ඩිංග.
1: හරි. Okay.
0: අර වාගේ තියෙන මෙහෙම අර කරස් කරස් කරස් කරස් කරස් කරස් ගන්න
1: අහන්නත් දෙවලද
0: මොකද ඒකට කියන්නේ?
1: ඒකට කියන්නේ මිරිස් නෙමෙයි
0: ගම්මිරිස් මෝල. ගම්මිරිස් මෝලම
1: ගම්මිරිස්
0: ඒකට කියන්නේ পেපර් ග්‍රයින්ඩර් කියලා
1: කියන්නේ.
0: ග්‍රයින්ඩර් යා යා
1: දන්නවද? මම පොඩ ගිලිනලි
0: එන්න අපේ ගෙදර තියෙන්නේ මේකලු. ඔහෙලා ගෙදර තියෙන වංගෙඩියයි මෝල් ගහයි ඕනේ එකට ඊට වඩා එකක් නැහැ. වාටි කපන්න කැපුවා නැත්තම් මේවා කැපුවා දෙකට තුනට පොඩි කෑල්ලෝට කපන්න ඕන. කපලා කාලා බලලා ෆොටෝ එකක් ගාලා කමෙන්ට් එකක් දාන්න. අපි බලලා කෙල්ල ගිල්ල ඔබට බඩේ අමාරු වෙනවා කමක් නැහැ.
1: හැබැයි ඔකට තව එකක් එකතු කරන්න ඕනේ. ඔකට රෝස කහට එකක් එකතු කරගන්න.
0: අන්තිමට වැඩි ඉවර වෙන තැනදී.
1: ඔව් රහට හදාගන්න ඕනේ කහට එකක්.
0: ඔව්. ඒ අතරේ හොඳට වතුර එකක් ලිපේ තියලා.
1: හරි.
0: මේක තමයි සාත්තරේ. රෝස කහට එන්නේ ජෝර්ජ් ස්ටුවර්ට්ස් නේ. අපල් 50කට වැඩි ගානකට අපි සිංහල ආන්තනේ තියෙන තේ යවන ඔයගොල්ලෝ.
1: Wow, congrats. අඩම්බරයි.
0: ඉතින් රෝස කහට ගත්තම ඒගොල්ලෝ කියනවා අපේ තේ එකක් හරියට බීපු කෙනෙක් වෙන තේ ගන්නම් බොන්නේ නැහැ කිව්වායි. මේක ඔබට ඇත්තද කියලා බලා ගන්න ඕන නම් ඒගොල්ලන්ගේ ඒකොල හැන්දක් කෝ දෙකක් බඳන්නේ ඔබ දාන පදමට දාලා උඩට පැහෙන වතුර ටික දාලා විනාඩි දෙකක් තියන්න. අඩමුතරමේ විනාඩි එකම ආරක් තියන්න. තියලා පෙරලා බීලා බලන්න. අර රෝස් පාම් පාර දාලා ඒ අග්ගිස්සට ඔබට හිතේ අද හොඳ දවසක් කියලා.
1: අනිත් එක මේ පොඩක් කාලගුණෙත් ඒකට මැච් වෙනවා කියලා මට හිතෙනවා. අද නම්
0: ඒක කාලගුණේ මොකද්ද?
1: පොඩි නියන් තියෙනවනේ වැහි අඳුරක් වගේ තියෙනව නේද?
0: වැහි අඳුරනේ රෝස් පානුයි ගම්මිරිසුයි ඒ කොහමද ඒක
1: රෝස කහටයි හොඳ පොතකුයි මගේ නම් ජීවිතේ සම්පූර්ණ කරනවා අරවින්ද.
0: පොඳ පොතක් හොඳයි. පොඩි කැලරියට කපලා බටර් පොඩක් ගාලා ගම්මිරිස් පොඩක් දාලා ගන්න. පොත්ම ගේවන මිනිහා. පොතකට කියලා අතර ගත්තොත් ගන්න බැංකු පොත විතරයි. ඒකත් අරන් වැඩක් නැහැ. රුපියල් 500යි 1000යි. ඒක බලන්න. පොත ගන්න ඕනේ.
1: ආ ඔයා බලන්නකෝ මගේ කමර්ෂල් බැංක් එකේ පොත අරගෙන මම කොහොමද වියදම් කරලා තියෙන්නේ කියලා. හරිද? මම ඩෙබිට් කාඩ් එකෙන් තමයි මේ සැරේ ගනුදෙනු. ආ අද හැබැයිනේ. අද ජූනි 30. අද අන්තිම දවස්. අදින් ඉවරයිනි. අපි ඔබට කිව්වානේ ඩෙබිට් කාඩ් එකෙන් ගනුදෙනු කරන්න රුපියල් 20,000ක්
0: ඇති.
1: ඉතින් අදම කරන්න බිල් ටික ගෙවන්න අද. අද තෙල් ගහන්න.
0: තෙල් ටික කාලා බිල් ටික ගෙනල්ලා මේ කාගෙල්ස් එකට ගියා නම් ඉතින්.
1: හරි 20,000 කම්ප්ලීට්.
0: අනිවාර්යෙන්. ඉතාලම සරලයි. අද දවසේ ඉවර වෙනවා තව දෙකක් තුනක් තියෙනවා.
1: අද අපේ ඕ එකත් අද ඉවර වෙනවා.
0: හරි. දැන් ඔබ දැනගන්න ඕනේ මේ අන්තිම මොහොතේ වුණත් මේක දැනගන්න. ඔබට කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ්යක් තියෙනවද? සාමාන්‍යයෙන් කමර්ෂල් බැංකුවේ account එකක් පටන් ගත්ත ඕන කෙනෙකුට කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ්යක් හම්බෙනවා.
1: Yeah, okay.
0: ඒ කාඩ් එක පාවිච්චි කරන්න ඔබේ බිල් ටික ගෙවන්න. ෆෝන් බිල, වතුර බිල, ලයිට් බිල ඒ වගේ ටික.
1: පස්සේ groceries පොඩි
0: පොඩි වැඩ ටික groceries වැඩ ටික එකෙන් කරගන්න.
1: තෙල් ගහන්න.
0: තෙල් ටික ගහගන්න එක ඒ කාඩ් එකෙන් කරගන්න.
1: හරි, okay.
0: එතකොට රුපියල් 20,000 නිකම් එනවා. මේ තියෙන ඩීසල් පෙට්‍රල් ගණන් වලට 20,000 කියන්නේ මොනවද ඉතින්? නේද? තෙල් අල්ලක් ගහන්නනේ ඔය ඉතින් ඒ ටිකටත් යනවනේ ගාණක් නේ. ඉතින් ඒ ටිකත් කරගන්න. එතකොට ඔබව නිකම අද දවස් ඇතුළත හරි ඔබට අද රෑ 12 වෙනකම් වෙලාව තියෙනවා.
1: හරි.
0: ඔබව ඇතුළත් වෙනවා අර කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා රුපියල් 20,000ක් මාසයක් තිස්සේ වියදම් කරන්න තෝරන 20,000. දන්නවද දවසේ රුපියල් 1000 ගානේ වගේ වියදම් කරලා කරන්න තිබිච්ච වැඩක්. දැන් ඉතින් මේ අන්තිම මොහොතින් ද කියන්නේ. හම්බෙන තෑගිටි ගහන්නකෝ අද මේ වැඩේ කරන්න හිතෙන්නේ නැද්ද බලන්නකෝ තෑගිටි කහපුවම්.
1: අනිත් එක ජයග්‍රාහකයෝ 1000ක් බිහි කරනවා. ඒ හින්දා ඒ අතරින් එක්කෙනෙක් වෙන්න හොඳටම අවස්ථාවක් තියෙනවා. ෆ්‍රිජ් තියෙනවා, ස්මාර්ට් ටීවී, වොෂින් මැෂින්ස්, මයික්‍රෝවේව්ස්, රයිස් කුකර්ස්, එයක් coolers, iPhones තියෙනවා, laptops තියෙනවා, triple door fridge මං ආසයි ඒකට. front loaded washing machines, big smart TVs මේ තමයි tag විදිහට හම්බ වෙන්නේ. අද තමයි අවසන් දවස. අද අපි කරමු කරමු. සමහරවිට අවසන් මොහොතේ වැඩේට අත ගහන කෙනා ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. එහෙම තියෙනවා ලයිෆ් එකේ නේ. කාගිල්ස් වැඩේ තදින් ඉවර වෙනා. ඉතින් අපි කිව්වා කාගිල්ස් ෆුඩ් සිටි යන්න, shop කරන්න, ඔයගලන්ට පොඩි දෙයයි කරන්න තිබ්බේ. නම් කරලා තියෙන නිෂ්පාදන 22 අතුරින් බහඬ තුනක් ඔබේ බඩු ලයිස්තුවේ එකතු කරගන්න. ඊට පස්සේ 2500ට වැඩි නම් ගාන අනිවාර්යෙන් ඔබ තරගට ඇතුළත් වෙනවා. එහෙම වුණා නම් ඉතින් මරු ඉතින් නෑ. මේ වෙනකොට ඔබ බලාගෙන ඉන්නවා ඔබේ ඉලෙක්ට්‍රික් කාර් එක ගෙදරට
0: එනකම්. කමන්නේ අද දවසක් තියෙන නිසා එකෙන් ප්‍රයෝජනයක් ගනි කියලා අපි විශ්වාස කරනවා. දැන් මට මේ පොඩි ලොරි ටෝක් කීපයක් ඉෂුව ගන්න තියෙනවා. මම ගොඩාක් කලක් මේ ෂෝ එකේ ගොඩක් ලොරි ගැන කතා නොකරට ටෝක් වල ලොරි ගතියක්
1: තියෙනවා
0: තමයි. මම දැන් ඇක්චුවලි මම කරන්න හදනවා. ඉතින් මේ මමත් අතන මේක වැඩි හොයලා තිබිච්ච එකක් නෙවෙයි. මේව නිකන් අපේ දැනුමට වගේ නිකන් අපි කාරණා හිටිට ගමු. ලංකාවේ ජපන් වාහනවලට සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවනේ. උනාට ඔයා දන්නවද ලංකාව විකිනන ජපන් වාහන වලින් 80%කට වැඩි මාකට් එකක් තියෙන්නේ ඉසුසු ලොරි වලට කියලා.
1: සීරියස්ලි? හැබැයි දකින්නවා හැමදැනම නම්
0: නේද? ඉස්සර දැන් ඉස්සරම තිබුණා සම්පකාර ලොරිය කියලා එකක්. ඒක ඉසුසුනේ. ඔයා දන්නවද ලොරි ගන්න මිනිස්සු ඉසුසුමනේ ගන්නෙ? ලොරි ගන්න මිනිස්සු ඉසුසුමයි හොයන්නේ.
1: ඔව් ඇත්ත ඇත්ත.
0: කොහේ හරි පත්‍රයක හරි සෙකන්ඩ් හෑන්ඩ් ලොරියක් දාලා තිබුණොත් එහෙම ලොරියක් විකිණීමට තිබේ ඉසුසු බ්ලා බ්ලා බ්ලා කියලා. වේල පහෙන් ගියේ නැත්නම් ඒ ලොරිය අපි යනකොට ගිහිල්ලා.
1: ගිහිල්ලා විකිණිලා. යස්.
0: ඒකට හේතු තියෙනවා.
1: හරි.
0: සාමාන්‍යයෙන්ම ඉසුසු ලොරියක් රිපෙයාර් එකකට එනවා කියලා කියන්නේ එන්ජින් රිපෙයාර් එකක් කරන්න එනවා කියලා කියන්නේ කිලෝමීටර 145ක් දිව්වට පත්තුළු වෙන්නේ.
1: සීරියස්ලි?
0: ඒ වගේ සුපිරි එන්ජිමක් අදටත් එන්නේ අදටත් එන්නේ ජපානේ. අදටත් ජපානෙන් එන්නේ. කවුද ගෙන්නන්නේ? ලංකාවේ කවුද නියෝජිතයා? සතස මෝටර්ස්. අවුරුදු 64ක ඉතිහාසයක්. කිසි කෙනෙක් නෙමෙයි සතස මෝටර්ස් ගෙන්නන්නේ.
1: හා රයිට්.
0: තව මෙන්නම තනි තනුව ගෙන්න නෑ ඇති. නමුත් පලයලත් අලිවි නියෝජිතයා ඉන්නවනේ. එයා තමයි සතස මෝටර්ස්. දැන් මේ අවුරුද්දට විතරක් මේ දැන් මාස කීයද?
1: මාස 6යිනේ.
0: ලොරි 2000කට වැඩිය විකුණලා තියෙනවා ලංකාවේ මාකට්
1: එකේ. සීරියස්ලි?
0: ඉසුසු ලොරි.
1: අන්තේ හරි ලස්සනයි නේ. හොඳ නිකන් බිල්ඩ් ක්වොලිටි එක මරු. ඉසුසු ලොරියක් දැක්කම නිකන් තියන ගතිය.
0: වෙල් ඩන්. හොඳටම කරලා තියෙනවා.
1: යා ඒක හරි. රයිට්.
0: ඉතින් මේක රෙකමන්ඩ් කරලා තියෙන බර ප්‍රමාණයක් තියෙනවා. ඕවා ගත්ත මිනිස්සු ඒ වගේ දෙගුණයක් බර දාලා දුවනවා. පුරුද්දෙන් දන්නවලු. ඒගොල්ලෝ කියන ටොන් ගාන වගේ දෙකක් ගහන්න පුළුවන් මුකුත් වෙන්නේ නැහැ කියලා ඉසුසු ලොරි තියෙන මිනිස්සු දන්නවලු. ඒකමලු ගන්නේ. එකක් රෙපයා කොස්ට ඉතාම අඩුයි.
1: හරි, ඕකේ.
0: එන්ජින් රෙපයාර එකක් එනවා කියන්නේ ලක්ෂ 4කට 5කට පස්සේ මොන භාණ්ඩයක්ද කියන්නේ ඔකේ?
1: ඒකනේ නේ.
0: අපි දැන් සාමාන්‍ය වාහනයක ලක්ෂේ පෙන්නාම ගැහි ගැහිනින්නේ කොයි වෙලාවෙ එන්ජින්ම බිම තියන්න වේද කියන්නේ?
1: සීරියස්ලි.
0: මේ ලොරිය ලේසියෙන් කොට උඩ දියන්නේ නෑනේ. ලේසියෙන් කොට උඩ යන්නේ. හ්ම් හ්ම්. හරි. දැන් කොහොම හරි එදා මෙදා තුර ලංකාවේ ඉස්සු ලොරි 50,000කට විතර කිට් වෙන්න උගුණලා තියෙනවා. දැන් මේ හදන්නේ සතස මෝටර්ස් ඔබට ලොරි විකුණන්න නම් නෙමෙයි.
1: හරි.
0: ඒකනේ මේකේ තියෙන ලස්සන.
1: හා.
0: සතස මෝටර්ස් දැන් වෙන වැඩකට යනවා. දැනට ඒගොල්ලන්ගේ මේ රෙපෙයා සෙන්ටර්ස් තියෙනවා කොළඹ පෑලියගොඩ කුරුණෑගල මාතර කියන තැන් හතරේ. කොහොමත් තව අවුරුද්දක් හමාරක් ඇතුළත තැන් 10ක් ලංකාව පුරාම හදන්න බලාපොරොත්තු වෙනවා. දැන් සතස මෝටර්ස් එකට උමනාව තියෙනවා. ඉතින් ලොරි 50,000ක් විතර ලංකාව පුරා දුවනවනේ. ලංකාවේ ලොජිස්ටික් පාර්ට් එක ගත්තොත් සමහර වෙලාවට ඔයයි මයි හාල් ටිකක් බත් ටිකක් කන්නේ, වයිම රොටියක් පුච්චගෙන කන්නේ, පිටි ටික හාල් ටික, එතකොට එළවලු පළතුරු ටික මස් මාළු ටික වෙලාවට තුලාවට අදාළ තැන්වලට යන නිසා
1: අනිවාර්යෙන්
0: අදාළ මාකට් වලට, සුපර් මාකට් වලට, කඩවලට වෙලාවට ඩිලිව වෙන නිසා.
1: යස්.
0: ඉතින් මේ ලොරි ටික දුවන්න ඕනේ. ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් ෆ්ලීට් එක වැඩිම ප්‍රමාණයක් නියෝජනය කරන්නේ ඉසුසු ලොරි වලින් තමයි.
1: ඕකේ.
0: හිතන්නකෝ ඉසුසු ලොරියක් කොට උඩ ගියොත් මොකද වෙන්නේ? දැන් හිතලා කියන්න.
1: මොකද වැඩේ එතනින්ම බ්‍රේක් වෙනවනේ.
0: එතනින්ම සප්ලයි චේන් එක ඉවරයි. අපි දන්නේ ඇයි මේ මොකද වුනේ කියලා. අපි දන්නේ ලොරියක් කැඩලා කියලා.
1: ආ.
0: දැන් සතස මෝටර්ස් එකට ඕනේ මේ කැඩෙන එක නවත්තන්න. වෙලාවට තුලාවට කරන්න ඕන සර්විස් එක පොඩි රෙපෙයාර එක කරලා වාහනේ අප් ඇන් රනින්. කිසිම අවුලක් නැහැ. දැන් ඔයා හිතන්න ඔයාට ඉසුසු ලොරියක් තියෙනවා.
1: හරි.
0: මොකක් හරි වෙලා ඔයා ඉතින් ඔයා වාහන පාවිච්චි කරන මිනිහ නෙමෙයිනේ.
1: මම කොහොම හරි හිල්ලා මේවා කළා ගියර මොකක් හරි කරලා.
0: ගියර එක ගන්න ඕනේ අපට ඔයා.
1: ගැම්මට නියන්නේ.
0: දාන්න උනා සර්විස් එකට.
1: හරි, ඕකේ.
0: මොකක් හරි වෙලා රිපෙයාර එකකට. ඔයාට සතස මෝටර්ස් එකෙන් ඔයාට ලොරියක් දෙනවා ඒක හදනකන් දුවන්න. චූටි ගානක් ගෙවන්න තියෙනවා.
1: නියමයි.
0: පොඩි ගාන චූටි ගානක් ගෙවන්න තියෙනවා. ඒක මේ මහ ලොකු ගානක් නෙමෙයි. ඔයාගේ සප්ලයි චේන් එක කැඩුනහම ඔයාට වෙන පාඩුව හිතන්නකෝ.
1: ඕ ඒක
0: කොච්චර සල්ලියක් නෙමෙයි. තාම පොඩි ගානකට.
1: හරි.
0: අතන්ට දැම්ම ඔන්න මේක සර්විස් කරලා දෙන්න මේ මාත්‍යා. ටක් ගාලා මට දෙන්න. ආ සර් එතකම් මේ ලොරිය දුවන්න. එතකොට ඒගොල්ලන්ට වගකීමක්
1: තියෙනවා.
0: ඒගොල්ලන්ගේ ලොරියක් අපි දුවනවනේ. අපේ ලොරිය ඒගොල්ලෝ ගාවනේ. ටක් ගාලා හදලා දීලා ටග්ගල මාරු මාරුව දාන්නම් ටග්ගල මෙම් මෙම් කළා. ඒගොල්ලන් ලොරිය අරන් අපේ ලොරිය ටග්ගල හදලා දෙනවා.
1: ඒ මරුනේ.
0: දැන් මේ හදන්නේ ඔබේ ඉසුසු ලොරිය වැඩිම කිලෝමීටර ගානක් දුවවන්න. කැඩුනොත් ලෙඩේ. ලංකාවේ සප්ලයි චේන් එක හබක් කියලා සතස මෝටර්ස් එක දන්නවා. ඉතින් ඇයි ඔබ දාන්න ඕනේ සතස මෝටර්ස් එකට? ඔය ලොරියක් දෙන හින්දාද ඔබේ ලොරිය එතන ගාල් කරපුවාම ඒකම විතරද හේතුව? තව හේතු තියෙනවද? ඒව මොනවද කියලා අපි අද ඉඳන් දිගට කතා කරනවා. ලොරි ටෝක් දෙන්න වෙනවා සෑහෙන කාලයක් යනවා.
1: මමත් දෙනවා ලොරි ටෝක් එකක් හෙට.
0: මං කතාල ඉවරයි. මට අක්කලා ඉති පිළිගැනීම උත්සවේ මේව කරලා ඉවරයි. මම අපුඩි කරලා ඉවරයි.
1: අවේ හතරස්.

0: Platina 100 stylish penumai mileage jekai dekama ekama ride deke DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 head of weda karya David Peters Motor Company Private Limited
1: Arigiye harima tanata giye inda LOLC ekenne loan ekak gatte
2: maath hariyanna kiyala hari tanatama yannone
3: LOLC finance හරියන්න හරිම තැන
4: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
6: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
7: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700 550
8: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් අදිසියට පරිස්සමට රතරන් තැනක් CDB රන්න එක ලයිට් වාටර් ෆෝන් විලට සහනය මෙන්න
9: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0117 388 388 CDB රන්න අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන

0: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්තේ
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕන
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වෘත්තරිවෙතින් මෙගාවට්ටා ප්‍රේමා කොත්තුමේ චිකන් රසති පහේ පැකක ඉතිරිය රුපියලක 85යි ස්ප්‍රයිට් ඉතිරිය රුපියලක 130යි මැජික් වැඩිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි ටීවා ෆ්‍රෙෂ් ජැස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි කාගිල්ස් වෘත්තරි
5: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
6: TD බැංකුව නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලිය අමතන්න 011 5411 411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
7: සුබ දවසක්
6: අලුත් වෙලා
7: පහසු වෙලා
6: තෑගි
7: වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
6: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මන්
9: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
10: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
11: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-718 WhatsApp කරන්න
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 5388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
13: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය self start side stand indicator tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවින පුරා Hero අලෙවි නියෝජිතයන් විදී
14: NLP හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
15: ඕනම දෙයක් පොඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
16: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
17: ගන්නවා ලයිසන් එක.
18: දැන් හරිනේ අමාරු.
16: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
15: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාළගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඒත් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
19: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ උඩාකාර රේටින් ඒජන්සි BBB-

0: ගානකට විකුණවානේ මට පේන්න නැතුව කියන්නේ ඇස් දෙක. අයියෝ
1: බයි සෙලින් සිග්නල් එක හොයාගන්න බැරි තරම් පේන්නේ නැහැ කියන්නේ පුතා. දැන් ඉතින්
0: රුපියල් 1000කට
1: දැන් නම් පේනුණා වැඩක් නැහැ.
0: 1000කට විකුණන්න තියෙන එක රුපියල් 100ක. අයියෝ මම බින්දුව
1: දැන් ඔය කතා කරා 1000ට අරගෙන 100ට දුන්නා. ආ ඒක කරාද ඔයා?
0: ඒක ස්ටොක් මාකට්. දැන් මම කොහොමද
1: මේකේ තත්ත්වේ? තත්තික කහපාටයි ඒක. ඇත්ත දෙක පේන්නේ නැහැ තව එකක්. හා ඇත් දෙක පේන්නේ එකක්, දත්තික කහ පාටයි තව එකක්.
0: මට මේ ස්ටොප්.
1: බඩ වැඩි තව එකක්.
0: හරි.
1: පෙනුමක්
0: තව එකක් කියන්නද මම?
1: නැහැ පෙනුමක් නැහැ. පෙනුමක් නැහැ. ලස්සනක් නැහැ.
0: හරි.
1: දැන් ඉතින් මොකටද මේකේ ඉඳලා?
0: අයියෝ අයියෝ හැබැයි
1: කන්වින්ස් කරන්න ඕනේ. උමාල් කරන්න.
0: මගේ ඇස් දෙක පෙනුනා නම් හොඳට මට අක්ෂර කිව්වා විෂන් කෑ ගිහිල්ලා ඇස් පරීක්ෂා කරන්න. බිලියන ගානක් මට මිස් වුණානේ. එක දශම එක බිින්දුවෙන් බිින්දුව බී බිලියන ගානක්. අයියෝ අර විදි මන් නම් අයි ස්ටොප් මාකට්.
1: ස්ටොප්
0: මාකට්.
1: මේ මොන්ද එන්න ස්ටොප් මාකට්.
0: බිලියන
1: ගානක් හරි වචන දෙක තුනක් එහෙම්ෙන් හොයන් උදේට එනවා නේද? ස්ටොප් මාකට් කියනවා, වෝල් ස්ට්‍රීට් කියනවා, ඩව් ජෝන්ස් කියනවා, මොනවා කියනවද මන් දන්නේ.
0: රටට බිලියනපතියෙක් අහිමි වුණා ඇස් දෙකේ තිබුණු දුර්වලතාවයක් නිසා.
1: ඇස් දෙක පේන්නේ නැතුව.
0: අතන ඔබට
1: මේ කියනේව අහන් ඉඳලා මගේ ඇස් දෙකත් ඔයාලට පේන්නේ නැතුව.
0: ඔබට කොච්චර පාඩු වෙලා තියෙනවද කියලා කියන්නකෝ. ඇස් දෙකේ පොඩි පෙනීම අඩු පොඩි ප්‍රශ්නයක් නිසා
1: කොච්චර පොඩි කළා බලලා අත්සන් කරනවද? දෙපිහිටයි
0: හරි
1: ඇස් චූටි කරලා බලලා පොත් කියන දන්න දෙපිහිටයි දෙවිපිහිටයි ඇත් දෙක මෙහෙක් කළා හැගලා ප්‍රවෘත්ති බලනකොට සියත ප්‍රවෘත්ති බලනවා
0: දෙපිහිටයි
1: දෙපිහිටයි
0: ෆෝන් එක බලනවාද ඇස් නිංගින් කර කර
1: ෆෝන් එක විතර ලොකු ඉලක්කම් සයිස් එකට ඉලක්කම් ලොකු කරලා ටයිප් කරනවා දෙපිහිටයි
0: දෙපිහිටයි වාහනේ එළවනකොට කොහොමද ඔබේ තත්ත්වය
1: රෑට එළව ගන්න බෑද දෙපිහිටයි දවසක පේන්නේ නැති අන තැනටම යනවා ඔක. එදාට කොහොමද? එදාට කොහොමද?
0: මගේ මොකක් වෙයිද නේ?
1: මොකද්ද? ඇයි ඉතින් මොකද්ද දැන් මොකක් කරන්නද දැන් ඊට පස්සේ?
0: ඒකනේ.
1: හිතානින්නේ. පේන්නේ
0: නැහැ.
1: හ්ම්. වටිනම දේ නැහැ.
0: හ්ම්.
1: සියලු දේ රැකගන්නේ ඇස් දෙක වගේ.
0: Yes.
1: ඇස් දෙක රැකගත්තේ මොකක් වගේද? පොල්ෙල්ලක් වගේ.
0: තන්නේ කරම අපේ වගකීමක්. ඇස් සම්බන්ධව නම් තන්නේ කරම අපේ වගකීම තියෙන්නේ.
1: ඇවිදගෙන යන්න. ඔය ලස්සනට ඔය විෂන් කියා ශාකා දාලා තියෙන ඔබ බය කරන්න නෙමෙයි.
0: ඕ ඒකනේ.
1: ඔබට ගියාම ආස හිතන්නේ එතන කාලේ ගත කරන්න. කණ්ණාඩි දෙකක් හදාගන්න තමයි ඇස් පරීක්ෂා කරගන්න තමයි සමාල්ලාට යන්නේ.
0: හරි.
1: ඇස් පරීක්ෂා කරලා කණ්ණාඩි හදන්න ඕනේ නැහැ කියලා තෝ නැහැ ඒකයි කතාවක් නේ. ඕන් නැති කණ්ණාඩි හදවන්නේ නැහැ. ඒගොල්ලෝ කොහොමද? ඒගොල්ලෝ රෙකග්නයිස්ඩ් ආයතනයක් නේ.
0: ඕන් නැගොත් සංග්ලාසස් ගන්න.
1: ඕ.
0: ආ ලස්සනයි.
1: නැගොත්. එනම් මම මේ සංග්ලාස් පෙයර් එකක් බලන්න සර් බලන්න.
0: නියමයි.
1: සර්ට මොනවාගේ බජට් එකද මොනවාගේ බ්‍රෑන්ඩ් එකක්ද? බජට් එකේ පොඩි අදහසක් දුන්නොත් ඒගොල්ලෝ අදාළ සෙක්ෂන් එකම කෙලින්ම පෙන්නනවා. පොඩි අයිඩියා එකක් දෙන්න. මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ කියලා.
0: හරි ඔකේ.
1: දැන් මම උතන්න ගිහලා උතන තියෙන තරම් ඔක්කොම දදා බලලා ඉවිල්ලා මංගල මට හරි ගියේ නෑ නේ කියන මට ඇත්තටම සල්ලි තිබිලා නෑ ඒ වෙලාවේ.
0: ඔව්. අර බොරුවට
1: හරි. මං කියන්නේ මේ මට ආස එකක් මම මතක තියාගෙන මට සෙට් උනේ නෑ. එතුණෑ මේ ලා සල්ලි තිබුණේ නැහැ. නමුත් ඒ කවුලන්නේ මේ. අපි තවත් අලුත්යක් එනවා. එතකොට සර් අපි ඉන්ෆෝම් කරා නම් එතකොට එන්න පුළුවන් සර්. හරිම සිම්පල් නේද? හරිම සිම්පල්.
0: ඒතරම්
1: විෂන් කෑ එක. නැති බ්‍රෑන්ඩ් එකක් නැහැ. ඔබ සංග්ලාසස් ගත්තත් ඔබ රීඩින් ග්ලාසස් වලට ෆ්‍රේම් එකක් හොයන්න ගියත්
0: හරි.
1: නැති බ්‍රෑන්ඩ් එකක් නැහැ. ඒ අනිත් එකේ ඔක්කොම ඔරිජිනල්. ඒක ඔරිජිනල්ද නැද්ද කියලා ආයි කොනා කොනා බලන්න දෙයක් නැහැ. ඒක ඔරිජිනල්.
0: Yes.
1: බොරු නෑනේ
0: අපි අංකල් කෙනෙක් ඉන්නවා එයා කතා කරන්නේ මෙහෙම උඩ බල වහල බලන්තමයි කතද අපිට හැම තිස්සම ඇවිල කතා කරනට අපිට හිතර ඔක්කට ප්‍රශ්නයක් ඇතින ඇයර එහෙම එක දිහා දෙක මොකකර දිහා බලාගෙන කතා කරනකොට
1: කටක්ස් දෙන්න මිනිස්සුන් ආසන වාහල
0: ආසනෑ මෙම උඩ බලාගෙනමයි කතා කර හැබැ යා හින්ද තම අපි
1: පොඩක්ත් කැ
0: මම දවාදිහා බලාගෙනවාගේ ඇසට ඇස බලාගෙන කතා කර
1: ම හ බලන්න කොම ඇස බල
0: ඔයා මන්දයා කෙලින් බලන්න ඔය මොකක්කර කල කෙලින් බල කතාර
1: කෙලින් බල කතාරම මටවාදිය
0: ඒවල්
1: දිහ බලන්න මට ඇහැට බලපානවා
0: හැබැයි ඒ අංකල් නිසා අපි අපේ වහල ගොඩක් ප්‍රශ්න විසඳ ගත්ත කියලා කිව්ව හරියටම හරි අරුවෙන් එක එක දේවල් ඉස්සර ට්‍රයි කරලා බැලුවා වහල කියලා කියන්නේ නිකන් හරියට අපේ නිකන් ලැබ් එකක් වගේ කරන්න නැති දෙයක් නෑ හැමදේම ට්‍රයි කරලා බලනවා හැබැයි කොහොම හරි කාලයක් යනකොට තමයි හරිම විසඳුම ආවේ අපි ගෙවල් 3-4ක් හදලා තියෙනවානේ අරුවින්ද අපේ අවසාන ගෙදරට තමයි අපි හරිම සොලියුෂන් එක දැම්මේ ඒ තමයි කලර් අප් ඒක කලර් අප් දාලා ඉවර කරගත්තා
1: මොකද ඔයගලන් අවසාන ගෙදර
0: දැන් ඉන්න ගෙදර කොට්ටාවේ ගෙදර ඊට කලින් කලම්බෝ 7 වල එකක්
1: හැදුවා මොකද ඔයගලන් හැදුවේ ඉතින් ඒ වෙයි
0: යන්නට ආනදුර එකක් හැදුවා මොරටුව එකක් හැදුවා
1: අනුන්ගේ වෙයි යන්න එපා ඒවා නේ දොරරනේ නේ මිසියා
0: කොහොමද මේ සිකියුරිටි එලියට දාන්න මෙයා
1: සිකියුරිටි එන්න කියන ගලියට දාන්න එන්න කියන සිකියුරිටි එන්න කියන තකල එන්න කියන පරක් වෙලා තියෙන මට
0: මාව දෙලියට
1: දාන්න පරක් වෙලා තියෙන මම ඉක්මනට එලියට දාන්න
0: මේ ඇත්තට සීරියස්ලි මේ සමහරක් වෙලාවට මේ වහල කියලා කියන්නේ එක්ස්පීරියන්ස් මනේ මට වචන ආවෙ නැහැ
1: හොඳ වැඩේ හොඳ වැඩේ ඔහොම වෙලා මදි මම නම් කියන්නේ ඔහොම වෙලා
0: මදි ඔන්නේ නැහැ කියලා කියන්නේ එක්ස්පෙරිමන්ට් කරන්න ඕනි තැනක් නෙමේ වහල කියලා කියන අරක දාලා බලනවා මේක දාලා බලනවා කවුරු හරි කියන එක නෑ මොකක් හරි එකක් කරලා බලනවා නෙමේ ඒක

0: අනේ එන්නක මතු අවක බල බලන කතා කර
1: ම වැඩන
0: බහල කියලගෙන හැම දේකටම මූුණ දෙන කෙන අව්වට මූුණ දෙනවා වැස්සට මූුණ දෙනවා තියා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනි හල විතරක් නෙමේ ඊළඟට සිවිලිම සිවිලිමත් ඒ වගේන
1: අවට මූුණ දෙනවා සිවිලිම සිවිලිම උඩට ගහලා වහල අටරත ගහලා තියන්නේ ඔබලන්න හකද ගහලති ද කල්රප්ගෙන කතා කරන්න මේ වගේනික මේ යන්න කොහෙද මල්ලි පොල්ලෝගේ කතා කරනවට මිනිස්සු අපිට එකඟ වෙන්න බෑ එහෙම අපි යමක්මක් තේරෙන ස්කෝල කියලා එහෙම පාස්සෙලා විභාග ෆේල් වෙච්ච
0: මිනිස්සු බහලට සහ සිවිලෙමට දෙකදම කල්රප් දාන්න කියලා එතකොට මේව එක්ස්පෙරිමන්ට් කර කර ඉන්න ඒවා නෙමෙයි
1: අපි කතා කරන්නේ ස්ට්‍රිප් සීලිම ගැන
0: ඔව් ස්ට්‍රිප් සීලිම ගැන හැබැයි දෙකම ගැන නිකන් කතා කරනවා
1: නිකන් වටෙන් කොනේ මේවා කරලා රවුම් කරලා නිකන් වැඩේ වණ කරන්න එපා
0: හරි
1: මොකක් ගැනද කතා කරන්නේ
0: හැපි ස්ට්‍රිප් සීලින් එක ගැන
1: ස්ට්‍රිප් සීලින් ගැන කතා කරන්නේ මොනවද අවුවට වැස්සට මේවා කරන්නේ කියන තෙතමනට ඔරොත්තු දෙනවා කියලා කියන්නේ ඇද ගහනට ඔරොත්තු දෙනවා කියලා කියන්නේ ඇඹරෙන්නේ නැහැ කියලා කියන්නේ පාට වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ ගුල්ලක් කන්නේ නැහැ කියලා කියන්නේ වේයක් කන්නේ නැහැ කියලා කියන්නේ නයා කන්නේ නැහැ කියන්නේ නයා පොළඟ ඒ සත්තු කවුරු මොනක් කන්නේ
0: නැහැ කියලා කියන්නේ අලියා කන්නේ හරි ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ
1: අනිත් කුටිය නම් කන ඔයාව කොවිලා කරන්නේ මම
0: දන්නවා මේ ඇත්තට දැන් අපිට ඕනේ ලී පෙනුමනේ අපිට ඇත්තටම ලී ගහන්න ඕනේ කියලා සීනයක් නැහැ නේ අපිට ඕනේ ලී පෙනුමට තියෙන ඉතින් ඒ නිසා මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් කියලා කියන්නේ ලී වලට ආදේශකයක් ලී නෙමෙයි ලී වලට අර ප්‍රශ්න ටික තියෙනවා හැබැයි අපි දාන මේ
1: මේක ගැන සමහර වෙලාවට ලී වලට නම් බාන අඩු ඇති ඔම දෙක පාට සත පාට 10ට දෙන්න බෑ
0: ඒකට ගාණක් තියෙනවා නේ
1: මොකද ජීවිත කාලයක් පවතින ප්‍රොඩක්ට් එකක් ලී විදිහට මහදපු එකක් ඒක ඉන්ජිනියර් කරපු ප්‍රොඩක්ට් එකක් ඉන්ජිනියර් කරපු ප්‍රොඩක්ෂන් එකක් කරලා කර්මාන්ත ශාලාවක නීට්ටකට හදපු එකක්. ඒක සුපර් සුපර් ඩූපර් සුපර් ඩූපර් ප්‍රොඩක්ට් එකක්. ඒකට කම දෙක පහට දෙන්නේ කොහොම කොහොමද එන්නේ දෙන්න බෑ.
0: ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්.
1: ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්.
0: ඒකනේ.
1: එහෙම කියලා දත ගලවල නැහැ හොඳි. නැමෙ මම ඔබ දෙපැත්තෙන්ම ඩිස්පොයින්ට් කරන්න ආස නැහැ. ආ එහෙම කියලා එනං අම්මෝ අම්බාන ගණන් ඇති නෑ නෑ එහෙමත් නැහැ. ආය සත පහට දාන්නේ නෑ නෑ නෑ එහෙමත් නැහැ.
0: ඒ කියන්නේ සාධාරණ ගාණක් තියෙන ඕනම
1: ප්‍රොඩක්ට් එකකට. ඉතාම සාධාරණ ගාණක් ජීවිත කාලයට මාපව සිවිලිමේ මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මතක තියාගෙන කලර් අප් ස්ට්‍රිප් සීලින් එකක් ගන්න කොස්ට් නම් කොස්ට් දෙල් නම් අදෙල් නැහැ
0: කොස්ට් මහෝගනි තේක බුරුම තේක කියන જાති වලින් ගන්න පුළුවන් කලර් අප් lk.com සයිට් එකට ගියා නම් හරි අපි කෝල් කරන්න නම්බර් එකක් දුන්නම් 0115 748 738
1: රයිට් දැන් මම ඔයගෙන් ප්‍රශ්නයක් අහන්න
0: යා මම ලෑස්ති
1: පිරිසිදු නොකරන ලද සාමාන්‍ය පොල්තෙල් දැන් අපි මේ සාමාන්‍ය පොල්තෙල් භාවිතයෙන් ඔබ මුදව ගන්න මහන්සි වෙන ගමන් තමයි මේ ඉන්නේ. ටිකක් අමාරුයි ඔබ පරණ පුරුදු නැති කරගන්න අමාරුයි. තාමත් අර මුදලාලිගේ කඩේ පිටිපස්සේ හංගලා තියෙන
0: බුහුලියෙන්
1: සත්තු වැටෙන බැරල් බාගෙන් හරි බුහුලියෙන් හරි තමයි ඔබ ෂොපින් බෑග් එකකට සාමාන්‍යයෙන් නැත්තම් ගෙදර තියෙන මොකක් හරි වාදනයකට තෙල් අරගෙන යනවා ඇත්තේ. ඒක ඒ තරම් හොඳ පුරුද්දක් නෙවෙයි උනත් ඒ වගේ පුරුදු වලින් අයින් වෙන ටිකක් අමාරුයි. මොකද මුදලාලිත් ඒ තෙල් එක දෙක පහට දෙනවා දෙන්න පුළුවන්. ඒක මොකද පිරිසිදු කරන්න ඒකේ තියෙන ගම්බර් ගයින් කරන්න අනවශ්‍ය ගඳ බැර ලෝහ ඇෆලටොක්සින් ඕ අයින් කරන්න ඒවා මහන්සිච්ච තෙල් නෙමෙයි ඒවා. නිකම්ම එහෙම මෙහෙන් හිඳලා තැන් 10ක හිඳලා 10 જાතියක තෙල් එක බූලියට දාලා තමයි හෙඳි ගාලා කලවම් කරලා ඔබට දෙන්නේ. ඒ බයි තින් මේ කණ්ඩ බැරි කමක් නැහැ හැදුනොත් ලෙඩක් හැදෙන්නේ පස්සේ ඔබ දන්නෙත් නැහැ ඒවා හැදුනේ ඔය කාපු ජහදරා පොල් තෙල් වලින් කියලා ඔබ කවදාවත් දැනගන්නෙත් නැහැ. ඒකත් හිතර සහනයක් නේ කාටද කරන්නේ.
0: නැත්තම්
1: ගිලම මුදලාලිත් එක නිකන් ගේම ඉල්ල ගන්නවනේ. නමුත් අපි කැමති මේ தත්වෙන් මිදලා ඔය බූලියම් පොල් තෙල් ගන්න මිනිස්සු වෙනුවට අඩම තරමේ මේ බෝතලයක දාපු තෙල් ගන්න මිනිස්සු ටිකක් හදා ගන්න. ඒකනොත් පුළුවන් නම් RBD කරපු පොල් තෙල් පමණක්ම ගන්න. මොකද ලෝකයේ පාවිච්චි කරන්නේ ලෝකයේ පිළිගත් ස්ටෑන්ඩඩ් එක RBD. රිෆයින් කරපු, බ්ලීච් කරපු, ඩීඕඩරයිස් කරපු තෙල් විතරයි ලෝකෙන් බාර ගන්න. අපි මේවා කරන්න ඕනේ නැහැ නිකන් දැනගෙන හිටියත් ඇති පස්සේ කාලෙක ඔබට ඉතින් මේ වැඩේ කරා නම් හොඳයි කියලා.
0: හරි.
1: ඉතින් කොහොමද මේ හොඳ නැති පොල් තෙල් අඳුනගන්නේ? අමුතු තද පාට නිකන් කහ පාටක් තියෙනවා. අමුතු තද කහ පාටක්. ඕව මතක්
0: කරනවා. තද සුවඳක් එනවානේ අමුතු. සුවඳක්ද ගඳක්ද
1: මන්ද? තද සුවඳක් අමුතු රහකුත් තියෙනවා. ඒ කියන්නේ මුද්ද පොල් තෙල් රහයි.
0: හරි.
1: දැන් ඔබ කෑම බදලා ඔබට පොල් තෙල් රහද ඕනේ, කට්ලට් එකේ රහද ඕනේ කියලා හිතන්න ඉතියාසෙ
0: ඕනේ. ඕකේ. හරි.
1: ඉක්මනින් මුඩු වෙනවා. ආ මේ තෙල් එකත් මුඩු වෙලානේ ඔබ කියනවා. වැඩි කාලයක් තියාගන්න බෑ. පාටවල් වෙනස් වෙන්න ගන්නවා. එතකොට කට කාරණ තත්වයක් එනවා සමහරලාට ඒවෙන් බදපු හදපු කෑම කාපුවාම.
0: හරි.
1: බලන්න හොඳට අඩියේ නිකන් පොඩි මණ්ඩි වගේ තැම්පත් වෙනව නේද?
0: ඒවා
1: ගම් වර්ග ගම්ස් කියලා අපි ඒවට කියනවා. ඒතර RBD වලින් මොනවද කරන්නේ? එතකොට පොල් තෙල් වල තියෙන දාම විතරක් ඉතුරු කරලා එතකොට ට්‍රයිග්ලිසරයිඩ් නොවන දාම, ඇෆලටොක්සින්, විෂ බීජ, බැර ලෝහ, අනවශ්‍ය ගඳ සුවඳ

0: වතුර වතුර මාර්ජිත බලපානවා තෙල් මුඩුවෙන්න.
1: හරි.
0: ඒ වගේ තෙල් මුඩුවෙන්න නරක් වෙන්න පාටවල් හැදෙන්න අමුතු පාටවල් හැදෙන්න තියෙන සියලුම අපද්‍රව්‍ය ටික අයින් කරන සිස්ටම් එක තමයි RBD. RBD වල ක්‍රම දෙකයි, එකක් කෙමිකලි එකක් ෆිසිකලි. කෙමිකලි RBD කරපුවා ගන්න එපා, ඒවා වහ. RBD ෆිසිකලි කරපු කර්මාන්ත ශාලාවේ මැෂින් වල තත්ත්ව පාලනය කළා RBD කරන්න පුළුවන්. එතකොට සේන මිල්ස් එක අපිට අඳුනලා දෙන කොකෝ ෆ්‍රයි තෙල් එක අන්න ඒ විදිහට ෆිසිකලි RBD තත්ත්වයෙන් මාකට් එකට ගෙනාපු ඉස්තරම්ම වර්ගයේ තෙල් එකක්. එහෙම ඉස්තරම්ම නොවෙන්න 70%ක් එක්ස්පෝර්ට් කරන තෙල් වලින් අයිතිය සේන මිල්ස් එකට තියෙන්න හැටියක් නැහැ.
1: දැන් මොකද මගෙන් ප්‍රශ්නයක් අහනවාගේ?
0: ඔයා ඇයි අද වැඩට ආවේ? මොකද හැමදාම වැඩට එන්නේ? ඔෆර් එකක් එන්නේ නැද්ද ඔයාට?
1: මොකද්ද මේ ප්‍රශ්න? මම මේ කොකෝ ෆ්‍රයි ගැන අහන ගන්නේ.
0: කොකෝ ෆ්‍රයි ගැන මොනව අහන්නද ඔයාගේ? කොකෝ ෆ්‍රයි ගැන.
1: පටන් ගත්තකොට මම ඔයාගේ ප්‍රශ්නයක් අහනවාගේ මම බලන් ඉන්නවා ඉන්නුනේ.
0: ප්‍රශ්න ගන්න. කොහොමද හොඳ නැති තෙල්
1: අඳුරගන්නේ?
0: යනවා යන්න වෙන චැනල් එකකට. ගෙදර නෙමෙයි.
1: ඉතින් ඔය දැන් කිව්වේ?
0: තාකල්ල වැඩක් නැහැ.
1: ඔලට වඩා පාට තද වැඩි නම්.
0: වැඩන්නේ වැඩන්නේ ආපු වෙලාවට නැති දේවල් මට කිසිම වෙලාවක වැඩන්නේ.
1: රයිට් අපිට
0: පුළුවන්. යාර මේ කොලේ මං අස්සම් කරලා තියෙන අස්සුණා කියලා.
1: ඔය අස්සුම කරන වැඩි උන්ට.
0: මම මෙලෝ එක ලේසියනේ මට. මේක තියාගන්න. ආයෙත් නැහැ කියලා මන් දීපු ලියුමක්.
1: රයිට් ඊළඟට අපි කතා කරන්න ලෑස්ති.
0: හිනා වෙන්නේ. හිනා වෙන දෙයක් නැහැ.
1: LOLC finance ගැන කතා කරමු නේද?
0: 6 months හිටියා last day.
1: LOLC finance ගැන අපි අලුත් ආරංචියක් අද කියන්න ලෑස්ති.
0: ඔව් කියන්න මම අලුත් ආරංචිය මොකද කියලා?
1: ඒක ආගාව තමයි තියෙන්නේ.
0: ආ මෙන්න තියෙනවා.
1: නැහැ උනඩ ඔයා කියන්න මම ඒක. ඊට පස්සේ ඊළඟ දවසේ මම ඒක කියන්න.
0: නැහැ ඕනේ නැහැ කියන්න බලන්න.
1: මම ඉතියා බලාගෙන හැදෙන කෙනානේ.
0: ආ එහෙමද?
1: ඔව්.
0: කියන්න වැඩේ දන්නේ? වැඩේ දන්නේ? වැඩේ දන්නේ? වැඩේ දන්නේ නේ. වැඩේ දන්නේ නැහැ. මුතන බලිය වගේ හිටියද? රයිට්. අපි ඔබට LOLC finance ගැන බොහෝ දේ කතා කළා. පොඩි මිනිස්සු නැගිටපැටි කතා කරා. ලැරි මුදලාලිගෙන් පටන් අත්ත කතාව කිව්වා. ඊ තලය වගේ ගිහිල්ලා වැටුණියත් ඒ කාරේ ඔරික්ස් ලීසින්, ලංකා ඔරික්ස් ලීසින්, අද LOLC finance. බිලියන ගාණක් සල්ලි ලංකාවේ හැදෙන මිනිස්සු වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. හැදෙනවා කියන එක තුළ ගොඩක් දේවල් තියෙනවා. ව්‍යාපාරයක් පටන් ගන්න එකත් හැදිල්ලක් තමයි. ගෙයක් හදා ගන්න එකත් හැදිල්ලක් තමයි.
1: හරි.
0: වාහනයක් ගන්න එක වෙන ෆැසිලිටි එකක් ගන්න සල්ලි ටිකක් හොයා ගන්න එක ඒක අරගෙන හැදෙන එකත්
1: තමයි.
0: හැදිල්ලක් තමයි.
1: යා.
0: අපි පොඩි පොඩි දේවල් කතා කරමු. එහෙම කියලා බෑ. එහෙම නිකන් ඔක්කොම එක ගුලියට කියලා බෑ. වෙන්වෙන් වශයෙන් කතා කරන්න ඕනේ. රයිට්? ඉතින් අපි කතා කරමු. දැන් ඔන්න අලුතෙන් ගෙයක් හදන්න හිතිලා. නැත්තම් මම ලංකාවේ ගොඩාක් දකින්නවා බාගෙට හදපු ඉතුරු ටික හදා ගන්න බැරුව නවත්තලා තියෙන ගෙවල් දොරවල්.
1: අපි අල්ලපු ගෙදරත් ඒ වගේ.
0: අලුත් කෑල්ලක් හදාගන්න කල්පනාව තියෙනවා. දැන් චුට්ටක් ගේ ලොකු වුණොත් හොඳයි.
1: දෙන්න
0: තුන් දෙනා තුන් දෙනා හතර දෙනා වෙලා ඉන්නේ. දැන් වෙනද වගේ එක කාමරේ හැමෝටම නිදා ගන්න බෑ.
1: Yes.
0: නමුත් එකපාර වේදම් කරන්න සල්ලියක් නැහැ. ඒකම තමයි හොඳ. එකපාර සල්ලියක් වේදම් කරන්න මොකද තිබ්බත් වේදම් කරන්න. කොටස් වශයෙන් යන්න. එතකොට මොකද කරන්නේ? යන්න LOLC finance එකට ගිහිල්ලා කියන්න. LOLC finance එකේ නිලධාරීන් ඉන්නේ ඔබේ තියෙන ඕමනාවල් ගැන අහන්න තමයි. ඔබට තියෙන ගැටලු සාකච්ඡා කරන්න තමයි. ඒ ඔක්කොම මූල්‍ය ගැටලු වෙන්න ඕන.
1: හරි.
0: මූල්‍ය ප්‍රශ්න ඔබට තියෙන. මේකට සල්ලි ටිකක් මන්දි මේකට සල්ලි ටිකක් ඕනේ මේකට තව ටිකක් තිබ්බනම් හොඳයි බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා. ගිහලා කියන්නේ මේ ගෙදරට කෑල්ලක් තව ටිකක් හදා ගන්න යනවා. ගෙදර වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා. ඊට අලුතෙන්ම ගයක් හදන්න යනවා. ඉඩමක් තියෙනවා ඒක නම් මග අරගන්න බෑ. අල්ලපු වැටේ ඉඩම් ගත්තනම් හොඳයි.
1: ඕකේ.
0: පොඩි උන් සෙල්ලම් කරන්නවත් තැනක් නැහැ. ඒකයි මම මේක කල්පනා කරන්නේ. කියලා බලනවා. ඔබට කොච්චර මේක වටිනවද? මේ රෙකෝඩ් එක බැලුවම අනේ හරි හොඳයි අවංකෙන්ම වැඩේ කරන් යන මිනිස්සෙක්. ඒක පොඩි ඉංග්‍රීසියෙන් මුජා කතා කරනකලු. ඒ නිලධාරී මල්ලා හරි සර් අපි කැමති සර් උදව් කරන්න. කෙලින්ම තක්සීරු නිලධාරියාගේ ඉඳලාම එනවා. ඒගොල්ලන්ට තක්සීරු නිලධාරින් ඒගොල්ලන්ගේ මෙන්න LOLC finance එකට නීතිඥ කටයුතු සදාහය කරන. නීතිමේ කටයුතු තියෙනවනේ මේවා කරනකොට නීතිඥ පැනලයක් එනවා. එතකොට ගණදිරු කරුවන්ගේ හවුල් නරක නායකරුව ඒගොල්ලන්ට රක්ෂණාවරණය දීමේ හැකියාව තියෙනවා. ඔබට ගිවාගෙන යන්න පුළුවන් පහසු වාර්කී හදා දීමේ හැකියාව
1: තියෙනවා.
0: හරි. ඔන්ලයින් ගෙවන්න හැම වෙලාවෙම LOLC finance ශාඛාවකට මෙන්න ඕනේ නැහැ. ඉන්න තැනක ඉඳලා ණය තුරහා ගෙවලා දාන්න වාර්කී ගෙවලා දාන්න හදලා දෙන්න ඒගොල්ලන්ට පුළුවන් හැකියාව තියෙනවා.
1: ඒ කියන්නේ වැඩේ කෙරෙන තැන තමයි මේ.

0: චාන්ස එකක් කරන් වැඩ කරනවා නම් ඔබ වගේ තුන්ගුණයක් හතරගුණයක් චාන්ස් එකක් කරන් වැඩ කරන LLC ෆයිනෑන්ස් එක ලෑස්ති කියලා හිතාගෙන මොකක් හරි ඉඩමක gedara කාර්කමයක ගුමනාවක් තියෙනවා නම් යන්න LLC ෆයිනෑන්ස් එකට හොඳේ.
1: හරි, එහෙනම් අපි යනවා. එදායි හම්බෙමු. හරි.
0: ඒ වෙලාව 10 පහ වෙලා ඒ වෙලාව මේ වෙලාව ඉදි වෙලා තින්. 10 විනාඩි 11යි. මම අරවින්ද.
1: ආයිෂාරයා සුබ දවසක්.

0: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112 123 123.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 123 200. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමක.
2: ඔබගේ අඩුම බිලට කසාගල Green Super දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල Green Super ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල Green Super ජීවිතේටි තිරයක්.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
4: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0112 832 1000. NIB The City University, the place to be.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
9: කාගිල්ස් ඉති බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
10: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.

0: Kolkata top story.
1: පැය 24කදී ඩෙංගු රෝගීන් 1030ක්. ගත වූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1030 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 54189ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩමරණ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.
2: ආම ජනතාව සහ ඒ ආයතන සමග පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ නැති බව තමයි පේන්න තියෙන්නේ.

0: ඩොක්ටර් පිල්ලා හිටිනවා තමන්ට මේ රෝගය වැළඳෙනකන් ඉන්න එපා. වැළඳුණාට පස්සේ අපි දන්නේ නැහැ අවසන් ප්‍රතිඵලය කෙසේ වෙයිද කියලා. රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දරනවා ඩෙංගු රෝගීන් සමග අනිත් රෝගීන්ත් ඉන්නවා. ඊට වඩා අවන් දන්නේ සමහර වෙලාවට රෝග අතුරු වෙච්ච රෝගීන් ඉන්නවා. දැන් ඒ අයව රැකබලා ගැනීම සඳහා විශාල කැපකිරීමක් වෙහෙසක් දරනවා.
1: මේ අතර ඩෙංගු මතුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 6000කට එරෙහිව නඩු පවරා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ තීරණය කර තිබෙනවා. එම සංගමයේ සඳහන් කළේ ලබන 4 වෙනිදා මහජන අදහස් විමසීම සිදු කරන බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද නීතිඥ සංගමය තීරණය කළා.
2: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
1: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මාම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 390යි සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි මිල්කා සම්පූර්ණ යොදේ සෑත කිරිපිටි ඉතිරි රුපියල් 200යි සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 120යි කගිල්ස් ෆුඩ්
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉතිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
3: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0111 832 1000 NIB the city university the place to be
6: ලීටරේට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය self start side stand indicator tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
8: finishing වහලක් ලෙස color up flow වැජබෙනා
9: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශි වෙන්න finishing වහලක් නම් color up තමයි
10: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
12: අයියා මට මල් ගොඩාක් දීලා.
13: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.

තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.

0: හොනර් සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1,450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112123123.
2: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපයර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපයර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපයර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනිරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0112-207,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
4: 98.4
5: දෙනම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි

උදේ 10යි විනාඩි 40යි තැන් වෙලාව. ලොකු වීකෙන්ඩ් එකකට පස්සේ නද වැඩ පටන් ගන්නේ නේද? මේ ඔබට මතක් කරන්න කියලා හිතුවේ දැන් රෂ් එකක් නැතුව නිදහසේ ෂොප් කරන්න ඔන්ලයින් ප්ලට්ෆෝම් එකක් ඔබ හොය හොය හිටියානම් ඒකට ගැලපෙනම තැනක් තමයි තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර්. ඒකට හේතු කීපයක්ම තියෙනවා. දැන් තිලකවර්ධන කියෝග මම ඔබට මතක් වෙන්නේ ඇඳුම්නේ. ඇඳුම් විතරක් නෙවෙයි. ඔබට මොන හරි ගන්න හරි නැත්නම් කාට හරි gift එකක් දෙන්න හරි ගොඩාක් ideas තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඔබට ගන්න පුළුවන්. සමහරුගේ කැමැත්ත වෙනස් වෙනවානේ. සමහර කැමති ඇඳුම් වලටම විතරක්. ඒගොල්ලෝ ඇඳුම් වලින් එහාට වෙන කිසිම තෑගක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සල්ලි දීලා ගන්නෙත් නැහැ. එහෙම කෙනෙක්ට ඔබට ඇඳුමක් තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සද්දිර මියුසික් අහන්න කැමති කෙනෙක්ට හොඳ ඊයර්බඩ්ස් දෙකක්, හෙඩ්ෆෝන්ස් දෙකක්, එහෙම නැත්නම් ස්පීක් එකක්, ඒ වගේ දෙයක් ඔබට ගන්නත් පුළුවන්. නැත්නම් ඔය ලස්සනට ලියන කට්ටියට ටිකක් අමුතු විදිහේ පෑනක් ටිකක් ගණන් පෑන් තියෙන්නේ. අන්න ඒ වගේ පෑනක් වුණත් ඔබට තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. මේ මතක් කරේ ටිකක් සාමාන්‍යයෙන් ටෑග්ගක් ගන්න ගියාම අපි කල්පනා කරන්නේ මොනවාද දෙන්නේ කියලා. ඔය ඕනම දෙයක් ඔබට එතනින් ගන්න පුළුවන්. හොඳම දේ තමයි ලංකාවේ ඕනම තැනකට එයාලා ඔබ ඕඩ එක ගෙනihinලා දෙනවා. ඒත් එක්කම නිකන් දවසේ පාට මතක් වෙනවා මේ යාළුවගේ බර්ත් දෙකක් තියෙනවා. එයා ඉන්නේ කොළඹ කිරිබත් ගොඩවට තැනක නම් ඔබට පුළුවන් ඕඩ එක දාලා පැය 3ක් ඇතුළත ඔබේ ඕඩ එක ඒකේ නතර ගිහින් දෙන්න. වැඩි බාර දෙන්න තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකට www.tilakawardhana.com තමයි යාළගේ වෙබ්සයිට් එක. ඒ වගේම එතන තියෙනවා ලංකාවේ පළවෙනි වතාවට ඔබට virtual ඇඳුමක් fit on කරලා බලන්න chance එකක්. ඔක්කොම විස්තර මට කියන්න බෑනේ. search engine එකට ගියා. ඔක search කරා. ඔබට ඕන කරන ඇඳුම තෝරගත්තා. මං කියන්නේ ඉතින් ඕඩ එක දාන හින්දා එකපාර ඇඳුම් දෙක තුනක් දාලා වැඩේ ලේසියෙන් කරගන්න. මොනව තිබ්බත් ගිහිල්ලා ෂොප් කරනවා වගේ හිතර හරියන්නේ නැත්නම් ඔබට කිරිබත් ගොඩට යන්න පුළුවන්. එහෙම නැත්නම් මහනුවර නිට්ටබෝචාල කුරුණෑගල මේ කින තැන්වල තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙනවා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 227 අමතන්න.
4: අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ගණිමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
5: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155555 අමතන.
7: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
10: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV.
12: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් තාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බල්පත්‍ර ලාභී මූල්‍ය සමගම ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
13: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නෑ.
14: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස්
15: ෆුඩ්ස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
16: 98.2 98.3

0: क्या था टॉप स्टोरी।
1: डेंगू मधुर कीटन सहित परिश्र हैदहसकट नडो ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 6000කට රෙහිව මේ වන විට නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි භාණ්ඩාගාරික MAC ප්‍රසාද් සඳහන් කළේ ඩෙංගු අධිඅවධානම් දිස්ත්‍රික්ක කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.
2: අධිඅවධානම් ප්‍රදේශ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුනෙත්, ඒ වගේම මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය අවධානම් දිස්ත්‍රික්ක වශයෙන් දැනට පවතිනවා.
1: ගත වූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1030 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 54189ක්. ඩෙංගු මරණ 31ක් මේ වන විට සිදු ඇති බවයි ජාතික මදුරු මර්ධන ඒකකය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. පැරගුවේ රාජ්‍යයට අද ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ රට ජනාධිපති සැන්ටියාගෝ පෙනා විසින්. ජනාධිපතිවරයා විසින් අද ජාතික නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ජර්මනිය පරාජය කිරීමේ සතුට සැමරීම සඳහායි. ඊට අදාළ නියෝගයට අත්සන් තබන ඡායාරූපයක් සිය එක්ස් ගිණුම වෙත එක්කරමින් පැරගුවේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. දකුණු ඇමරිකානු රටක් වන පැරගුවේ කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දඬුවම් පහර 4-3 ලෙස ජර්මනිය පරාජයට පත් කළේ අද අලියම පැවති 32 වටේ තරගයකදී. සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය self start side stand indicator tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011832000 NIBM the City University the place to be
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි උනත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
3: ගන්නවා ලයිසන් එක
4: දැන් හරිනේ අමාරු
2: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි
1: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
5: හරි
6: සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න
8: සියත පොකට් මනි අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5ක පොලියක් 11.52ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: 98.2 98.4
11: දෙනම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි

0: 98.4 මෙගාවාට්ෂියට FM.
1: උදේ 11:27 දැන් වෙලාව. මේ වීකෙන්ඩ් එකේවත් තිලකවර්ධන සෙලියුල් එකට ගිහිල්ලා අලුතෙන් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න වැඩේ කරගත්තේ නැද්ද? මොකද්ද ප්‍රශ්නේ? එකපාර සල්ලි ගෙවන්න ඕනේ නැහැ කියලා අපි අපිට මතක් කරා. ක්‍රෙඩිට් කාඩ් ඕනෙත් නැහැ. ගෙවන්න තියෙන්නේ ඔබ කැමති ස්මාර්ට් ෆෝන් එකේ මුලින් ඒ සම්පූර්ණ ගාණේ 30%ක් විතරයි. මොකද ඔබ කැමති ෆෝන් එක ගෙදර නැද්ද? මම මතක් කරනද ලිස්ට් එක. එතන තියෙනවා Samsung, Honor, Nubia, Tecno, Infinix, OnePlus, Oppo, Umidigi, TCL, Blackview. ඔයගේ ලොකු range එකක් එතන තියෙනවා. තව නොකියපු නම් ටිකුත් තියෙනවා. ඔබ කැමති ෆෝන් එකක් එතනින් එහෙම තෝරා ගන්න පුළුවන්. මුලින් යන්න කලින් කෝල් එකක් දීලා අහන්න මේ ෆෝන් එකේ ගාණේ මං කීයක් ගේනවද කියලා. කීය කිව්වොත් එයාලගෙන 130ක් ගෙවන්න මුලින් ඊට පස්සේ ගෙවාගෙන යන්න ඔබට මාස 24ක් දෙනවා කියලා. යන්න දැන් ටික මතක නැද්ද? කිරිබත් ගොඩට යන්න පුළුවන්, වත්තලට යන්න පුළුවන්, කඩවත, මහනුවර, ගම්පහ, ජාල, නිට්ටඹු, කුරුණෑගල ඔය කියන ඕනම තැනකට ඔබට යන්න පුළුවන්. හැබැයි යන්න කලින් එක දෙයක් කරන්න ඕන. අනිවාර්යයෙන්ම ඔබේ ID කාඩ් එක අරගෙන යන්න. ඒත් එක්කම ඔබත් එක්ක ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න ඕන. එයාගේ ID කාඩ් එක ඕන. ඊට පස්සේ ගියා ෆෝන් එක තෝරගත්ත 130ක් ඩවුන් පේමන්ට් එක කරා. ඒ තියෙන ලියකියවිලල අත්සන් කරා. මාස 24ක් කරේ ඔබ කැමති කාලයක් ගන්න පුළුවන්. මාස 24 තමයි උපරිමේ දීලා තියෙන්නේ. ඔබ ඩවුන් පේමන්ට් එක ටිකක් වැඩිපුර දානවා නම් ඔබට කාලේ දික් කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ වැඩේ එහෙම කරගන්න යන්න කලින් කෝල් එකක් දෙන්න 077 465 0650 කියන නම්බරකට.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: hina wenna menna welawa
2: offer celebrate black friday
3: ඒක වචනේ වනේ celebrate
2: මොකද මට ඒ වචනේ පිට
4: රටපුරා
5: අපේම ගොවි පව දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: දවස
10: සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0716-666-222 Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වැඩි විශ්වාසයෙන්.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Co-Bank Debit Card Challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Co-Bank Debit Cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
4: LOLC Finance. හරියන්න, හරිම තැන. වැඩි විස්තර සඳහා 011 705 555 අමතන්න.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: පැය 24කදී ඩෙංගු රෝගීන් 1030ක් බස් ගාස්තු ගැන තීරණය අද පස්වරුවේ විදුලි ගාස්තු සංශෝධනය කරන්නයි ඉල්ලීමක් ඉරානය සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි පැරගුවේ රාජ්‍යයට අද නිවාඩු දිනයක්
0: වැඩි විස්තර 10වල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 20 an upgrade.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411. නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.
6: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම Cargill's Food City එන්න. Cargill's
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පැය 24කදී ඩෙංගු රෝගීන් 1030ක්. බස් ගාස්තු ගැන තීරණය අද පස්වරුවේ. විදුලි ගාස්තු සංශෝධනය කරන්නයි ඉල්ලීමක්. ඉරානය සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි. පැරගුවේ රාජ්‍යයට අද නිවාඩු දිනයක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට රජය කටයුතු කළ යුතු බව ජනතාව පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග දෙකක මිල අඩුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
3: හොඳයි ඉතින් අඩු වෙලා ඇයි ඕම් මම තව ඉදිරියට තව අඩු කරා ඉතින් පොඩ පොඩ අඩු වෙයි.
4: හොඳයි සන්තෝෂයි අඩු වුණානේ 20ක් ඉතින් ලොකු දෙයක් ඉදිරියට තව අඩු වෙනවා නම් ඒත් සන්තෝෂයි. ඊළඟ පොයට මම ඉඳන් තව 20ක් අඩු වෙයි.
5: දැක් නෑ මොකට ටොපියක් ගන්න පුළුවන් රුපියල් 20. මොනා 20 මොනා කරන්නද?
6: වැඩක් නෑ ඇත්තට වැඩක් නෑ. ඊයේත් මේ පැටල් එක සෙට් එකක පැටල් නෑ ඊය අපිට ගමනක් ගන්න දෙන්න පැටල් එක සෙට් එකක නෑ. පොර්තල් කොච්චර අඩු වෙලා තියෙනවද? ගෑවෙන්න මදි ඇත්තට.
1: මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිල ගණන්වලට ඉන්ධන මිල අඩු කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇති බවයි ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සඳහන් කළේ. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නිත්‍යකුමාර පැවසුවේ ලෝක වෙළඳපොලේ මිල ගණන් හා සැසඳීමේදී ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල තවදුරටත් අඩු කළ නොහැකි බවයි.
7: ඊළඟ මාස දෙක ඇතුළත නැවතත් තිබිච්ච තත්ත්වයටම එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා පූර්වගතන කරනවා. එතකොට සාමාන්‍ය විදිහට නම් පෙට්‍රල් ලෝක වෙළඳපොලේ බැරලයක මිල $0.75ක්වත් වෙන්න ඕන 75 වගේ සීමාව හෝ ඊට අඩු වෙන්න ඕන පෙට්‍රල් වල. ඊළඟම ඩීසල් වලත් 80 මුල සීමාවට එන්න ඕන. ඒ ගානට ආවම තමයි සාමාන්‍ය තත්ත්වයටම නැවත පැමිණෙනවා කියන්න පුළුවන්.
1: ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල පහත දමනු ලැබුවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල රුපියල් 414ක්. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දැමූ අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 382ක් ලෙසයි. ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් සහ භූමි තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. මේ අතර සමගි වෘත්ති සමිති සඳහනේ කැඳවම්කරු ආනන්ද පාලිත පැවසුවේ ලෝක වෙළඳපොලේ මේ වන විට පවතින මිල ගණන් අනුව රුපියල් 110කින් පමණ පෙට්‍රල් ඩීසල් මිල අඩු කළ හැකි බවයි.
8: ඉතා පැහැදිලිව කිව්වා ගණනයත් එක්ක කිසිදු ගැටලුවකින් තොරව ඉලක්කම් තුනක් අවමය මේ මොහොත 110කින් අඩු කරන්න ඕන ඩීසල් ලීටරය 120කින් අඩු කරන්න ඕන පෙට්‍රල් ලීටරය රුපියල් 140කින් අඩු කරන්න ඕන භූමි තෙල් ලීටරය කිසි දෙයක් නැත තියෙන. ඒ වගේම සුපර් ඩීසල් 95 කියන එකත් ලාංකිකයෝ පාවිච්චි කරන්නේ ඒකට ගසා කනබද උපරිමය ගහනවා එවුව මේ සීළු දෙයට වැඩි අඩු කරන්න පුළුවන්. පැහැදිලිව අපේ තර්ජන අපි හෙළි කිරීම මැත්තේ අගෝස්තු මාසේ නිකන් බැහැයි කීපහන්දු තමයි අර රෙද්දපල්ලේ බේරෙන එක චුට්ටක් නවත්ත ගන්න මේ ඩබල් පොකට් එකකින් ගසා කම මේක අඩු කිරීමක් නෙමෙයි මේක සූරා කෑමක්.
1: ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව විදුලි බිලෙහි සංශෝධනයක්ද සිදු කළ යුතු බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ.
9: දැන් මේ අගය බැලුවාම මේ රුපියල් 25ක් කියන අගය අපි දැන් පරීක්ෂණයට භාජනය කරන්න ඕනේ 115කට වඩා වෙනසක් වෙනවා කියලා විදුලි බිලේ. එහෙම 115ක වෙනසක් වෙනවා නම් අදිසි මිල වෙනස් වීමක් යටතේ ගන්න පුළුවන්. එහෙම තමයි ගියවර එකක් කරේ.
1: සමස්ත ලංකා ත්‍රිරෝද රථ කර්මාන්තකරුවන්ගේ සංගමේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ තමන්ට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කළ යුතු බවයි.
10: අපිට දෙන පෙට්‍රල් ප්‍රමාණය අඩුයි. මේ වෙනකොට කවුරුත් දන්නේ නැතුව ප්‍රසිද්ධ රහසක්. අපේ ඇයට අවශ්‍ය පෙට්‍රල් ටික ගම් ගහගන්නේ අනියම් ආකාරයට කියන එක හැමෝම දන්නක ප්‍රසිද්ධ රහසක්. එහෙනම් ඉස්සර වෙලා ආණ්ඩුව රුපියල් 20ක් අඩු කිරීම කියන එක අපි බැහැර කරන්නේ නැහැ. අපි අගය කරනවා. හැබැයි ඒක වඩා හැමෝම දැනගන්න ඕන ප්‍රශ්නය අපිට අවශ්‍ය

0: පෙට්‍රල් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ.
1: මේ අතර බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය අනුව සිදු කළ යුතු ගණනය කිරීම යළි සංශෝධනය කිරීමට ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒයේ මධ්‍යම රාත්‍රී සිට සිදු වූ ඉන්ධන මිල සංශෝධනයට අනුවයි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව බස් ගාස්තු ඉහළ නැංවීමක් සිදු කිරීමට ගමනාගමන කොමිෂන් සභාව පසුගියදා තීරණය කළා. එය මේ වන විට අනුමැතිය සඳහා යොමු කර ඇත්තේ කැබිනට් මණ්ඩලය වෙතයි. ගත වූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1030 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 54189ක්. ඩෙංගු මරණ 31ක් මේ වන විට සිදුව තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
2: තාම ජනතාව සහ ඒ ආයතන සමග මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ නැති බව තමයි පේන්න තියෙන්නේ. අපි ඉල්ලා හිටිනවා තමන්ට මේ රෝගය වැළඳෙනකන් ඉන්න එපා. වැළඳුනට පස්සේ අපි දන්නේ නැහැ අවසන් ප්‍රතිඵලය කෙසේ වෙයිද කියලා. රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි වෙහෙසක් දරනවා ඩෙංගු රෝගීන් සමග අනිත් රෝගීනුත් ඉන්නවා. ඊට වඩා මම හිතන්නේ සමහර වෙලාවට රෝග අතුරු වෙච්ච රෝගීන් ඉන්නවා. දැන් ඒ අයව රැකබලා ගැනීම සඳහා විශාල කැපකිරීමක් වෙහෙසක් දරනවා.
1: මේ අතර ඩෙංගු මදුරුවන් බෝවන පරීක්ෂණ පවත්වාගෙන ගිය පුද්ගලයන් 6000කට එරෙහිව නඩු පවරා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. එහි භණ්ඩාගාරික MAC ප්‍රසාද් පැවසුවේ මදුරු මර්ධන කටයුතු දිවයින පුරා අඛණ්ඩව සිදු කරන බවයි.
3: අධි අවදානම් ප්‍රදේශ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල, දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුනෙත්, ඒ වගේම මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය අවදානම් දිස්ත්‍රික්ක වශයෙන් දැනට පවතිනවා. අනිකුත් ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල පහේ ඩෙංගු රෝගීන් වාර්තා වීම සිද්ධ වෙන නමුත් වසංගත තත්ත්වයක් ලෙස සීඝ්‍ර ව්‍යාප්තියක් කර මම ඉහත සඳහන් කළ දිස්ත්‍රික්කවල පෙන්වන්න කරනවා.
1: ඩෙංගු මර්ධනය එක් කාලයකට සීමා නොකර ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවයි සෞඛ්‍ය මාධ්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
4: මේ සතියේ අපි දවස් කීපයක් තව ප්‍රකාශයට පත් කරනවා. රටක් හැටියට වෙන අඩුපාඩුවක් තමයි ඩෙංගු වාර්තායිම වැඩි වෙන කාලයේදී රටක් හැටියට තියෙන උනන්දුව ඊට පස්සේ කාලේ නැති වෙනවා. එතකොට යලිත් වතාවක් විටින් විට මතු වෙනවා. ඉතින් අපි මේ සැරේ බලාපොරොත්තු වෙනවා ග්‍රාම නිලධාරී වසම් දක්වාම අපි හඳුනාගෙන තිබෙනවා රෝගීන් වැඩිපුරම තියෙන ග්‍රාම නිලධාරී වසම් 500කට අසම ප්‍රමාණයක්. ඒවත් එක්ක වසම් දක්වා මේ ක්‍රියාවලිය අඛණ්ඩව දියත් කිරීම තමයි අපේ අපේක්ෂාව. ඒක තමයි අංක 1ටම කරන්න බලාපොරොත්තු වෙන්නේ.
1: මේ අතර මහාචාර්ය නිලීකා මලවිගේ පැවසුවේ ඩෙංගු පරීක්ෂාව සඳහා ඇන්ටිජන් පරීක්ෂාවක් පමණක් සිදු කිරීම ප්‍රමාණවත් නොවන බවයි. සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කිරීමෙන් රෝගිය තහවුරු කරගත යුතු බවයි ඇය සඳහන් කළේ.
5: එක සැරයක් ඩෙංගු එනිසාන ඇන්ටිජන් ටෙස්ට් එක කරලා ඒක නෙගටිව් නම් තමන්ට ඩෙංගු නෙවෙයි කියලා හිත හදාගන්න එක. එතන වැදගත්ම දේ තමයි ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරන එක. මොකද ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් තමයි කරන්න වැදගත්ම දේ. ඒ වට මේ දවස්වල ගොඩක් අය ඔය ඩෙංගු එනිසාන ඇන්ටිජන් ටෙස්ට් එකක් කරනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒක කරලා ඒක නෙගටිව් වුණාම ෆුල් බ්ලඩ් කවුන්ට් එක මොනවා වුණත් දැන් අපිට ඩෙංගු නෑ කියලා අයිස් රිපීට් කරන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක. ඉතින් ඒ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත්.
1: බූ දේශපාලනයේ සිදුවන තරඟකාරී තත්වයන් තුළ ශ්‍රී ලංකාවද බරපතල අවදානමකට ලක්වැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සිතුල් පව්ව මගුල් මහවිහාරයේ පැවති උත්සවයකට එක්වීමෙන්.
6: දැන් මේ භූදේශපාලනයේ සිදුවෙන්නා වූ තරඟකාරී තත්ත්වයන් තුළ අපේ රට පරපතල අවදානමකට ලක් වෙලා තිබෙනවා. වසර 7ක් ඇතුළත මහා ඛේදවාචක පහකට අපි රටක් හැටියට මුහුණ දුන්නා. පාස්කු ත්‍රස්තවාදය, කොරෝනා ප්‍රශ්නය, බංකොලොත් වීම, දිත්වා සුලිකුණාටුව, ඒ වගේම මැද පෙරදිග යුද්ධ. මේ නිර්මාණය වුණු අවදානම් තත්ත්වය නිසා බොහෝ අවස්ථාවන් වලදී භූදේශපාලන බලවේගවල ඒවායේ ගොදුරක් බවට පත්වීමේ අවදානම අද අපේ රට මුහුණ දෙන බරපතල ප්‍රශ්න.
1: මේ අතර භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව මුදල් කාරක සභාව සිදු කළ විමර්ශනයේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ මේ වන විට කාරක සභාවේ සෙසු සමාජිකයන් වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවයි.
7: ඩොලර් මිලියන 2.5 මහා බැංකුව සහ භාණ්ඩාගාරයත් එක්ක සාකච්ඡාවට තුනක් කරා. ඔවුන් වාර්තා දෙකක් ඉදිරිපත් කරා. මහා බැංකුවේ වාර්තාව වෙනම ඉදිරිපත් කරා. මොකද ඒ කට්ටිය පිළිගත්තේ නැහැ භාණ්ඩාගාරයෙන් දීපු වාර්තාවේ බොහෝ දේවල්. ඉතින් ඒ නිසා මේ දෙකම අපි විශ්ලේෂණය කරලා ඩ්‍රාෆ්ට් එකක් හදලා ඒ ඩ්‍රාෆ්ට් එක දැන් සියලුම කමිටු සමාජිකයන්ට බාර දීලා තියෙනවා. ඔවුන්ට ඩ්‍රාෆ්ට් එක කියවලා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් ඉදිරිපත් කරන්න කියලා. ඒ අදහස් ඉදිරිපත් කරාම එන අඟහරුවාදා ඒ වාර්තාව ෆයිනලයිස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ සතියේ පාර්ලිමේන්තුව හම්බෙන සතියේ එතකොට පාර්ලිමේන්තුවට අපි ඒ වාර්තාව ඉදිරිපත් කරනවා.
1: මෙරට ජනතාවගෙන් 40%ක් බදු ගෙවීමට යටත් නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි බදු ප්‍රතිපත්ති පිළිබඳ කොමසාරිස් නන්දන කුමාර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
8: අපේ බදු විභවතාවයම අපි අරගෙන නැහැ කියන එක පැහැදිලි. නමුත් මේක කොටසක් තියෙනවා මුදල්මය ගනුදෙනු කරන, ඒ කියන්නේ මේක වාර්තා නොවන ගනුදෙනු. රෙකෝඩ් වෙන්නේ නැති ට්‍රාන්සැක්ෂන් තියෙනවා. එතකොට මේකේ සාමාන්‍යයෙන් දල වශයෙන් අපි හිතන්නේ 70-40 විතර ප්‍රමාණයක් මේ කැප්ෂන් වෙන කොටසක් තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට.
1: ටින් අංක 113ක් පමණ මේ වන විට නිකුත් කර ඇති බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ.
8: මේ ටින් අංකය ලබා ගැනීම තුලින් ලබා ගන්න කෙනෙකුට, ඒ කියන්නේ ගිණුමක් විවෘත කරන්න ටින් අංකය අනිවාර්ය කරලා තියෙනවා. ගොඩනැගිලි සැලැස්මක අනුමැතිය ලබා ගැනීම සඳහා ටින් අංකය අත්‍යවශ්‍යයි. මෝටර් වාහනයක් ලියාපදිංචි කරන්න ටින් අංකය අවශ්‍යයි. ඊළඟට මෝටර් වාහන බලපත්‍රයක් අලුත් කරන්න ටින් අංකය අවශ්‍යයි. ඉඩමක් හෝ ඉඩමක් ලියාපදිංචි කිරීම, ඒ කියන්නේ ඉඩමක් හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමට ටින් අංකය අවශ්‍යයි. ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න අවශ්‍යයි. ඊළඟට සංස්ථාගත සමාගමක කොටස් මාරු කරනකොට ටින් අංකය අවශ්‍යයි. ඊළඟට ක්‍රෙඩිට් කාඩ් පතක් මිලදී ගැනීමේදී ටින් අංකය අවශ්‍යයි.
1: ඇමරිකානු ඩොලරේ විකුණුම් අගය අද රුපියල් 341ක් ලෙස සටහන් වුණා. එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 331ක් ලෙසයි. මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ පාර්ශවවල තෙරෙහිව හෙට සිට දඩ පනවන බව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. දූෂණ විරෝධී පනතනුව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්. කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක සඳහන් කළේ ක්ෂේත්‍ර කිහිපයකට අයත් නිලධාරීන්ට මාර්තු 31 වන විට තමන් සතු දේපල පිළිබඳ විස්තර කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා අද දිනේ තෙක් කාලය ලබා දී තිබූ බවයි.
9: වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන් පුවත්පත් ප්‍රවෘත්ති ආඥාපනතේ දෙවන වගන්ති යටතේ ලියාපදිංචි වී ඇති පුවත්පත්වල හිමිකරුවන්, කර්තෘවරුන්, කර්තෘ මණ්ඩල සමාජිකයන්, බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සමාජිකයන්, ඒ වගේම ක්‍රීඩා පනත අනුව පිහිටවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධරයන්, ඒ වගේම රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයන් මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. ඊට අමතරව මෙවර නව කාණ්ඩයක් ඇතුළත් කරනු ලැබුවා බලපත්‍රලාභී රේගු අනුනියෝජිතයන්, ඒ කියන්නේ වාප්පු ලිපිකරුවන් ඇතුළත් කර තිබෙනවා මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු කාණ්ඩයක් ලෙස. අවධානය කරන්නේ ඉතා ඉක්මනින් මේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර දඩයක් නියම වීම වළක්වා ගන්නා ලෙස.
1: ඇමරිකාව සමග කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන බව ඉරානය පවසනවා. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගයි සඳහන් කළේ කටාර් රාජ්‍ය වෙත ගිය ඇමරිකානු නියෝජිතයන් හා ඉරාන නියෝජිතයන් අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවන බවයි. ඉරාන නියෝජිත කණ්ඩායම කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියේ ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසම පිළිබඳව සොයා බැලීම සඳහා බවද ඉස්මයිල් බගයි සඳහන් කළා. අවබෝධතා ගිවිසුමේ දසවන වගන්තිය වන ඉරාන ඉන්ධන සඳහා පනවා තිබූ අපනයන සම්බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කිරීමට නියමිතයි. 11 වගන්තිය සඳහන් තහනම් කළ ඉරාන දේපල නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද සිය නියෝජිත පිරිස කටාර් සංචාරයේදී විමසීමක් කරන බවයි ඉරාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සඳහන් කළේ ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය සාකච්ඡාවක් ඉල්ලා සිටි බවයි. දෝහා හිදී අදම සාකච්ඡාව පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කළා. සිය මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජරඩ් කුෂ්ණ සාකච්ඡා සඳහා එක්වන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ බිම්බුම් විවත් කිරීම ඕමානය සමග එක්ව සිදු කරන බවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකෝන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද ඉරානය විරෝධය පළ කළා. ඉරාන විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කසෙම් ගර්බබාඩි සඳහන් කළේ හෝමු සමුද්‍ර සන්ධියේ බිම්බෝම්බ ඉවත් කිරීම ඉරානයේ කටයුත්තක් බවයි. මේ සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්‍රාස් අග්‍රච් ප්‍රංශය සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බවද ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා. පැරගුවේ රාජ්‍යයට අද ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ රට ජනාධිපති සැන්ටියාගෝ පෙනා විසින් ජනාධිපතිවරයා විසින් අද ජාතික නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ පාපන්දු ලෝක කුසලන තරගාවලියේදී ජර්මනිය පරාජය කිරීමේ සතුට සැමරීම සඳහායි. ඊට අදාළ නියෝගයට අත්සන් තබන ඡායාරූපයක් සිය එක්ස් ගිනුම වෙත එක්කරමින් පැරගුවේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. දකුණු ඇමරිකානු රටක් වන පැරගුවේ කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලන තරගාවලියේ දඬුවම් පහර 4-3 ලෙස ජර්මනිය පරාජයට පත් කළේ අද අලියම පැවති 32 වටේ තරගයකදී. එහිදී ඔවුන් අවසන් 16 වටයට සුදුසුකම් ලැබුවා. යලි සිරස්තල පැය 24කදී ඩෙංගු රෝගීන් 1030ක්. බස් ගාස්තු ගැන තීරණය අද පස්වරුවේ. විදුලි ගාස්තු සංශෝධනය කරන්නේ ඉල්ලීමක්. ඉරානය සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි. පැරගුවේ රාජ්‍යයට අද නිවාඩු දිනයක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනේන්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. රිතික් රැඳී සිටින්න පෑන් පැපුවත් සමග.
10: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: ලංකාවේ ෆෝක් මියසික් මැලේසියන් ෆෝක් මියසික් එක මික්ස් කරලා අලුත් ක්‍රියේෂන් එකක් අංජලි බණ්ඩාර කරලා තිබ්බා.
2: මියසික් වලින් එක්ස්පෙරිමන්ට්ස් කරන එයාගෙන් අපි වැඩි විස්තර ඇහුවා.
3: මේ ක්‍රියේෂන් එක හැදෙන්නේ මැලේසියාවල ඉන්න ගොඩක් ෆේමස් අවෝඩර් ටීම් එකක් නවුන්ගන් කියලා. ඒගොල්ලෝ මැලේසියාවේ ජන සංගීතය තමයි ප්‍රසන්ත කරන්නේ. එයාලව කන්ටැක්ට් කරගෙන එයාලගේ මීටින්ස් වලට පස්සේ තමයි ක්‍රියේෂන්ස් අපි කරන්නේ.

0: මලේසියාවල මේ ක්‍රියේෂන් එක කරද්දි කොහොමද එයාලගෙන් හම්බුන සපෝට් එක?
1: මිත්‍රශීලී විදිහට ඒ කණ්ඩායම මාත් එක්ක වැඩේ කරා. සහ ඒගොල්ලෝ ගොඩක් සතුටු වුණා. ලංකාවේ දැන් මම මේක අවුට් කරාට පස්සේ ලංකාවේ කට්ටිය එකට දාපු කමෙන්ට්ස් ඒගොල්ලෝ කියවලා මට ආයෙම කතා කරා. ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙනවා කියලා. සහ සෑහෙන මලේෂියන් ජනතාව මට ස්තුති කරලා තිබුණා එයාලගේ රටේ ජනගීයක් තෝරගත්ත එක ගැන.
2: ඔයාගේ ඔරිජිනල් එකකුත් ළඟදී අහන්න පුළුවන් වෙයිද?
1: ඔව්, ළඟදී ඔරිජිනල්ස් ගොඩක් එන්න තියෙනවා. ඒ වැඩසටහනට කරනවා සහ කරලා ඉවර ගොඩක් තියෙනවා. ඉතින් සාහිරි ගොඩක් මේක මම බලන්න පුළුවන්.
3: Talk of the town.
2: බොලිවුඩ් වල හිරෝයින් කෙනෙක් කියන්නේ හැමදාම ලව් ස්ටෝරි එකක ඉමෝෂනල් කැරක්ටර් එකක් නෙවෙයි කියලා. මෙදා පාර හුමා කුරේෂි පෙන්වන්න ලෑස්ති. ඒ එයාගේ අලුත්ම මූවි එක වෙන Baby Do Die Do මූවි එකෙන්.
4: සබ්ටර් බල් ජයගා.
0: ස්පේන්ෙත් නැති කතා කරන්නත් බැරි. හැබැයි ජීවිතයත් මරණයත් අතර සීරියස් ගේම් එකක් ප්ලේ කරන හිට්ුමන් කෙනෙක්ගේ කැරක්ටර් එක තමයි මූවී එකේ හුමා කුරේෂි කරන්නේ.
2: මූවී එක ජූලි 3 වෙනිදා රිලීස් වෙනවා. හැමදාම අපි දකින්නේ නැති හුමා කුරේෂිගේ ඩාර්ක් සයිඩ් එකක් මේ මූවී එකෙන් අපිට බලා ගන්න පුළුවන්.
3: Talk of the town.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිසරවල ජලයේ එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලයේ එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, The place to be.
5: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW electric motor රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා.
9: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර තමයි.
10: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ.
11: රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ
10: නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක.
11: බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
12: 98.2 98.2

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112 123 123.
5: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
6: හොඳමදී අඩම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳමදී අඩම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
7: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වටවුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තියෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
12: නැහැ. තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
13: බල කරන්න පුළුවන්.
12: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. ඒ කිව්වවත් කියලා ඔළුව වනනවා. හැමෝම හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ කිව්වම කියලා හරි මන්දම කාඩ් එක ගේන්න කියලා බලලා තියෙනවා.
14: මකලෝ සහ ලාවට සෙන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
15: සෙනසුරාදා උදේ 8ට
16: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
17: සතුටුදායක අවසානය.
16: ආ එහෙමද?
17: ඔව් ඔව් ඩ්‍රාමා එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
16: ඈ
18: ජින්තු පිටියේ මවෙනෝ 98.2 98.4

0: Kolkata top story.
1: වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කෙරේ. මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය මගින් වාර්ෂික සහ පශ්චාත් විශ්‍රාමික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය ලබන මස 7 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය 28 වනදා සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ඇතුළත් වූ අධික පරිශීලක ප්‍රවේශය හේතුවෙන් තාක්ෂණික දෝෂ ඇති වූ බව වාර්තා වුණා. පද්ධතියේ සාර්ථකව ලියාපදිංචි වී සිටියදී අද දිනට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට හා ලියාපදිංචි වීමට නොහැකි වූ නිලධාරීන්ට ලබන 7 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ හැකි. එම කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නන් දඩ අය කිරීමක් සිදු නොකරන බවයි අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ අභිහාචනයක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මාස 18 වනදා කැඳවර ලෙස නියෝග කර තිබෙනවා. ඒ බස්නාහිර පළාත් සිවිල් අභිහාචනා මහාධිකරණය විසින් දයාසිරි ජයසේකර අභිහාචනය තුළින් සඳහන් කළේ තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළ බවයි. කොළඹ දිසා අධිකරණය එම ඉල්ලීම අදාළ නඩුවේ අවසානාත්මක නියෝගය හා සම්බන්ධ බැවින් ඊට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකළ බවයි ඔහු පැවසුවේ. කොළඹ දිසා අධිකරණයේ එම තීරණය අභියෝගයට ලක් කරමින් දයාසිරි ජයසේකර බස්නාහිර පළාත් සිවිල් අභිහාචනා මහාධිකරණයට අභිහාචනය ඉදිරිපත් කළා. තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන ලෙසත් ඊට බාධා පැමිණවීම වළක්වමින් එහි සභාපති නිමල් සිරිපාලද සිල්වා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: වැඩි
2: විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ්ඩා නීති නේද?
9: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි

0: ලීටරයට වැඩිමදුරක් සමඟ හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමඟ රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: Offer celebrate Black Friday.
3: නෑ ඊළඟ වචනේ. මොකද celebrate?
2: මොකද මට ඒ වචනේ බැහැ. Spec choco chocolate.
3: Spec choco chocolate.
2: Spec choco chocolate.
3: Spec choco chocolate නෙමෙයි හලෝ. Spectacular.
0: ලක්කම දන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: ඔබට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කින් එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොලඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: මේ දෙකක් දාගෙන ඉන්නද
6: ඇයි කන් දෙක පුරවලා කන්නද
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
6: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
5: නෑනේ අරෙ වා
4: සින්දු සියත
7: ගියත් සැපයි දවලේ
8: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
4: අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ
4: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අනුවටයි දශම දෙකෙන් අනුවටයි

0: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIB The City University, the place to be.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ බෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
7: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
8: 20 upgrade, 20 upgrade.
9: අලුත් සොංග් එකක්ද?
8: නෑ, දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
9: Upgrade වෙන ලැප්ටොප්ස් ගන්න සිංගේකට අදම එන්න.
10: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති CDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට වට්ස්ඇප් කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත පොකට් මනි. 98.2 98.3

0: यह था टॉप स्टोरी।
1: නාවික හමුදාපතිට උසස් වීමක්. නාවික හමුදාපති කාංචන බානකොඩ අද්මිරාල් දුහරයට උසස් කර තිබෙනවා. ඔහු 26 වන නාවික හමුදාධිපති වශයෙන් පත් වුණේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් 31 වනදායි. අද්මිරාල් කාංචන බානකොඩගේ සේවා කාලය හෙටින් අවසන් වීමට නියමිතයි. රියාඩ්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මේ වන විට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කරනු ලබනවා. දැන් තවත් දේශීය පුවතක්. අමරිකා ඩොලර එක විකිණුම් අනුපාතය රුපියල් 341.30ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 331.66ක්. ඔස්ට්‍රේලියා ඩොලර එක විකිණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 236.77ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 225.35ක් ලෙස දැක්වුණා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවය දුන් රටට

0: 98.2, 98.4, සියත දිවයින පුරා.
1: Hey, yo!

0: Shanghai. Woo! And to the rest of the world, we're taking over. Woo!
1: Hey, good afternoon. පොස්සෙකට හේ ගුඩ් ආෆ්ටර්නූන් කිව්වට මොකද? හොඳ හූවක් කියාගෙන තමයි ආවේ ආද? අම්මෝ. දවස් 3කට පස්සේ ඔන්න ආයේ ඉතින් වැඩ දාන්න හදන්නේ. ඉතින් අපි හම්බුණාට නේද? ඊයේ වෙන දවස්වල වගේ නෙවෙයි නිති. මං ඊයේ පොඩ වෙනස්නේ හා. අහිංසකයි. කවුද මන්ද කිව්වා සුදු කොච්චි නෙවෙයි ඉන්නේ සුදු පිච්ච කියලා. හැබැයි අද ආයෙම සුදු කොච්චි ඉන්නවා. අද ඉතින් විසේ බලාගන්න පුළුවන්. අද දඟ දානවා. එහෙම නැතුව අමාරුයි ඉතින්. අපිට අර ලැබිලා තියෙන විදිහක් තියෙනවනේ නේ. අපේ විදිය කියලා එකක්. මගේ විදිය මේක. ඉතින් ඒ නිසා අද තමයි හොඳටම ෂෝ එක අහන්න පුළුවන්. හොඳේ. එහෙනම් හවස 5ට කලින් WhatsApp message එකක් දාන්න. සිද්ධව කිල්ල ගන්න එන්න. 0711 982 984. සුදු කොච්චියා ඉන්නෝ? පරණ පුරුදු විදිහට ආයිතින් සුපිරි සින්දු සෙට් එකක් අහමු. අපි නටනට වැඩ කරමු. හොඳේ නටනට. ගැම්මට ගැම්මට.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවලට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන් පුවත්පත් ප්‍රවෘත්තීය ආඥාපනතේ දෙවන වගන්ති යටතේ ලියාපදිංචි වී ඇති පුවත්පත්වල හිමිකරුවන්, කර්තෘවරුන්, බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, ක්‍රීඩා පනත අනුව පිහිටවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධරයන්, රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වන සියලුම විස්තර අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කියන කෙටි දුරකථන අංකයට අමතුමක් ලබා දී විස්තර ලබා ගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: Platina 100 stylish penmai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 head of weda karya David Peters Motor Company Private Limited
4: maasima karana viyadam Combank debit card ekin karala hita ganna beri taram tagi dina ganna Combank debit card challenge maasitama mulu viyadama rupiyal 20000 kunoth maaspata TV fridge washing machine mul tan ge upakarana athulu tagi dina ganna jayagrahakin 1000 katath wedi අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තැගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
5: සිරිපොත් සමාජිකයන් සඳහා Cargill's foot සිරිපෙතින් මෙගාවට්ටම්. Mom's Joy refined pol tel. ඉතිරි රුපියල් 390යි. Saras chicken sausages. ඉතිරි රුපියල් 150යි. Milka සම්පූර්ණ යොදේ සෑතක රිපිට ඉතිරි රුපියල් 200යි. Signal strong teeth toothpaste. ඉතිරි රුපියල් 120යි. Cargill's foot
6: සිරි. මොකක් හරි 3-wheel එකක්
7: මොකක් හරි නෙවෙයි 3-wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Peters Motor Company Private Limited within
9: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න, නැතිනම් 0114 667222 අමතන්න.
10: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69999 සිට powerful 5G phone හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පත සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112 200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්
14: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
15: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400 දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට.
16: මොකද මේක ප්ලේන් එක කියලා සැපගන්න? මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්, නැත්නම් පැනපන් මුහුදට.
17: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
18: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117/388/388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.

Hey, you got what I want, Sony, yeah.

හවස 2 වෙනාඩි 25 වෙලාව. අම්බෝ WhatsApp messages තෝකයක් ඇවිල්ලා තියෙනවා. එකයි ගාන විතර ඉඳන් මට messages ඇවිල්ලා. මේ මාපලගම පියල් එහෙම. එයා මං එන්න කලින් ඉඳන්ම messages දාලා තියෙනවා. ඒ කියන්නේ 1:05ට 1:10ට විතර. ඒකනේ එයා හිතනවා එතකොට මම ආපු ගමන් ප්‍රෝග්‍රෑම් එකට එයාගේ මෙසේජ් එක තමයි දකින්නේ කියලා. මම හිතන්නේ ඒ නිසාද කොහෙද වේලාසන මෙසේජස් දාන්නේ. ඒක හොඳයි. හැබැයි සමහර වෙලාවට මට මිස් වෙන්න තියෙන එක කඩක් වැඩි එහෙම වුණාම. කමක් නැහැ. ඔයා ඔන්නෙහි පුරුදු විදිහට මෙසේජ් එක දාන්න. ඒ වුණාට කිය සමහර වෙලාවට පොඩි පොඩි එකක් තියෙනවා. පියල් 1:34ට අද මෙසේජ් එක දාලා තියෙන්නේ නේද? ඔයාට කියන්නේ මිසිංද? නිකයි කේක හමාර වෙද්දී සුදු කොච්චි වෝනේ වගේ එකක් එනවා එහෙමද? හරි හරි කොහොමද කවන්නේ ආදරෙන් එකතු කරගන්නවා පියල් ජේ. ජේ කියන්නේ ඔයාට ජේද? කේක් කනගෙන ඔයාට ජේ එහෙමද? නැත වෙනවා කර හේතුවක් තියෙනවද? මොකද්ද ජේ කියන එකේ තේරුම? ජය වික්‍රම, ජය වර්ධන, ජය සේකර, ජය සිංහ, ජය තුංග. තව එකක් මට මතක් වුණා. ඒකට ඒක කියන්න හොඳ. ඊළඟට නොයල් ආර්ට්ස්ගේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙනවා. අද මෝනින් ෂෝ එකේ බොසාර චුට්ටක් වැරදුනාලු. වැරදි වෙන එක ඉතින් සාමාන්‍ය දෙයක්. මනුස්ස ගතිය. ඊට පස්සේ ඔගොල්ලෝ ඉනා වුණාද හකහක ගාලා? පව් අනේ. හැබැයි මං හිටියත් මාත් ඉනා වෙනවා. එහෙම ලේසියෙන් වරදින්න නැති කෙනෙක්ට වරදුනහම නේ මාරු ජොලි නේද? ඇත්තට මක මක ගගා හිනා වෙන්න පුළුවන්. නොයල් ආර්ට්ස්ගේ කටියත් කියලා තියෙනවා ලේසියෙන් වරදින්නේ නෑනේ කියලා. අන්න ඒක තමයි මාත් කිව්වේ. ලේසියෙන් වරදින්නේ නැති හින්දා ඔඩ ඉඳලා හිටලා වැරදුනහම අපිට පුළුවන් අම්බෝ ඔතට හිනා වෙන්න නේද? කොහොමද ඉතින් සුදු කියලා මගෙන් අහලා තියෙනවා සමාලි. මං හොඳින්. තාම චුට්ටක් කර නහයෙන් කතා කරන ගතිය තියෙනවා. ඒ වුණාට මං හොඳින්. කොමාඩි මගේ ප්‍රතිශක්තියෙන් ඔගොල්ලොන්ගේ ආශිර්වාදයෙන් මම සනීප වුණා. තැන්කියු අනේ ගොඩාක් කට්ටිය ඉක්මන් සෝය ප්‍රාර්ථනා කරලා තිබ්බා. මගිතන්නේ ප්‍රාර්ථනාවන්ට කොහෙද මේ ඉෂ්ට වුණේ? ඊළඟට සමාලිත් එක්ක මිතින් නිලු එකතු කරගන්න බෑ. නුගේ ගොඩ නිලු දෙන්නත් එක මාව බලන්නනවා කියලා කිව්වනේ. අද දෙන්නේ කවද දෙන්නේ? එන්න කලින් කියන්න ඕනේ. හරිද? මේ කලින් කියන්න කියලා කියන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මේකප් දාගෙන ඉන්න නැත්නම් ඔගොල්ලෝ මාව වඳුරන්න බැරි වුණත් එහෙම. තද රතු පාටින් ලිප්ස්ටික් දාලා, අයි ෂැඩෝ දාලා, අයි බ්‍රෝ එක ලස්සන්ට ඇඳලා, කැටයම් කපලා ලස්සන්ට ඉන්න බෑ. බ්ලෂර් යූස් කරලා ඔක්කොම දෙන්න ඕනේ නේ. නැත්තම් මාව වඳුරගත්තේ නැත්තම් එහෙම විතවුට් මේකප්. එනිසා කියන්න හොඳ එන්න කලින්. කවුද මේ අද පළවෙනි කිස් එක මට හාද? මේක නම් පිස්සුවක් කියලා මෙසේජ් එකක් දාලා දෙනවා. කිස් එක නම් දෙන්න තිබ්බා නම කිව්වනම්. නොදන්නා මිනිස්සුන්ට උම්ම දීමෙන් වැළකී සිටිමි. කෝ නම? නම එවන්නේ බලමු WhatsApp එකේ නම තියෙනවද කියලා. තියෙනවනේ ඉන්න. මේ ධනුෂ්කනේ ඔයා WhatsApp DP එක වෙනස් කරලා මට හොයා ගන්න බැරි වුණා. ඔයාට නම් උම්මා එකක් ඉතින්. ඔන්න අද පළවෙනි කිස් එක ඔයාට හොඳේ. කමක් නෑ ඔන්න ඔහේ දීලා දාන්න කියලා වර්ජිනියා මෙසේජ් එකක් දාලා තියෙනවා. වැරදීම් වෙන එක ස්වභාවිකයි කියලා තියෙනවා. මාත් කියන්නේ ස්වභාවිකයි. වැඩේ කියන්නේ වැරදි වෙන එක ස්වභාවික වුණාට අපේ බොස්ට ලේසියෙන් වරදින්නේ නෑනේ. ඒක අස්වාභාවිකයි නේ. මේකනේ ප්‍රශ්නේ. අපිට කොච්චර වරදිනවද, පැටලෙනවද? එයාට එහෙම වෙන්නේ නෑනේ.
ස්වාභාවිකයිනේ. පඩීතුනාද මේ සිින්දුව ප්ලේ කරන්න. චන්දසේන හෙටිය ආරච්චි මහත්මයාගේ සිින්දුවක් අලුත් තාලෙට ලස්සට හැදුවේ කවුදිති රණාචි මිසක්.

0: ඇයි මණ්ඩලය?
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන

තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 832 1000 NIBM The City University, the place to be.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ, කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට්නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ ඔන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2007000ට කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
2: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 011 2 123 123.
3: ඔන්න සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහබැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ rating agency BBB- stable outcome.
4: 98.2 98.4
5: denam patchun to sindu men radio jockey.

දස දෙකයි වෙනඩි හතලිස් හතරයි වෙලාව. අනු අනේ සොඩි කෙල්ලේ, ඔය නේතර අයිල්ල තියෙනවා බන්නස් ලගනේද? මං එක දැක්කේ මාහඬ වෙලා සින්දුව සමනි භාගයක් විතර ප්ලේවුනයින් පස්සේ. අපි හැබැයි ගිය සතියද කොයි දැහුවනේ නේද? නේත්තරා එනිසා කමකුත් නෑනේ. ඔයත් ඉතින් අහගිනිදර ටක්ගාලා ඒ සින්දුව බැරිවෙච්ච නිසා වෙන සින්දුව කිල්ලල තියෙනවන් දැක්ක. ඕසා කීදෝනේ හා ඒකෙති ඊළඟ පැයේ තමයි දෙන්න වෙන්නේ. අපි ජලේබි බේබි ඇහුවනෙ මේ පැයේ. කොහොමත් දිගටම අහගෙන ඉන්නේ නේද? ඊළඟ පැයේ දෙන්න හාද? ගාල්ලෙ මදු, ඔයාද වේලස්සන ඇවිල්ලා මේ පැත්තේ. අහන් ඉන්නකෝ ඔයත්.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. නුවර පාරට මීට 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0716666222 Prime Residency
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
3: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකන මලකඩ කන සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වටවුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දුවක්. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිස් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47.

0: බලංගින්න එපා. මොකද අපි බලන් හිටියට මලකට බලංගින්න නෑ.
1: හරිම
2: තැනට ගිහින්ද LOLC ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: ඔබගේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
7: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-4667-222 අමතන්න.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටි වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
12: බල කරන්න පුළුවන්.
11: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. කිව්වවත් කියලා ඔළුව වරන. හැමෝම හැම දෙයකටම ඔළුව වරන්න ඕනේ නැහැ ගම. කියලා ඔයාලේ වන්දම කාටද කියන්නේ කියලා බලලා තියෙනවා.
13: අකලෝ සහ ලාවට සෙන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
14: සෙනසුරාද උදේ 8ට
15: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
16: සතුටුදායක අවසානය.
15: ආ එහෙමද?
16: ඔව් ඩ්‍රාමා එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
15: ඈ
17: අවිසා වේලට 98.4

0: එවක මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ කාර්යමණ්ඩලයේ සේවයට ඔවුන් යොමු කර තිබුණා. ඔවුන්ට වැටුප්පා දීම නම් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ගෙවා ඇති බවටද සැකකාරියට එල්ලවන චෝදනාවක්. දැන් තවත් දේශීය පොතක්. ස්නයිපර් වර්ගයේ ගිනියාවියක් එම පතරොම් ගැබක් හා පතරොම් හතක් සොයාගෙන තිබෙනවා. ඒ දමන බක්මිටියාව රක්ෂිත ප්‍රදේශයේ ගස්බිණියක තිබියදී. තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්යබලකා කඳවුරේ නිලධාරීන් විසින් අවිය සහ පතරොම් සොයාගත්තා. මේ අතර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත පස් දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේදී. එම ප්‍රදේශයේ පැවති මුහිඳු පෙරහැරක ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබුණා. රථවාහන හැසිරවීමේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට කැබ්‍රතේක සිටි පිරිසක් බාධා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් නිට්ටබුව සහ යක්කල ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 21 යන වයස්වල පසුවන්නන්.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2

සවසතුනාය වෙනඩිය කොළ හයි වෙලාව. නංගී මං ගොඩක් කාලකින් සිය තහන්නේ. මට ඔබ පෑවහසරැල්ල සින්දුව දෙනොවද. කවුද මේ නිල්මා ඔයාද? ඔය මට අද නමනංගෙවල නෑ, හැබැයි මට නිකංව ඔයාගේ මෙසේජස්වල ස්වභාවයෙන් කියන්න පුළුවන් ඔයා නිල්ම තමයි කියලා. හැබ මට වරදින්නත් පුළුවන්. හොඳ වල්පිට නිල්ම වෙන්න ඕනි, නැත්තම් පොඩ්ඩක් ඉතින් මාව නිවැරදි කරන්න. මං හරි දැක්කනේ, මට තේරුණා. මං බැලුවා මේ වට්සප් එකේ නම තියෙනවද කියලා. ඒක නම් නිම් විතරයි තියෙන්නේ. ඒ වුණාට එක බැලුවෙත් නම කියලා ඉවරනේ, පස්සේ හරිද කියලා බලන්න. කොහොම හරි බලන්නනේ. සමහර මෙසේජස් ටයිප් කරලා එවන විදිහ මට කියන්න පුළුවන් දැන් කවුද කියලා. අපේ තියෙන අන්‍යෝන්‍ය අවබෝධයකට කියන්නේ නේද? එකිනෙකා ගැන තියෙන ඒ දැනුම අවබෝධය, ඒක මාරය. ඒක ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. ඒකට මාර තියෙන්න ඕනේ කෙමිස්ට්‍රි එකක්. හරි ආදරෙන් එකතු කරගන්නවා ළඟට ඉන්දි. හලෝ සුදු නෝන, කොහමද? චෝඩි මැනිකෙත් ඉන්නවද ළඟ? ෂේරා බබා, අද කොහෙද ඉන්නේ? අද ගෙදරද, වාහනේද, යමින් එමින් ගමන්ද? ඩ්‍රයිව් කරනවා නම් ෆෝන් එක අරගෙන මෙසේජ් ටයිප් කරන්න එපා. හරිද සුදු නෝනා? මං ආසයි ඔයා ඔය විදිහටම හිනා වෙලා සතුටින් ඉන්නවට. නිකන් ඒක නැති කරගන්න ඕනේ නැහැ නේද? ෆෝන් එක අරන් නිකන් මෙසේජ් ටයිප් කරන්න ගිහිල්ලා පහණි නතර කරලා නම් තියෙන්නේ ඔන්න. කමන්නේ, අපි චැට් කරමු. හැබැයි ඩ්‍රයිව් කරන ගමන් නම් ෆෝන් එකත් එක්ක සෙල්ලම් බෑ. හරිද? ටයිප් කරන්න ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවලු. කවුද? ෂේරා. ෂේරා බබා, ඔයා අම්මිගේ ෆෝන් එකෙන් මැසේජස් ටයිප් කරනවද? නැත්තං නෂෝන්ද? හරි කොමාරි, කමන්නේ, තුන්දෙනත් එක්ක පරිස්සමට ගෙදර යන්න ඕනේ. හරි සින්දුවකට එකතු කරගන්න කියලා ගෝන පොල කුඹුකේ ගීතානි මැසේජ් එකක් දාල් දෙන මොනාහරය වොයිස් නෝට් එකකින් කියලවල තියෙනවා. මයික අහන්නන් තව ටිකකින්. හස්බන් මෙන්ඩිස් ඒ වගේම

දරුව රේකා දිනේෂ පුතා රුචිර පුතා නෙමෙයි පුතාලා රුචිර රුවන් සුරාජ් ඊළඟට මුණුපුරු සෙට් එක තවේෂ් රිෂිනි ජේස් ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට අපි වැඩ දන්සල නිසා මෙසේජ් කරන්න බැරි වුණේ ඔ අද හගෙනනෙ නේද මැනික කියලා අද මෙසේජ්ජක දාලා තියෙන්නේ සංජීව හයි ඔයා මට බත් එකක් එවනවා කියලා බොරු පොරොන්දු දීලා අන්තිමට දන්සල් බත් තෙව්වෙත් නෑ ඊය මෙසේජ් කළෙත් නෑ මම බත් ඉල්ලයි කියලාද කොහෙද නේද දන්සල් බත් එකක් එවනවා කියලා කිව්වා චමියත් එවනවා කිව්වේ චමිත් නෑ අන්තිමට බත්තුත් නෑ නේ රන්විනක කොල්ලො සෙට් එක කොහොමද වැඩේ සාර්ථකයිද ආමට දැරණිය කළ චමින්ද කියලා තියෙනවා ඊයේ මං ගන්සල් කීපයක් වදින ඔයා දැක්කලු තව කතාවකුත් කියලා තිබ්බා ඒක ඕන්නෑ මං ඊට පස්සේ කියලා ඇව්වා මේ ඇත්තටම ඊයේ එක දන්සලක්වත් වදින්න හම්බුන්නේ නෑ මට සිසිල් පැන්නම් බොන්න ගියේ නැහැ මොකද නහයන්නේ කතා කරන්නේ නේද යා ඕන්නෑනේ ඉල්ලංකන්න එවනම් හම්බුණා අයිස්ක්‍රීමුත් තිබ්බා ගියේ නෑ මොකද මට මේ අසනීප තත්ත්වය ඉක්මනට හොඳ කරගන්න ඕන නිසා එවනාට අද ගෙදර අයිස්ක්‍රීම් තිබිලා කෑවා හැබැයි දන්සල් වලින් මං කිව්වේ හෝම් ඩෙලිවරි ඒ තාත්තා තේ එක එක දේවල් එවලා තිබ්බා මඤ්ඤොක් අහෙම මඤ්ඤොක්කයි පොල් සම්බෝලයි අම්බෝ එක සැරම සැරයි කොමාරිය ඒ ඇරෙන්න දන්සල් පෝලිං වල ඉඳලා එහෙම එහෙම වඳින්න හම්බු නෑනේ දන්සල් චමින්ද කියලා තියෙනවා මං බොරුලු කියන්නේ මං ඇහුව බොරු කියලා ඔයාගේ මොනවද ගන්න පුළුවන් කියලා කෑගි ගන්නේ ඇනේ දනේ බොරු කියන්නේ මොකටද ඇත්ත කිව්ව හමිවරනේ ඇයි මං දන්සල් වැන්දනම් අයියා මොනවා කරන්නද ඒ මන් දන්නේ ඉස්ස කොල්ලා අංජුල යාළුවයි වයි කොහෙද යන්නේ රමත් දන්න යනවානේ නිකන් ඉන්න බැරිකමට ඩයල් එක කවර වෙන්න සින්දුවක් දෙන්න කියලා තියෙනවා මොනවගේ සින්දුවක්ද මට හිතෙනවා ඩයල් එකට මේ සින්දුව සෙට් වෙයි කියලා කවුරුම හරි කාන්තාවක් රන්දික රන්දික නේයා රන්දිකට මේ සින්දුව කියලා ඇති ඔන්න කොරවෙන වෙලාව හොඳ මේ සින්දුව ඊයේ ඉනම් මගෙන් ඉල්ලනවා එක කොළු පැන්චෙක් එයත් කසාද බැඳලා මට පේන්නේ එයාට කවුරු හරි කාන්තාවක් මේ සින්දුව කියලා තියෙනවා කතා හදනවත් දන්නේ මම ධනංජය මොකක්ද තියෙනවද මේකට ඉතිහාස කතාවක් සිද්ධ අහන්නකු තේරෙයි එතකොට.

ඒක ඇයි ඔය ඇයි ඔහොම ලැජ්ජාවෙන් මුණ හඩවගෙන? අංජල කියපු එක මං කිව්වේ ආ යාළුවොත් එක්ක බේර ගන්නවද?

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලැබලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇතනම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාළගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද? වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
7: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side Fridge, Laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.

0: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමාගමකි. ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදියට.
1: 20 and upgrade.
4: අලුත් සොංග් එකක්ද?
1: නෑ, දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන ලැප්ටොප්ස් ගන්න. සිංගේකට අදම එන්න.
5: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University The place to be.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: Offer celebrate Black Friday.
4: නෑ ඊළඟ වචනේ. මොකද්ද celebrate?
3: මොකද්ද මට ඒ වචනේ බේහැ.
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලවිනියෝජිතෙන් විතින් දැන් ලබාගත හැකි වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716-666-222 Prime Residences
8: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
12: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විති

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: Co Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co Bank Debit Cards ගෙවන්න ගෙවන්න දිනන්න
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: මේ දෙකක් දාගෙන ඉන්නද
6: ඇයි කන් දෙක පුරවලා කන්නද
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
6: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක බය දෙකක් එක දිගට
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
5: නෑනේ අරෙ වා
8: සින්දු සිතයා
7: ගියත් සැපයි දවලේ
9: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව

පාට දේදුනු සේදිලා තමයි මේ දවස්සර නන්නේ. වහින වැස්සත් එක්ක මගේ හමේ පාට පොඩ වෙනස්සලා තියෙනවා. ඕ ඒ පාට දේදුනු වල නේ පාට සේදිලා ඇවිල්ලා තැවරිලාද දන්නේ? අනෑනේ, වොෂින් මැෂින් එකට පාට පාට අඳුන් එකට දාලා ඔක්කොම පාටවල් ගිහිල්ලා මික්ස් වෙලා ඒ මොනා හරි ගෑවිලාද කොහෙද? පාට දේදුනු සේදිලා මල්ල විකාර මෙව්වනේ. කවුද මේ සින්දු මගෙන් ඉල්ලුවේ? ඒයි, කලින් පැය ඉල්ලපු සින්දු දෙන්න බැරි වුණානේ. මේ පැය ඔන්න පොරොන්දු ඉෂ්ට කරනවා. හොඳේ, සුදු කොච්චිගෙන් සින්දුවක් ඉල්ලලා බලන්න ආස හිතේ.

මට මැවිලා පේනවා අනු මේ සින්දුවට ඩාන්ස් කරනවා. හිමි නටන් හිමි. අසංක මැලේසියාවෙන් මෙසේජ් එකක් දාලා තිනවා, තරහ වෙන්න ඔන්න මෙන්න ඉන්නේ කොල්ලා. ඔන්න ඔය තරහ වෙච්ච දෙයි.

තරහා කරගන්න කියලා බැලුව අසංකව තරහා වෙන පාටක් නෑනේ අද. නෑ නෑ තරහා වෙන්නේ නෑ කියලා එවලේ පාට. මම බැලුවේ තරහා වෙයිද කියලා. බලන්න නේද? කෙනෙක්ව තරහා කරගන්න තියෙන අමාරුවක් මට. චූටි කකෝ ඉන්නවද? බණ්ඩායියා ආදරේ මතක් කරනවා. හරි. රුවන් බසත් ඉන්නවද? එතෙ හිටපොදෙක්.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවර.
3: කලින් එකට එකක්. දැන් සැරට දෙක. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 011 2123 123.
4: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 head of වැඩ කාර්යා. David Pierce Motor Company Private Limited
5: with Bankwen Nube Stavara Tampatota 113.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
8: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.

0: දෙදහස් විසිහය FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නීලවිකාශක.
2: අරියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
5: බල කරන්න පුළුවන්.
4: බල කරන්න පුළුවන් හැම දෙයකම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. ඒ කිව්වවත් කියලා ඔළුව වරන. හැමෝම හැම දෙයකම ඔළුව වරන්න ඕනේ නැහැ කිව්වම කියලා ඔයාලේ වන්දම කාටද කියන්න කියලා බලලා
6: තියෙනවා. ලා මකලෝ සහ ලා ඔබට සෙන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට.
7: තාම ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: යතෝ පොකට් මනි.
10: කුණුවටයි 0.4න් මේ කොමුවටයි.

හවස හතරට විනාඩියයි තියෙන්නේ. මම වැඩි කතා කළේ නැද්ද මන්දාද නේද? මටම නිකන් අඩුවක් දැනෙනවා. එනිසා මං හිතුවා නමක් දෙකක් කියන්න ඕනේ කියලා. විජි කදානි නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊගල් අපරල් එකේ ඉන්නවා හෙන්න සෙට් එකක්. ඒ නම් සෙට් එක ඔක්කොම කිව්වොත් නම් මං කතා කළා වැඩි වෙනවා. එනිසා ඊගල් අපරල් එකේ ඔක්කොම කට්ටිය කියලා කියන්න හොඳේ.

0: Theater Top Story.
1: අධිබලති අතුරුපැදි පහක් අත්අඩංගුවට. අධිබලති අතුරුපැදි පහක් සහ ව්‍යාජාංක තහඩු දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝකන්දර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකරු එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. දැන් තවත් දේශීය පොතක්. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මාසයේ උද්ධමනය 6.8% දක්වා වර්ධනය වී තිබෙනවා. පසුගිය මාසයේ එම අගය දැක්වුනේ 5.5% ලෙසයි. මෙම මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අනුපාතය 3.6% දක්වා වර්ධනය වුණා. පසුගිය මාසයේ එම අගය දැක්වුනේ 0.9% ලෙසයි. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමන අනුපාතය 8.4% දක්වා වර්ධනය වුණා. පසුගිය මාසයේදී එම අගය දැක්වුනේ 7.8% ලෙසයි.
0: Top Story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2

හවස 4:00 වෙනාඩි 10යි. WhatsApp messages අම්බු ගොඩක් තියෙනවා. දැන් මම මොකද කරන්නේ? මොනා කරන්නද කියවන්න තියෙන්නේ නේද? සිප්මා සැලෝන් දෙහිවල ඒගොල්ලොත් මාව අහගෙන තමයි වැඩ කරන්නේ. කොණ්ඩෙ කපන්නේ නේද? කොණ්ඩ පාට කරන්නේ. කොණ්ඩ සෙට් කරන්නේ. අර මේ ප්ලෑන් කරන්නේ එහෙම සින්නේ. ඔගොල්ලෝ ඒව කරන්නේද? ඒව හැමදැනම කරන්න ඇන්නේ නේද? විග් දානවද විග්? ඔය වයසක තට්ටි තියන අයට විග් දාද්දි පරිස්සමින් හොඳේ. ඒවා ගොල්ලෝ ඊට පස්සේනේ වෙන වෙනම කරනවානේ අනවශ්‍ය දේවල්. යානු ළමයි රවට්ටනවා නම් මනම් කතන්දර ඊට පස්සේ. ඒ නිසා පොඩක් ඉතින් නේද? ඉනා වෙන්න නෙමෙයි මේව අඬන්න ඕනේ කාරණා. ප්‍රදීප් තමයි මැසේජ් එක දාලා තිබ්බේ. මොකද්ද මේ ඉල්ලලා තියන්නේ සින්දුව? ඒ කාගේ කද්ද? අදම යහුවේ මම ඒ ටයිටල් එක. අපිට කුඩම් මගේ සැලකිරිනේ කියලා තියෙනවා. නා නා නා. දැන් බලන්න කොච්චර වෙලා මං ඔයාගෙන කියෙව්වද කියලා. සැලොන් එක ගැන කිව්වද? කුඩම් මගේ සැලකිරි නම් එහෙම වෙනවද? ආදරෙන් එකතු කර ගන්නවා. ආ ධනීත්, ඔයත් ඉඳලානේ. දැන්නේ දැක්කේ. ධනුෂ්ක මල්ලිත් ඉන්නවනේ. නට නට වැඩලු ධනුෂ්ක මල්ලි.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දෙ දීලා තියෙනවනේ. මාව ප්‍රශ්න කරන්න අයිතිය අපේ රටේ ජනතාවට තියෙනවා.
3: වරායේ ගොඩබාන මිලට තෙල් ටික ලබා දෙනවයි කිව්වා. බදු ටික ඔක්කොම ඉවත් කරනවයි කිව්වා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: මේ නොදන්න දේවල් නොකිය ඉන්න කටවාචාලකම තිබුණාට මෙතන මේ කියවන්න එපා.
5: ඒක අපි වෙලා අපි තීරණය කරන්නේ. මුතුවා කොහොමද ඒක තීරණය කරන්නේ? පොහොර සංස්ථාව කරපු හොරකම්. ඒ ආයතන මොකද තමුන් නැන්සලා කරලා තියෙන කියලා මට කියන්න. මොකට කතා කියන මිනිස්සුකට අපිට පොඩි විනෝදයක් ගන්න සමහර වෙලාවට ආංශ කරන්න පුළුවන්.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
6: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0711 492 492 0711 327 777. Global University Partners, Number 221 Dharmapala Mavata Kolamba 7.
8: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
9: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
10: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
12: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 2000. NIB ද සිටි යුනිවර්සිටි, the place to be.
15: ඔබගේ අදම බිලට කසාගල ග්‍රීන් සුපර් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
17: full charge එකෙන් කිලෝමීටර 150 වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114 700 550.
18: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
19: මෙවර කාන්තා ලෝක කුසලානයේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව කවුද? පළවෙනි උත්තරේ හර්ෂිතා සමරවික්‍රම, දෙවැනි උත්තරේ චමරි අතපත්තු.
2: සියතස් පොකට් මනි අම්මනාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහරගමේ රෝෂිනි ජයතිලක.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
4: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
20: යත පොකට් මනි.
21: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
22: අනුග්‍රහය.
23: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

මේ කල්පනා කළේ ගොඩාක් සින්දුවල උන්මාදිනී කියලා තියෙනවනේ. ඒක ලස්සනට දැනුණට නොකිය කියන්නේ තින් නේද පිස්සි කියලානේ නේ. හරි ආදරණීය විදිහට කලාත්මක විදිහට නේ මාර ලස්සනට උන්මාදිනී පිස්සි මාත් ඉතින් උන්මාදිනියක් තමයි. ඒක නම් කියන්න ඕනේ නෑ නේද? ඕගොල්ලොන්ටත් ඉතින් නේ පුදුම උන්මාදයක් තියෙන්නේ මේ ෂෝ එක දිගට මහන්න. අයියෝ අයියෝ වර්ජිනියා ඉතින් හිනා වෙවි ඉන්නවා. මම ඔයා නිසා උන්මාදයෙක් වෙලා දමුල්ලි තාදු කියන්නේ. ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත. ඒක නම් මන් දන්නවා. ඒක මන් දැනගත්තේ අද කීයක නෙවෙයි සෑහෙන කාලෙකින්ද. ලලි අම්මෝ මාකොල ලලි තමයි නේද? හොඳම හොඳම ආයේ සුපිරියටම උන්මාදේ කියලා ඉන්නේ ලලිත් මාකොල ලලිත්. ඒ වගේම තව ලලිත් කෙනෙක් ඉන්නවා. එයා නම් එච්චරම නැහැ. එයා පොඩ්ඩක් විතර. ලලිත් ප්‍රියංකර. දුව ආයේෂා. තාත්තයි දුවයි දෙන්නමනේ. අනේ ආදරෙන් එකතු කරගන්නව මම මේ ජෝක් කරන්න හොඳේ. මං කියන්න තියෙන ගොඩක් දේවල් මේ වගේ ජෝක් සීන් එකෙන් තමයි කියලා දාන්නේ. ඔට්ටුයි නේද? ආ උලක් නෑ කියලා කියලා තියෙනවා. ඒකනේ මං දන්නවනේ. අබුඩාබි වල සරත් අයියා. ඇත්ත එහෙම තමයි.

0: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
0: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.
2: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. DRL හෙඩ්ලයිට්, ඇන්ටිස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited
3: Honor Samaga 5G Revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor Sri Lankavi 5G නායකයා.
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල් ස්වෘත්සිරිවෙතින් මෙගාවට්ටා ප්‍රේමා කොත්තුමේ චිකන් රසති 5 පැක් එක ඉතිරිය රුපියල් 185යි, ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි, මැජික් වැඩිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි, ටීවා ෆ්‍රෙෂ් ජැස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි. කගිල්ස්
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
9: මුළු පවුලටම මගේ ගානටම.
8: කොකෝෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
11: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
12: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
13: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 207,000 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
15: සියත.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: ඉතාලියෙන්
2: ඉන්නවා අපිත් හන්න සීත
3: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගයෝ
3: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
3: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හතරයි වෙනාඩි 43 වෙලාව. අම්මෝ මේ විශ්ෂක අද මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කළේ නැත්තම් හිතේ සැනසීමෙන් ගෙදර යන්න වෙන්නේ. එනිසා ත්‍යාගිට එම නැත්තං චුටුට තව නමත් තියෙනවා, ඒක කියන්න බැහැ. අන්තිමට ඩේ කියල තමයි ඒක ඉවර වෙන්නේ. ඉස්සරහට තව අකුරු කීපයක් තියෙනවා, එහෙනම් ඒක කියන්න බැහැ. කොහොම හරි විශ් කරන්න ඕනේ ජනම්දින් මුබාරක් කියල. එක බර්ඩ්ඩේ සොංග කියන්නන්නේ මම සිං කරනකොට එහෙම ලොකු ලස්සනක් නෑ. හැබැයි මං හිතන්නේ බර්ඩ්ඩේ සොංග එක විතරක් මට ටිකක් විතර පිච්චකට කියාගන්න පුළුවන්. ගොඩක් නෙවෙයි, ටිකක් විතර. ඔන්න එනම් කියනවා, ඒකත් පිච් අවුට් වුණොත් ගණන් ගන්න එපා. ඕකේ, 1 2 3 4. Happy birthday to you, happy birthday to you, happy birthday dear Tyagi, happy birthday to, happy birthday to, happy birthday to you, you, you. එහෙනම් ඉතින් අද හොඳට සෙලිබ්‍රේට් කරන්න ඕනේ, තෑගිල්ල ගන්න ඕනේ. තෑගි දීපු නැති අයට පොඩ්ඩක් හොඳ වැයින් දෙක තුනක් කියලා හරි තෑගිල්ල ගන්න. ඒ හම්බ වෙන තෑගි ගෙදර ගෙඩියන්න. ඊට පස්සේ කේක්, තව රස රස කෑම. කොමාරිය අද හොඳට කාලා බීලා ජිම් යානයක පැත්තක දාලා හොඳට කාලා බීලා අද හොඳට සෙලිබ්‍රේට් කරන්න. ඔයාට විශ් කරන්න ඉන්න ඔයාගේ අම්මා, ඊළඟට අච්චි අම්මා, සීයා, ඊළඟට නදීක මාමා, ඊට පස්සේ පුංචා, ඊළඟට තව කවුරු හරි ඉන්නවද? හරි, තව කවුරු හරි ඉන්නව නම් ඒ ඔක්කොම ජනම්දින් මුබාරක් කියලා විශ් කරනවා. ඒ වගේමයි මහින්ද අයියා, මහින්ද අයියා තොන්න ආදරෙන් විශ් කරනවා ත්‍යාගිට. මොකද්ද දෙන සින්දුව කියලා මං කල්පනා කළා. පස්සේ මං හිතුවා මේ දවස්වලනේ, මේ දවස්වල උන්මාදයක් වෙලා තියෙන්නේ මේ සින්දුව. මතන යුටියුබ් එකෙත් අඹ 5 මිලියන්ද කොහෙද? ඒ කියන්නේ සංක කාලෙකට පස්සේ නේ. මාරමගේ මක් ගැහුවයා කොල්ල. කොච්චර ඇහුවත් මන් දන්න තාම මේකට තියෙන ආසාව අඩුවක් නෑ. හෝමගම ආන්ටි දයානී, ආන්ටි ත්‍රිෂ් කරලා තියෙනවා ත්‍යාගිට. ඊළඟට මහනුවර ජයනාත්යත් හැපි බර්ත්ඩේ කියලා එවලා තියෙනවා. Thank you.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112 123 123.
3: 100%ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
4: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසනීය
5: ජවාරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
7: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, the place to be.
10: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති 0114 700 550.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
12: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
13: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
14: බල කරන්න පුළුවන්.
13: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝම. ඒ කිව්වවත් කියලා ඔළුව වරන. හැමෝම හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ කිව්වම කියලා ඔයාලේ මන්දම කාටද කියන්නේ කියලා බලලා
15: තියෙනවා. ආ මකලෝ සහ ලාවට සෙන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට.
16: සෙනසුරාද උදේ 8ට
17: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
18: සතුටුදායක අවසානය.
17: ආ එහෙමද?
18: ඔව් ඩ්‍රාමා එක ඉක්මනට ඉවර වුණා කියලා හැමෝම සතුටු වුණා.
17: ඈ

මටත් පුළුවන් විසල් කරන්න. හොනද ෂේප්නේ.

ලැජ්ජ නෑනේ හා දාලගිය කෙනෙක් එක්කනේ ආය සෙටල් වෙන්න එමි ඉතන්න අනේ මන්ද මේ සින්දු වලක් තියනේවා අපිටත් ඉතින් ලැජ්ජ නෑනේ ඈ

කරමු පෙම්. ඊට පස්සේ ආය බැරිය ලොකු බූට් එකක් කන්න නේද? එහෙනම් සුබ පැතුම් හොඳේ. මං යනවනේ යන්න හෙට එන්න. මං වාගේ සුදු කොච්චියා.

0: यह था टॉप स्टोरी।
1: නව නාවික හමුදාපති පත් කරයි. 27 වන නාවික හමුදාපති ලෙස වයිස් අඩ්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ඩේමියන් ප්‍රනාන්දු වයිස් අඩ්මිරාල් නිලයට උසස් කරමින් නාවික හමුදාපති ධුරයට පත් කළා. ඊට අදාළ පත්වීම් ලිපිය ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර නායක විසින්. හෙට සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඩේමියන් ප්‍රනාන්දු 1991 වසරේදී නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීම යටතේ විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක් වුණා. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ මූලික නාවික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ඔහු උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වුණේ 1993 වසරේදී. වයිස් අඩ්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වසර 35ක නාවික හමුදා සේවා කාලය තුළ දෙස් විදෙස් විවිධ වෘත්තීය හා විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරනු ලැබුවෙක්. රණශූර උත්තම සේවා යන පදක්කම් හිමිකරගෙන ඇති වයිස් අඩ්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුට අවස්ථා 6කදී නාවික හමුදාපතිවරුන් ප්‍රශංසාත්මක ලිපි පිරිනමා සේවය ඇගීමට ලක් කර තිබුණා. නව නාවික හමුදාපතිවරයා ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිය ලබාගෙන ඇත්තේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ. ලන්ඩනයේ කිංස් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගත්තා. මෙතර වත්මන් නාවික හමුදාපති අඩ්මිරාල් කාංචන බානගොඩ හෙට දුහරෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: Titán.
1: Howdy, Sandy.
2: Howdy, Makalo. Howdy, Charlie.
1: දැන් මොකද දැන් වෙලා තියෙන්නේ නේද මේ
2: කොහෙද?
1: බෝලෙට මොකද වෙලා තියෙන්නේ? බෝලෙට
2: මොන බෝලෙද?
1: ඇයි මේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට මොකද වෙලා තියෙන්නේ මේ දවස්වල?
2: ඒ ඉවර නැත්නම් ඉවරයි නේ.
1: ආද
2: ඉවරයි නේ.
1: අර මට බෑ චාලි මේක කරන්න. මොන ලෝකද බං මේ මිනිස්සු ඉන්නේ? කිසිම ගාණක් නැතුව කිව්වනේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඉවරයි නේද
2: කියලා.
1: තාම කියනවද තමයි ඔය යන්නේ දැන් මේ
2: සෙමි ෆයිනල්.
1: හයි මේ මම කියන්නද නැති පයිප දින්නද? සෙමි ෆයිනල් නෙවෙයි, තාම මේ පටන් ගත්තේ අවසන් 32 දෙනාගේ වටේ.
2: තව ගොඩක් තියෙනවා.
1: සෙමි ෆයිනල් හරියට එන්න දවස් 6 යන්න දිනවා. මේ අවසන් 32 දෙනාගේ වටේට පස්සේ දිනවා අවසන් 16 දෙනාගේ වටේ. ඊට පස්සේ එනවා ක්වාටර් ෆයිනල්ස්. ඒකේ ඉන්න 8 දෙනෙක්. ඊටත් පස්සේ තමයි වැඩි ඔයා ඔය කියන හරියට මේක එන්නේ ඈ. කලබලේ සෙමි ෆයිනල් ගස්සන්නේ.
2: මන්නේ ඉවරයි මනේ.
1: ඉවරයි කියන්නේ අනිප නැනේ සත්.
2: අය කයි මේ.
1: විකාරේ දෝ ඉතින්. හදෙච්චර කීරව ගරන් ගන්න බා ශාලි. අසනීපෙන් ඉන්නේ සැන්ඩිට සනීපන. සැන්ඩි හිටවග උන විකාර කියෝට.
2: කියන්නේ කිසිම දෙයක් වගකීමක් නැතු
1: කියලා. ඒක විතරද මිනිස්සු කල්පනා කරන්නේ ඊ කියන්නේ වෙනද සනීපෙන් දරෝගේ අදර සනීප නැතු උන විකාර කියලා හිතාගත්තා. ඉතකොට වෙනද කියපුවා ඒ සනීපෙන් කියපුවද මිනිස්සු කලබල වෙනවද? වැඩි තද කොහොමදත් සැන්ඩි කියේ වගේ වැඩි තද දැන්නපා වැඩි.
2: ඕකේ
1: ඉතින් මේ ලෝක උසලාන පාපන් තරගාවලිය ටික ටික දැන් තමයි ටික ටික මිනිස්සුන්ට එන්නේ නිකන්
2: උණුසුම.
1: ආ නේ.

0: වර්ල් කප් නේද කියලා දැන් පහුගිය සතිය දෙකේ තිබුණේ මේ ඔය පළමු අටේ තිබුණ තෝට ර කල්ලි කණ්ඩායම් හැටියට ගරප්වලට බෙදලා ඒගේ තරග තිබුණ දැන් ඒයගෙන් තේරලා ඉදිරියට අපපු කණ්ඩායම්බල නොකවට් ස්ටේජ් එකේ මැච් තැන් යන් දැන් තමාර ගැවත් දිනන්්ඩෝනේ පැරදුනත් ගෙදර අන්්ඩෝ
1: ඒ වටේ තියන්නේ
0: ඒ වට දැන් පටන් අරන්තයන දැන් ටිකටික ටිකටික නෙවෙයි තින් දැන් තවතුරටත් ලෝකේ ඒ තරගාවලියගෙන කතා වෙනවා. ඔය අල්ල පනල්ලේ ආජන්ටිනාවේ ලයනල් මෙසීගේ විශාල ප්‍රතිමාවක් හැදුවා මේ ලෝක කුසලානයත් එක්ක.
1: එයාන දැන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ගත්ත මනුස්සයා.
0: එයාන දැන් ලෝක වීරයනේ ෆුට්බෝල් වීරයා. ඉතින් එයාගේ ස්ටැචු එකක් හදලා තියෙනවා සැන්ඩි.
1: ලස්සනයි.
0: ලස්සනේ බෑ හොදේ. පුදුම ලස්සනක් වයගෙන කියන්න තව ටිකකින් කියන්න විස්තරේ. තවදී වෙලාව තියෙනවනේ අපි.
1: වෙලාව තියෙනවා.
0: කන් ඉන්නවනේ.
1: ඒකනේ ඒකනේ අහගෙන ඉන්න ඕනේ.
0: හොඳ හොඳ ලාඩම්.
1: හඳ ජමේ.

0: දවස පහයි විනාඩි 14යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
2: සමාගම. 20 an upgrade.
3: අලුත් song එකක්ද?
2: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 an upgrade.
4: Upgrade වෙන්න laptops ගන්න. Singer එකට අදම එන්න.

0: ගිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මාසෙම කරන වියදම් කොම්බැන් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
1: හරිම
2: තැනට ගියන්න එල්ඔල්සියකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: එල්ඔල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
4: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, the place to be.
5: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න Asset Line Finance. අමතන්න 011-741-700.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු 5ට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
7: 13.19ට කෝල් එකක් ගන්නකො.
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
11: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමගම්කේ ගුණාකාර රේටින් ඒජන්සි BBB- stable outlook. අනුවටයි දශම දෙකෙන් අනුවටයි

0: 라당.
1: අපි මේ කියකි හිටි සෙල්ලා ලයිනල් මෙසීගේ ස්ටැචුව එක මෙසීති ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයනේ. ආජන්ටිනාවේ කොහෙද මේක හදලා තියෙන්නේ? කුට්‍රල්කෝ කියන ටවුන් එකේ තමයි මේ ස්ටැචුව එක හදලා තියෙන්නේ. එසේ මෙසේ එකක් නෙවෙයි යෑ දැන් ලයිනල් මෙසීගේ ස්ටැචුව එකක් හදලා කොහොමද නිකන් චූටි එකක් නිකන් දොරක් විතර සයිස් නෑ. මේක සයිස් එක අඩි 85යි.
2: අඩි 85යි?
1: අඩි 85ක් උසයි.
2: අඩේ.
1: හරි, ඒ කියන්නේ මීටර් වලින් කිව්වොත් මීටර් 26යි. මේක ටොන් 70ක් බරයි කියලා තමයි වාර්තා වෙන්නේ.
2: හරි.
1: මේක හදපු මිනිස්සයාගේ නම අපිට මගහැරලා යන්න හොඳ නෑ. මේ
2: විශේෂ දෑනි කරලා තියෙන්නේ.
1: කරලා තියෙන්නේ ඇල්ඩෝ බෙරෝයිසා. ඇල්ඩෝ බෙරෝයිසායි තමයි මේ ස්ටැචු එක හදලා තියෙන්නේ. ඉතින් මෙස්සි මෙහෙම ධනිස් බිම තියලා ඉඳගෙන අත්තුස්සගෙන කකුල් දෙක මැද්දෙන් තියලා තියෙනවා මේ ආජන්ටිනාව දිනපු වර්ල්ඩ් කප් එක
2: අන්තිම
1: එක. ඒක එහෙම තියලා ඉතින් මේ සෑහෙන මහන්සියක් දරලා හදලා තියෙනවා කැතේ උපත. කවුද දන්නේ පුදුම ලස්සනකට ඒක ඉතින් හදලා තියෙනවා? හැදිල්ලක් කොහොමද දන්නවද? කටේ තියන්න මේ දවස්වල දිගමට.
2: මං කියන්නේ මෙසීගේ තත්ත්වය ගැන බලන්න ඕනේ නේ.
1: මේ දවසල ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ දවසකට ඉන්න බලන්න මිනිහ පොකට මේකට කියන්නේ කියලා. කියන්නේ නිකමට සර්ච් කරලා බැලුවොත් බලාගත්ත හැකි අන්තර්ජාලය මේ ප්‍රතිමාව ගැන කොයිතරම් ආදරයකින්ද මේ දවසල ලයනල් මෙසීගේ ෆෑන්ස්ලා මේ කතා වෙන්නේ කියලා. ඒ කියන්නේ සමහරු තරහෙන් ඉන්නේ මේ මොකද්ද මේ මිනිහට කරලා තියෙන්නේ?
2: ඇයි මෙච්චර ලස්සන එකක් හැදුවේ?
1: මේ මිනිහා ඔබ හැම ප්‍රතිමා හදනවට වැඩිය හොඳයිනේ. මේ මිනිහව කපල ගඟේ පූදිනා කියලා සමහරුන්ට හිතිලා තියෙනවා. සමහරු නම් ඉතින් මේ කැත ලස්සන වැඩක් නෑ මෙසී වෙනුවෙන් හදලානේ මේක කොහොම හරි කියලා එහෙම හිතන කට්ටියකුත් ඉන්නවා. අනේ මන්ද ඉතින් මේ කොහොම හරි ඔය මේ දවස්වල තාම ඉතින් ඕපන් කළා විතරයි. හැබැයි සෑහෙන සෙනගක් එනවලු බලන්න. එනව ඇති ඉතින් බලන්න.
2: ලොකු පිළිමයක් නේති.
1: එනව ඇති බල. කො මෙසි වැහදුවා කියන්නේ කෝ ගන්නවා කෝ පෙන්නවා කෝයි මෙසි. එහෙම එනව ඇති සමහරු.
2: ඔගොල්ලෝ සර්ච් කරලා බලන්න ඇත්තටම මෙසිගේ.
1: මම කියනවා සර්ච් කළාට තව හිතයි අපි මෙසි ඊරිසියාවට කියනවා. සමහරු එහෙම හිතනවා. හොඳට හදලා ඇති ඕක ඊරිසියා කාර්යය.
2: ඒක තමයි මේ කියන්නේ.
1: ඕකට ඕකව දැන් මොකද්ද ඔකට කියන්නේ? ඕකගේ පපුව වාවන්නේ නැහැ මෙසි වැඩුවේ ප්‍රතිභාවක් හරියට.
2: ඊරිසියාවට තමයි ඒක
1: කතයි කියලා කියන්නේ. එහෙමනේ සමහරු හිතන්නේ දැන් ඔයාව දැකලා තිය අයත් හිතාගෙන ඉන්නේ එහෙම.
2: මොකක්ද?
1: ඒ මං ඔයාට ඊරිසියාවටයි ඔයාට ඔබව කියන්නේ කියලා තමයි. ඔයාව දන්නේ නැති කට්ටිය හිතන්නේ. දන්න අය දන්නවා ඉතින් දෙයියනේ කියලා. මකලෝකට ඇරියොත් ඇත්ත තමයි කියන්නේ කියලා. ඒක වෙනයි දන්න අය විතරනේ දන්නේ. නිකන් මේ වගේ හින්දා මේ ප්‍රතිභාව බලන්න කියලා වක් කියන.
2: Facebook එකේ ගිහලා මාව බලන්න. එතකොට මේ මකලෝ කියන්නේ ඇත්තද බොරුද කියලා. මෙසි බලන්න කලින් මාව
1: බලන්න. බලලා ඉන්න කොහද? මෙසි බලන්න කලින් ඔයා සැන්ඩ්විච් බලන්න කලද්ද දාලා වැටලා ඇහැරුණාට පස්සේ මෙසි බලන්න.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
1: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 head of වැඩකාරයා David Pierce Motor Company Private Limited
2: ගලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123
3: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න
4: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
5: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා
6: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන් ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: ඔබේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරය.
3: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ගෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards ගෙවන්න දිනන්න.

0: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112123123.
1: හැලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ cashback කතාව. Fabricator-ගේ quotation එක SwissTech එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ SwissTech aluminum quotation එකත් 0776787 WhatsApp කරන්න.
3: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. 98.2 98.3

0: අඟටම ගාතාව කියන්නේ යන්නම
1: කලා කිට්ටුවටාව කිට්ටුවටාව එක ඊළඟට අපි මොකද්ද කියන්න යන්නේ මකල ගාට එනවා දැකට ඔය අසනීප වෙනේ හොඳයි වගේ
0: වයිසක මගක් හරි වෙනවද?
1: ඕ ඩොක්ටර්ට ගිහිල්ලා කියන්න බෑද ඩොක්ටර්ට තව ටිකක් අසනීප වෙන්න බෙහෙතක් දෙන්න කියලා. අනේ ඩොක්ටර් මෙයාට තව ටිකක් අසනීප වෙන්න බෙහෙතක් දෙන්න. රයිට් දැන් ලයිනල් මෙසීගේ ස්ටැචු එක සම්බන්ධයෙන් වාදනද ලොකුම විනෝදය ලබන්නේ කවුද කියලා මේ වෙලාවේ?
0: කවුද?
1: ලොකුම විනෝදය ලබන්නේ රොනාල්ඩෝගේ ෆෑන්ස්.
0: මට තුතුනා.
1: ඒ දෙන්නගේ ඇති මෙව්ව එකක් නෑ.
0: ඒනට ෆෑන්ස්ලා අතර තියෙනවානේ.
1: ඒ වගේ ලොකු මෙව්ව එකක්. රොනාල්ඩෝගේ ෆෑන්ස්ලා මෙසීට එච්චර කැමති.
0: කැමති නැහැ.
1: මෙසීට කැමති නැති තරමට වඩා මෙසීගේ ෆෑන්ස්ලාට කැමති. මෙසීගේ ෆෑන්ස්ලාත් එහෙමයි. එයාලා රොනාල්ඩෝට කැමති නැති නැතුව ඇති. හැබැයි රොනාල්ඩෝගේ ෆෑන්ස්ලාට කැමති නැහැ.
0: ඒකනේ.
1: එන ගේම. දැන් ඒින්ද මේ දවස්වල අර මෙසීගේ ප්‍රතිමාව කැතයි කියලා රොනාල්ඩෝගේ ෆෑන්ස්ලා ලබනවා සෑහෙන විනෝදයක්. ඉන්ටර්නෙට් එක.
0: හා
1: ඒ අයට මම චුට්ටක් මතක් කරලා දෙන්න කැමති 2017 මැඩේරා එයාපෝර්ට් එක හැදුවා රොනාල්ඩෝගේ ප්‍රතිමාවක්. රොනාල්ඩෝගේ ඇඟේ උඩ කොටස පුදුම ලස්සනක්.
0: ඒකත් පුදුම ලස්සන.
1: පුදුම ලස්සනක්. ඒ කියන්නේ රොනාල්ඩෝම ඇවිල්ලා ඒක දිහා බලාගෙන මං හිතන්නේ කල්පනා කරන්නේ මේ කවුද
0: බම්මේ?
1: මේ කවුද බම්මේ? මගේ කණ්ණාඩිය කැටලද මම කණ්ණාඩිය බැලුවා මට මේ මූණ නෙවෙයි කියලා එයත් කල්පනා කරද්දී ඒ තරම් ලස්සනකට ඒක මේ තිබුණා. හරි ඒක කොච්චර ලස්සනකට තිබුණද කියලා අනික මේක මේ කොන්ක්‍රීට් අරේ මේ ප්‍රතිමාවක් නෙමෙයි මේක මේක මේ ලෝකඩ ප්‍රතිමාවක්.
0: අනේ
1: හරි එතකොට මේක සෑහෙන මහන්සි වෙලා ඉතින් ලොකු බලාපොරොත්තු තියාගෙන හදපු එක. හැබැයි ඒ කාලේ ওই 2017-18 කාලේ අන්තර්ජාලේ සැරිසරපු අයට මතක ඇති. ඕන්න දැන් හොයලා අවස්සලා හොයාගන්නත් පුළුවන්. හොයලා බලන්න ඒ කාලේ මේ වෙලාවේ මෙසීගේ ස්ටැචු එක ගැන මීම්ස් හැදෙනවා වගේ ඒ වෙලාවේ හැම තැනම වැහි වැහලා තිබුණා රොනාල්ඩෝගේ මේ ප්‍රතිමාවෙන් හදපු මීම්ස්. පස්සේ ඉතින් ඒ ප්‍රතිමාව හදපු කට්ටිය ඉන්නේ දැන් එයාපෝර්ට් එකේ අය. ඒගොල්ලන්ට තේරුණා අපි ආඩම්බරයට කළාට වැඩි හොඳට ඇනිලා තියෙන්නේ කියලා. ඒගොල්ලොම තේරුම් අරගෙන ආපහු නැවත ඒ ප්‍රතිමාව හදලා අලුතෙන් හදපු ප්‍රතිමාව ගෙනල්ලා තියලා මේ ඉස්සල්ලා හදපු ලස්සනම එක එතනින් අයින් කරලා තියෙනවා. වෙනවා සමහර වෙලාවටදී ආදරයට කරන වැඩ.
0: වැඩ ඉතින්
1: හදිස්සියට නෙවෙයි.
0: හදිස්සියට කලවලට ආදරේ වැඩි කරවට කැත නෑ ලස්සන.
1: කැත වෙනවා. ලස්සන කරන්න හදලා ලස්සනට කරන්න හදලා කැත වෙනවා. ඒ කියන්නේ සැන්ඩි උදේට මේකප් දානවා වගේ තමයි.

0: අවස 5 විනාඩි 50යි.
1: සියත පත්‍රයේ විදසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 01 710 666 222 Prime Residences
4: CB Bank වෙනු බේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 011 5411 411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
5: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ්සිටියෙන්. කාගිල්ස් ෆුඩ්සිටිය
6: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දුවක්. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
7: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

0: ආනයිනික වාහනවලට 250ක බදු. බදුවලට හසු නොවන පිරිසක් ගැන අනාවරණයක්. උද්දමනය ඉහළට. ස්නයිපර් අවියක් සොයාගෙනේ. රුමේෂ්ගේ හෙල්ලයට නව ඉලක්ක පහක්.
1: වැඩි විස්තර සවස 6:30 සිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: 98.1 98.4

0: ඉස්සුනිකන් අපි කියන්නේ මහසෝඩ දකල වගේ කිය. එහෙම මිනිස්සු බය වෙන සයිස් එකේ එක්ස්ප්‍රෙෂන් එකක් තමයි මේකේ මූණේ තිබිලා තියෙන්නේ. ඒක කොච්චරද කියනවා නම් මේ ප්‍රතිමාවට නමක් වැටුණා ස්කෑරි ලුසි කියලා. හරි, ස්කෑරි ලුසි කියලා තමයි මේ ප්‍රතිමාව මිනිස්සු
1: බය වෙන ලුසි.
0: ඕ බය බය කරන ලුසි. අහ බය හිතනවා. ප්‍රතිමාව මිනිස්සු දිහිල්ල මේ ඒ අදාළ බලධාරීන්ට කම්ප්ලේන් කරලා තිබුණා. අනේ ප්ලීස් මේක අයින් කරන්න මෙතන.
1: අපේ ළමයි බවා බය
0: වෙනවා. ඇත්තටම කම්ප්ලේන් එක ඇවිල්ලා තිබුණේ අනේ ප්ලීස් මේක මෙතනින් අයින් කරන්න අපේ ළමයි බය වෙනවා කියලා.
1: අයියෝ.
0: නිකන් හිතන්නකෝ රටේ හිටපු ජනප්‍රිය කමීඩියන් කෙනෙක්ගේ ප්‍රතිභාව කඩලා දිනවා කියලා ළමයි බය කරන සයිස් එක.
1: ඒකත් මං හිතන්නේ දක්ෂතාවයක් නේ මක්කල.
0: අම්මෝ අම්මෝ හොඳට හිටිය මනුස්සයෙක්ගේ ප්‍රතිභාවක් ළමයි බය කරන ගන්නට හදලා ඉවර කරනවා කියන්නේ. සෑහෙනම වැඩක්. කොහමහරි ඒ ප්‍රතිමාවත් එක්තරා කාලෙක මේ එක්තරා කාලෙක නෙවෙයි ඉතින් කම්ප්ලේන් එහෙම වෙන්න පටන් ගත්තට පස්සේ ඇත්ත තමයි නේද?
1: පොඩි අවුලන්නේ මේ ලොකු අවුලක් තියෙනවානේ.
0: එයා වගේ නෙවෙයි නේද? අම්මයි හිතනවා තමයි නේද?
1: ඒක ඊට පස්සේ අයින් කරලා.
0: ඒ ප්‍රතිමාවත් අයින් කරලා මේ මේ කොහොනේ 2016 දී ඒක ප්‍රතිමාව මම මාසයක් අත් තියන්න හම්බුනේ නැහැ. මේ කම්ප්ලේන්ස් ටික ඇවිල්ලා ප්‍රතිමාව ගලවගෙන ගිහිල්ලා ආයිත් වෙනත් ප්‍රතිමාවක් හදලා ඔය ලුසිල් බෝල් වෙනුවෙන් එතන ඉන්ස්ටෝල් කළා.
1: ඒක හොඳයිද?
0: ඒක හොඳට තියෙනවා. ඒක හොඳට තිබුණට වැඩක් නැහැ. මොකද තාමත් ඒ ප්‍රතිමාවට මිනිස්සු කියන්නේ කෑරි ලුසි කියලා තමයි.
1: අපරාදේ.
2: ලන්ඩන්.

0: අවස 6යි විනාඩි 10යි දැන් වෙලාව.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැකියි.

0: එම ජලය එක්රැස්වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කරගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
1: ඩෙංගු මාරාන්තිකයි.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
3: වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන් පුවත්පත් ප්‍රවෘත්තීය ආඥාපනතේ දෙවන වගන්ති යටතේ ලියාපදිංචි වී ඇති පුවත්පත්වල හිමිකරුවන්, කර්තෘවරුන්, බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, ක්‍රීඩා පනත අනුව පිහිටවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධරයන්, රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වන සියලුම විස්තර අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කියන කෙටි දුරකථන අංකයට අමතුමක් ලබා දී විස්තර ලබා ගන්න පුළුවන්.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
5: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී Thailand ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකදයකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77.
8: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ?
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
11: පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
12: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
13: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
15: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
16: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට්නේ. 10 අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 1 2 7000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: Ladang.
1: ලෝකෙ පහළ වෙලා තියෙන ලොකුම සෙලිබ්‍රිටීස්ලටත් මේ වගේ වෙලා තියෙනවා සර්.
2: ලොකුම සෙලිබ්‍රිටීස්ලා කිව්වේ?
1: ලොකුම සෙලිබ්‍රිටීස්ලා කිව්වේ ඒ කියන්නේ දැන් අපි කල්පනා කළොත් අපේ ජීවිත කාලේ අපි දැකලා තියෙන ලොකුම සෙලිබ්‍රිටීස්ලා කවුද කියලා නිකන් මට එකපාරට මතක් වෙන දෙන්නෙක්.
2: හරි, ඔයාට කවුද මතක් වෙන්නේ?
1: එක්කෙනෙක් මයිකල් ජැක්සන්.
2: හා?
1: ලොකුම එක්කෙනෙක් යා.
2: ඩිකැප්‍රියෝ.
1: නෑ නෑ නෑ, අනේ ඒගොල්ලෝ කවුද?
2: හරි, බොබ් මාලි.
1: නෑ නෑ. බොබ් මාලිවත් ටිකක් දුරට තියන්න පුළුවන් කියමුකෝ. මයිකල් ජැක්සන්ගේ වගේ දේවල්. මං කියන්නේ මයිකල් ජැක්සන්ටත් වඩා ලොකු සෙලිබ්‍රිටි කෙනෙක් ඔයාට මතක් වුණොත් කවුද? ඩයනා ස්පෙන්සර්.
2: හා,
1: ඩයනා කුමාරි.
2: ඔව්, එයාත් සෙලිබ්‍රිටි නේද?
1: ඕක හිටපු ඉතින් සෑහෙනම පිළිගැනීමක් තිබිච්ච. අනික මේ අන්තර්ජාලය එහෙම නැති ලෝකෙ මිනිස්සු තොරතුරු දැනගන්නේ පත්තරවලින් සහ ටීවී එකෙන් සහ රේඩියෝ එකෙන් විතරක් වෙච්ච කාලෙක තමයි මම කියන්නේ ඩයනා ස්පෙන්සර් මයිකල් ජැක්සන් වගේ අය මුළු ලෝකෙ හතර දිබ්බාගේ ඉන්න හැම මනුස්සෙක්ම දන්න කියන චරිත බවට පත්
2: වුණා. ඇයි ඉස්සර වාඩි මතකද ඩයනා කට්ටික කියලා හැයා කට්ටිකුත් තිබ්බා?
1: ඔව් ඔව්, ඩයනා කට්ටික කියලා ඒකට කිව්වට ඉතින් මේ මේ අපි දැකලා හරි ලස්සට කපර කට්ටික මේ
2: මම චූටි කාලේ ඩයනා කට්ටික හිටියා.
1: ඩයනා කට්ටික
2: නේද? අපේ අම්මා ගිහිල්ලා මේ සැලුන් එකට කියන්නේ ඩයනා කට්ටික කපන්න
1: කිව්වකම ඩොග්ගි කට්ටික කපලා මේ අරවා ඩයනා කට්ටික කපාගෙන ඉන්න චකබක චකබක කරලා ඩොග්ගි කට්ටෙක් කපනවා.
2: මේනෝ
1: මේනෝ තප්පුල තප්පුල මම ඩයනා කට් කපුවා
2: මේන ඩොග්ගි
1: ඩයනා ඩොග්ගි කට් කපා ගන්න එක දැක්කනා කිව්ව. කොහොමද හරි මේ එක වෙලාවක ඩයනා වෙනුවෙන් හැදුවා ෆවුන්ටන් එකක්. හරි, ඩයනා ප්‍රින්සස් ඔෆ් වේල්ස් මෙමෝරියල් ෆවුන්ටන් කියලා එකක් හැදුවා එංගලන්තේ. හොඳේ, දැන් මේකෙ මොකුත් කැතක් නැහැ. මේක මේ ඩයනාගේ මූණ එහෙම නැහැ. හොඳේ, ඒක දැන් ඩයනා වෙනුවෙන් වතුර මලක් හැදුවා කිව්වම නිකන් කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ ඩයනා මෙහෙම කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නවා ඩයනා. ඒක හැම සමයම නෙවෙයි මේක. මේක ඩයනාගේ මූණ තිබුණේ නැහැ. හැබැයි මේකේ තිබුණා වෙන ප්‍රශ්නයක්. ඩයනා වෙනුවෙන් හදපු වතුර මල ගාව ලිස්ස ලිස්ස මිනිස්සු ඇටෙන්න පටන් ගත්තා. මේකේ තිබුණා සේෆ්ටි ප්‍රශ්නයක්. හරි, වතුරෙන් තෙමෙන හරියක් තියෙනවනේ
2: වෝටර්.
1: ඒ වතුරෙන් තෙමෙන හරිය අතුරන්න ඕනේ අඩිය තිබ්බහම ලිස්සලයක් නැති ටයිල් විශේෂයක් නේ අතුරන්න
2: ඕනේ.
1: ඒ නැත්නම් පොළව හදන්න ඕනේ ලිස්සන් නැති වෙන්න. මොකක් හරි හේතුවකට මේක හදපු හාදයයි ති හොඳට දිලිසෙන්න හදලා තිබුණා.
2: ලස්සන
1: වැඩි වෙන්න දිලිසෙන්න හදලා තිබුණා. යන යනේ කාලි ඉස්සලා වැටෙන්න පටන් ගත්තා. සමහරුන්ගේ අතපය කඩෙන්න පටන් ගත්තා. ඉතින් ඩයන වෙනුවෙන් රටේ මිනිස්සු අතපය කඩා ගන්න ඕනේ. පස්සේ කාලෙක මේ ෆවුන්ටන් එකත් කඩා බිඳ දාලා නැවත හදන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙනවා. එහෙම වෙනවා. දැන් පිළිමයක් වගේ දෙයක් ඉතින් ලබින්දලා දාලා නැවත හදන්න පුළුවන් කැත උන. කැත උනහම නැවත හදන්න පුළුවන් පිළිමයක් නිති.
2: ඉතින් මොකද්ද ඔයා මට කියන්නේ? මං දිහා බලගෙන.
1: මං ඔයා දන්නවා
2: මම අද ලෙඩ වෙලා ඉන්නේ, ඔයාට තේරෙන්නේ නැද්ද?
1: මං ඒකට මේ වැඩි ඔයාට මොකුත් කියන්න දුවේ. කියන්නේ එදේකත් මේ නොකිය ගිලගෙන
2: නිකන්
1: ඔයා ඔයා මගේ කටික ඇදලා ගන්නවා වචන. මම කියන්න
2: ගියේ
1: මම කියන්න
2: ගියේ
1: පිළිමයක් නම් කඩලා බිඳලා හදන්න පුළුවන් මූණ.
0: රන්ඩන්

0: ัง
1: ชาลีดันนิงเมคเฮลโลคาร์ท
2: හදේ වටවාරෝයි
1: යා යා බේත් ගන්න දෙපා යන්නේ
2: අද මම වැඩි කතා කරෙත් නෑනේ
1: ඒක නම් ලොකු දෙයක් ඒක මාත් හරි තන්තෝද මිනිසුත් කැමතේ ඒක නම් වැඩි කතා කළේ නැද්ද
2: ඒ වුණාට මට මොකද්ද වගේම කළෝ
1: නෑ ඒකට කමන්නේ ඒකට කමන්නේ ඔයා ඔන්න ඔය ගානට පුරුදු වෙන්න සැද්දි
2: හෙට මං හොඳ කරන් ඉන්නම්කෝ
1: එපා හොඳ වුණාට කමන්නේ ඔය ගානට කතා වැඩි කතා කරන්න ඕනේ නෑ අසනීපෙන් තියෙන කාරණේට බලුත් ඒක මන්න කැමති මේ ගානට ඉන්නවද ඔන්නක් චාලිය බේටියක් අරන් දෙන්න එක්කන් ගියේ
2: නේ හෙට එනවා
1: හෙට
2: හොද්ද කරන් එන්නේ මම
1: හෙට බේත් අරගෙන අපි හෙට එනවා මං මකලෝ
2: මම සැන්ඩි
1: ටී ටූටි ටූටි
2: ඇවිල්ලා සිහ මට අමාරුයි
1: ටී ටූටි ටූටි ටූටි
0: ලන්ඩන්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති සියත ප්‍රවෘති සිරස්තල ආනයිනික වාහනවලට 250ක බදු. බදුවලට හසු නොවන පිරිසක් ගැන අනාවරණයක්. උද්දමනීය හෙළට ස්නයිපර් අවියක් සොයා ගැනීම. රොමේෂ්ගේ හෙළයට නව ඉලක්ක පහක්.
1: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා සිදු කළ ගණනය කිරීම යළි සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිදු වූ ඉන්ධන මිල සංශෝධනයට අනුවයි. ඊට දාල ගණනය කිරීම සිදු කර යළි අනුමැතිය සඳහා යොමු කරන බවයි ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. 15.17% බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බවයි ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.
3: අපි බලාපොරොත්තු වෙනවා 20%ක් කියලා. ඒකෙන් අපි 103ක් අඩුනොත් 17ක් 15ක් 17ක්වත් තියෙන්න ඕන. මම දැන් කොහොම කරයිද කියලා. අපේ ගණනේ කිරීම නම් ඒක. සාමාන්‍ය රුපියල් 100ට නම් තව රුපියල් 15ක් හෝ 17ක් වැඩි වෙන්න ඕන 100 ගාස්තුවට. අවම බස් ගාස්තුවත් රුපියල් සාමාන්‍යයෙන් 35 40ක් විදිහට ඒ පරාසය තුල තමයි යන්නේ මොන. ඩීසල් වලින් විතරක් නෙවෙයි බස් දුවන්නේ.
0: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග දෙකක මිල ගණන් පහත දමා තිබෙනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල රුපියල් 414ක්. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහත දෙමු අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 382ක් ලෙසයි. ඉන්ධන මිල ඉහළ නැංගූ ප්‍රතිශතයට සාපේක්ෂව එය පහත දෙමිය හැකි ප්‍රතිශතය සීමා වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර සඳහන් කළේ මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිල ගණන්වලට ඉන්ධන මිල අඩු කිරීමට තවත් මාස දෙකක් පමණ ගත වෙනු ඇති බවයි.
4: සමහර රටවල් 70%කින් අඩු කරා වෙන්න පුළුවන් 200කින් වැඩි කළා. එතකොට දැන් අපිට ගත්තාම අප්‍රේල් මාසේ වෙද්දි රුපියල් 750කට වගේ වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තිබ්බා. ඒ ප්‍රමාණයට වැඩි කළා තිබ්බනම් රුපියල් 300කින් 400කට වුණත් මේ මිල පල්ලෙහාට බහිනවා. අති විශාල වශයෙන් වැඩි වෙන වෙලාවට රජයෙන් සහ ආයතන වලින් සහන ආධාරයක් ලබා දෙමින් මිල යම්කිසි මට්ටමකට පාලනය කරන මේකේ සම්පූර්ණ ගාණට වැඩි නොකර. මොකද වැඩි කිරීම අඩු වෙච්චින්ද අඩු කිරීමත් අඩු වෙලා තමයි පේන්නේ. ඊළඟ මාස දෙක ඇතුළත නැවතත් තිබිච්ච තත්ත්වයට මේයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
0: සමගී බලශක්ති හා ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහනේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ ලෝක වෙළඳපොලේ මේ වන විට පවතින මිල ගණන් අනුව රුපියල් 110කින් පමණ ඩීසල් මිල අඩු කළ හැකි බවයි.
5: මේ මොහොත 110කින් අඩු කරන්න ඕන ඩීසල් ලීටරය 120කින් අඩු කරන්න ඕන පෙට්‍රල් ලීටරය රුපියල් 140කින් අඩු කරන්න ඕන භූමි තෙල් ලීටරය කිසි දෙයක් නැත තියෙන. ඒ වගේම සුපර් ඩීසල් 95 කියන එකත් ලාංකිකව පාවිච්චි කරන්නේ ඒකට ගසා කන බඩු උපරිමයේ ගහනවා. ඒව මේ සීළු දෙයට වැඩි අඩු කරන්න පුළුවන්.
0: ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ජනතාව පළ කළේ මෙවන් අදහසක්.
6: 20ක් ඉතින් ලොකු දෙයක් ඉදිරියට තව අඩු වෙනවා නම් ඒත් සතුටුයි. ඊළඟ පොයට මම ඉඳන් තව 20ක් අඩුයි.
7: දැක් නෑ මොකට ටොපියක් ගන්න පුළුවන් රුපියල් 20. මොනවා 20 මොනවා කරන්නද?
8: වැඩක් නෑ. ඇත්තට වැඩක් නෑ. ඊයේ මේ පෙට්‍රල් එක සෙට් එකක පෙට්‍රල් නෑ ඊයේ අපිට ගමනක් ගන්න දෙන්න පෙට්‍රල් එක සෙට් එකක නෑ. පොල්තර කොච්චර අඩු වෙලා තියෙනවද? ගෑවෙන්න මදි ඇත්තට. වැඩි කරනවා ලොකු ගණන් වල වැඩි කරනවා අඩු කරනකොට චූටි ගණන් අඩු වෙනවා. මොනවා ගන්නද? ගෑවෙන්න මදි.
0: මේ අතර ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව විදුලි බිලෙහි සංශෝධනයක්ද සිදු කළ යුතු බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ.
9: මේ අගය බැලුවාම මේ රුපියල් 25ක් කියන අගය අපි දැන් පරීක්ෂණයට භාජනය කරන්න ඕනේ 115කට වඩා වෙනසක් වෙනවා කියලා විදුලි බිලේ. එහෙම 115ක වෙනසක් වෙනවා නම් අදිසි මිල වෙනස් වීමක් යටතේ ගන්න පුළුවන්. එහෙම තමයි ගියවර එකක් කරේ.
0: ඉන්ධන මිල පහත දමා ඇති ප්‍රතිශතයෙන් ජනතාවට සහනයක් හිමි නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්ත නායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
10: බලන්න බඩු මිලට මේකෙන් බලපෑමක් තියෙනවද? ප්‍රවාහනයට මේකෙන් බලපෑමක් තියෙනවද? එහෙම නැත්නම් සේවාවලට මේකෙන් බලපෑමක් තියෙනවද? විදුලියට මේකෙන් බලපෑමක් තියෙනවද? බලශක්තියට මොකටවත් නැහැ. මොකද මේකෙන් රුපියල් 20ක් අඩු කළා කියන එක නරකයි කියලා කියනව නෙමෙයි. හැබැයි මේකෙන් සාමාන්‍ය ජනතාවට කිසිදු ආකාරයක සහනදායි බලපෑමක් සිදු වෙන්නේ නැහැ. අපි කියන්නේ දැන් ලෝක වෙළඳපොලේ තෙල් බැරලේ මේ තරම් පහළ ගිහිල්ලා තිබෙන නිසා එහි වාසිය රට ජනතාවට දෙන්න ඕනේ.
0: ආණ්ඩුවට ජනතාවට සහන දීමේ අවශ්‍යතාවක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ.
11: දෙන්න පුළුවන්කම තිබ්බත් දෙන්න හිතෙන්නේ නැහැ. හිතේ ඉඩ නැත්තම් වාහනේ ඉඩ තිබ්බට කවුරුවත් නැග ගන්නෑනේ. හිතේ ඉඩ තිබ්බොත් මේ පොකට් එකේ සල්ලි තිබ්බොත් කාගේ හරි අවශ්‍යතාවය පිරිමහන්නේ. ඒ නිසා පොකට් එකේ සල්ලි තියෙන්නත් ඕන හිතේ ඉඩ තියෙන්නත් ඕන. මේ ආණ්ඩුවට දෙකම තියෙනවා කියලා අපට පේන්නේ. කඩිනම් සංවර්ධන වැඩපිළිවෙල තමයි ඒක. දවසකට දෙක බැගින් අතටඟුට ගැනීම. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම වැඩපිළිවෙලක් නැහැ.
0: ආණ්ඩුව ක්‍රමවේදයේ වෙනසක් සිදු කර ඇති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කා පැවසුවේ.
12: බයික් එකක් හම්බෙච්ච කට්ටියට එහෙම නැත්නම් නිල නිවාස ගෙවීමේ ක්‍රමයට හම්බෙච්ච කට්ටියට හාල් කිලෝ 20ක් ගෙවීමේ ක්‍රමයට ලබා දී තමයි පුනරුදේ නොහොත් සිස්ටම් චේන්ජ් එක කියලා කියන්නේ. ඉතින් මහපොළවේ තිත්ත ඇත්ත ඒක නේද?
0: විමර්ශන නිසි පරිදි සිදුවන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ.
13: ඒ අය කලබල වෙන වැඩි තරමට තේරෙනවා විමර්ශන හරියාකාර සිදුවනවා කියලා. ඉතින් විමර්ශන ලධාරීන් පත් වෙන්නේ සහ පත් කරන්නේ සැකරොන්ඩ ඕන හැටියට නෙවෙයි. සැකරොන්ඩ ඕන හැටියට විමර්ශකයන් නම් කරන්නේ.
0: කොළඹ පාරිභෝගික මිලදර්ශකයනුව මෙම මාසයේ උද්ධමනය අනුපාතය 6.8% දක්වා වර්ධනය වී තිබෙනවා. පසුගිය මාසයේ එම අගය දැක්වුණේ 5.5% ලෙසයි. මෙම මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමන අනුපාතය 3.6% දක්වා වර්ධනය වුණා. පසුගිය මාසයේ එම අගය දැක්වුණේ 0.9% ලෙසයි. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමන අනුපාතය 8.4% දක්වා වර්ධනය වුණා. පසුගිය මාසයේදී එම අගය දැක්වුණේ 7.8% ලෙසයි. මේ අතර වියස්සනු මිලදී ගැනීමේ සහතික මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා. නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගනු ඇති. මේ අතර ඇමරිකා ඩොලරයක විකිණුම් අනුපාතය රුපියල් 341.30ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 331.66ක්. මේ අතර 40%ක ප්‍රමාණයක් බදු ගෙවීම් සිදු නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් නන්දන කුමාර මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
14: අපේ බදු විභවතාවයම අපි අරගෙන නැහැ කියන එක පැහැදිලි. නමුත් මේක කොටසක් තියෙනවා මුදල්මය ගනුදෙනු කරන, ඒ කියන්නේ මේක වාර්තා නොවන ගනුදෙනු. රෙකෝඩ් වෙන්නේ නැති ට්‍රාන්සැක්ෂන් තියෙනවා. එතකොට මේකේ සාමාන්‍යයෙන් දල වශයෙන් අපි හිතන්නේ 70-40% විතර ප්‍රමාණයක් මේ කැප්චර් නොවන කොටසක් තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට.
0: ටින් අංකයක් ලබාගත් පමණින් බදු ගෙවීම සඳහා යටත් නොවන බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ.
14: ටින් අංකයක් ලබා ගත්ත කියලා බදු ගෙවීම අනිවාර්ය නැහැ. මොකද බදු ගෙවන්නේ බදු ගෙවිය යුතු වෙන්නේ ඒ තැනත්තාගේ තනි පුජ්‍යලයක් ගෙනන් ආදායම 118කට වඩා අවුරුද්දකට වඩා වැඩි නම්. මොකද ඒ තැනත්තා ඊට වඩා ඉහළ ආදායමක් ලබනවා නම් අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතුයි. හැබැයි එසේ නොවනවා නම් ව්‍යාපාරයක් ආරම්භ කරපු කෙනෙකුට උනත් මුලාධාරයේදී තමන්ගේ ව්‍යාපාර කටයුතු කිරීම සඳහා කිසිදු බාධාවක් නැහැ. ටින් අංකයක් ලබා ගැනීම විතරයි ඒ කියන්නේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒක මාර්ගගත ක්‍රමයට කරගන්න අවශ්‍ය පහසුකම් සලස්.
0: මෝටර ආනයනයේදී 250ක බදු ප්‍රතිශතයක් අයවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා සඳහන් කළා.
15: සාමාන්‍යයෙන් බදු ප්‍රතිශත අධික භාණ්ඩවලට තමයි වැඩිපුර ඔය දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි මෝටර රථ වාහන සාමාන්‍යයෙන් 100-250 ඒ වගේ ලොකු විශාල බදු ප්‍රතිශත එනවා. සමස්ත බදු වර්ග ටික එකතු කරලා ගත්තහම එක මෝටර රථ වාහනයක වටිනාකමත් එක්ක බලනකොට. හැබැයි එතනදී උත්සාහයක් තියෙනවා වාහනේ වටිනාකම අඩුවෙන් ප්‍රකාශ කිරීමට. ඉතින් ඒ සඳහා ඇත්තටම මීට සෑහෙනක වසර 10කට පෙර ඉඳ වගේ කාලයක ඉඳලා 2016 වගේ ඉඳලම රජය විසින් යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණා මේක හැකිතාක් දුරට අඩු කරගන්න. ඒක තමයි අර 185ක වටිනාකම දක්සේරු කිරීමේ ක්‍රමය. හැබැයි දැන් දැනට මේක ශ්‍රී ලංකාව විසින් අත්සන් කරලා තියෙන ජාත්‍යන්තර වෙළඳ සංවිධානයේ ගිවිසුමට පටහැනි කියලා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළඳ සංවිධානයට චෝදනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ශ්‍රී ලංකාව මේ කරගෙන යන ක්‍රමවේදය ඒ සම්මුතියට පටහැනි කියලා. ඉතින් ඒ සම්බන්ධව දිගින් දිගට සාකච්ඡා පැවැත්වුණා. අපි ඒකට අලුතෙන් ගන්න ක්‍රියාමාර්ගය ගැන දැනටත් සාකච්ඡා පවතිනවා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන්.
0: මත්වතුරෙහි ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නව දුරකථන යෙදවමක් හඳුන්වා දෙන බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා පැවසුවේ.
16: සිද්ධායතන මත්පැන් නිෂ්පාදකයෝ මේ බදු ගෙවීම පැහැරිය කියලා අපිට මාධ්‍ය මගින් දැනගන්න ලැබුණා. ඒ කාරණේ උනේ අපිට පැවති යම් යම් නීති ප්‍රමාණවත් නොවීම ඒ බදු අය කර ගැනීමට මේ අවස්ථාව වන විට අපි නව ගැසපත්‍රයක් මගින් සොරාබදු නිවේදනයක් නිකුත් කරලා එම අයකර ගැනීම කඩිනම්ම කර ගැනීමටත් එසේ නොගෙවෙන අය වෙනුවෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් ම නිවේදන මගින් අපි දැන් කටයුතු කරමින් යනවා. මේ සම්බන්ධව නෛතික ක්‍රියා මාර්ග ගණනාවක් ගැනීමින් පවතිනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා සර්ච් සේනායතනය හරහා යදවුමක් හඳුන්වා දීලා මහජනතාවටත් නියමිත ප්‍රමිතිගත මත්පැන් තමුන්ට ලැබෙනවාද කියන එක පිළිබඳව යදවුම් මගින් පරීක්ෂා කිරීමට හැකියාව ලැබෙනවා.
0: ඩෙංගු දෙක කාණ්ඩය වැළඳුණු රෝගීන් ඇන්ටිජන් පරීක්ෂණ මගින් හඳුනා ගැනීම යම් අවස්ථාවල අපහසු විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
17: රෝහල් ගතවන රෝගීන්ගෙන් 80%කට විතර ඩෙංගු 2 වෛරසය වැළඳීගෙන තිබෙනවා සහ 20%කට විතර ඩෙංගු 3 කියන වෛරසය වැළඳීගෙන තිබෙනවා. ලංකාවේ දත්ත ගත්තාම NS1 පොසිටිවිටි එක අඩුයි ඩෙංගු 2 වෛරසයෙන්. දවස් 3ේදී වගේ ඩෙංගු 3 වෛරසය ශරීරගත වෙලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෙක්ෂන් වෙලා තියෙන්නේ 85%ක් විතර NS1 ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් වෙනවා. ඩෙංගු 2 කියන වෛරසය වැළඳගත්තොත් එහෙම ඒක 63%ක් විතරයි පොසිටිව් වෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඩෙංගු තියෙන්න පුළුවන්. ඒවට NS1 ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වෙන්න පුළුවන්. ඒකින් ද ඩෙංගු NS1 ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වෙච්ච ඵලියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. ඉතින් ඒ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත්.
0: ස්ථූලතාව හා දියවැඩියාව සහිත පුද්ගලයෙකුට ඩෙංගු ආසාදනය වුවහොත් සංකූලතා බරපතල වීමේ අවධානම ඉහළ මට්ටමක පවතින බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ.
18: ප්‍රධාන ප්‍රශ්නේ අපි දකින්නේ උණ තියෙද්දී පළවෙනි දේ රුධිර පරීක්ෂණයක් කරගන්නේ නැහැ. රුධිර ෆුල් බ්ලඩ් කවුන්ට් කියන රුධිර පරීක්ෂණයක් කරගන්නේ. දෙවැනි කාරණය දැන් සමහර වෙලාවට වෛද්‍යවරයා කියනවා උණ තියුණොත් රුධිර පරීක්ෂණයක් කරගන්න. තුන්වෙනි දවසේ නෝට උණ අඩු වුණාම මට හොඳයි කියලා ගෙදර ඉන්නවා. ඒක තමයි දෙවැනි තියෙන ගැටලුව අපි දකින්නේ. තුන්වෙනි ගැටලුව අපි දකින්නේ ටිජන් පරීක්ෂණ නෙගටිව් කියලා මට ඩෙංගු නෙවෙයි කියලා හිත හදාගෙන ඉන්නේ.
19: ස්ථූලතාවය සහ දියවැඩියාව කියන කාරණා දෙකම තත්ත්වයන් දෙකම බොහොම ගැටලුකාරී මට්ටමකට ඇතිවිලා තියෙනවා. ඒ කියන්නේ දෙකම වැඩි වෙනවා. ඉතින් ඩෙංගු රෝගය මෙවැනි කෙනෙකුට හැදුනහම සංකූලතාවයන් නැතිවීමේ අවදානම සහ සංකූලතාවයන් බරපතල වීමේ අවදානම වැඩි.
0: ගත වූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1030 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 54189ක්. ඩෙංගු මරණ 31ක් මේ වන විට සිදුව තිබෙනවා. ඒ අතරින් වැඩි පිරිසක් කාන්තාවන් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර සඳහන් කළේ.
20: අද දක්වා ඩෙංගු මරණ 31ක් වාර්තා වෙලා තියෙනවා. එයින් මරණ 25ක්ම කාන්තාවන්ගේ, මරණ 6ක් තමයි පිරිමි අයගේ වාර්තා වෙලා තියෙන්නේ. එතකොට වයස් කාණ්ඩ ගත්තොත් පුරුදු 19ට අඩු මරණ 5යි. ඉතුරු ඔක්කොම මරණ පුරුදු 20ට වඩා වැඩි අයගේ, කියන්නේ මරණ 26ක් වාර්තා වෙන්නේ වැඩිහිටි අයගේ. පරිසර 242,000ක් බලලා තියෙනවා. එයින් 141ක්ම පාසල්වල තමයි මදුරු කීටය හම්බෙලා තියෙන්නේ. ඊට අමතරව රජ ආයතනවල 127ක්, ඊට අමතරව ආගමික ස්ථානක 125ක්, ළඟට කර්මාන්ත ශාලා මේ වගේ තානවල තමයි අපි වැඩි වශයෙන්ම මදුරු කීටයෝ හම්බ වෙලා තියෙන.
0: ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමන තිලක පැවසුවේ.
21: මගේ රෝහල් පද්ධතිය දැන් උපරිම ප්‍රමාණයට පිරීලා තියෙන්නේ. දැන් මීටත් වඩා රෝගීන් වැඩි වෙන්න ගත්තොත් හොඳම ප්‍රතිකාර ලබා දෙන්න අපහසු වෙනවා. ඒක නිසා එතකොට මරණ ප්‍රමාණය ශීඝ්‍ර ලෙස ඉහළ යන්න ඉඩ තියෙනවා.
0: ඩෙංගු දෙක කාණ්ඩය පැතිර යන බැවින් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවිය හැකි බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර කියා සිටී.
22: ජනතාවට තියෙන ප්‍රතිශක්තිය අඩුයි මේ වෛරසයට. මොකද මේ ගිය අවුරුදු දෙක තුන තුළ තිබුණේ ඩෙංගු වෛරස තුන නිසා. ඉතින් මේ නිසා මේ ප්‍රතිශක්තිය හීනවීම තුළ රෝගය වැළඳීමේ අවධානම වැඩි. වෛරසය ඇඟට ඇතුළු වුණාට පස්සේ එයට දක්වන ප්‍රතිචාරය අඩු වෙන්න පුළුවන් ශරීරයෙන්. මොකද මේ ඔබ දන්නා වෛරසය කියන එක ඖෂධ වලින් අපිට විනාශ කරන්න බැහැ. නිසා ඇඟේ ප්‍රතිශක්තිය තුළ තමයි මේ වෛරසය විනාශ වෙන්නේ. ඉතින් ඒක සමහරවිට ස්වභාවිකව අඩු වෙන්න පුළුවන් අලුත් වෛරස් ප්‍රභේදයක් ආවොත්.
0: 27 වන නාවික හමුදාපති ලෙස වයිස් අඩ්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර් දිසානායක විසින්. නාවිකහමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ඩේමියන් ප්‍රනාන්තු වයිස් අඩ්මිරාල් නිලයට උසස් කරමින් නාවිකහමුදාපති ධුරයට පත් කළා. ඊට අදාළ පත්වීම් ලිපිය ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින්. හෙට සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඩේමියන් ප්‍රනාන්තු 1991 වසරේදී නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීම යටතේ විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක් වුණා. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ මූලික නාවික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ඔහු උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වුණේ 1993 වසරේදී. වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්තු වසර 35ක නාවික හමුදා සේවා කාලය තුළ දෙස් විදෙස් විවිධ වෘතිය හා විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරනු ලැබුවේ. රණශූර උත්තම සේවා යන පදක්කම් හිමිකරගෙන ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුට අවස්ථා 6කදී නාවික හමුදාපතිවරුන් ප්‍රශංසාත්මක ලිපි පිරිනමා සේවය ඇගීමට ලක් කර තිබුණා. නව නාවික හමුදාපතිවරයා ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිය ලබාගෙන ඇත්තේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ. ලන්ඩනයේ කිංස් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකරගත්තා. මෙතර වත්මන් නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ හෙට දුහරෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි. ස්නයිපර් වර්ගයේ ගිනියවියක් එම පතරොම් ගැබක් හා පතරොම් 7ක් සොයාගෙන තිබෙනවා. ඒ දමන බක්මිටියාව රක්ෂිත ප්‍රදේශයේ ගස්බෙනියක තිබියදී. තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අවිය සහ පතරොම් සොයාගත්තා. මේ අතර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත 5 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වේයන්ගොට වටද්දර ප්‍රදේශයේදී. එම ප්‍රදේශයේ පැවති මිහිඳු පෙරහරක ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබුණා. රථවාහන හැසිරවීමේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට කැබ්‍රතයක සිටි පිරිසක් බාධා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් නිට්ටඹුව සහ යක්කල ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 21 යන වයස්වල පසුවන්නන්. මේ අතර අධි බලති යතුරු පැදි 5ක් සහ ව්‍යාජාංකට හදු 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝකන්තර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී. මේ අතර නීති විරෝධී ලෙස නවීකරණය කළ බස් රථ පොලිස් බහරයට ගන්නා බව පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂණ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
1: අපි දන්නවා බස් හතයක් මොඩිෆයි කරනවා නම් අනිවාර්යයෙන්ම මෝටර් කොමසාරිස් ජෙනරාල්ගේ අනිවාර්යයෙන්ම අනුමැතිය ලබා ගන්න අවශ්‍යයි. වර්ණ වෙනස් කරන්නත් බෑ. අපි ජනතාවට අපහසුතාවකට පත් නොවෙන්න බස් හත 13ක් අද වෙනකොට බාරයට ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වාහන අනිවාර්යයෙන්ම මෝටර් වාහන පරීක්ෂණ ඉදිරිපත් කළා. ඒ සහ අධිකරණ ක්‍රියාමාර්ග වලට යනවා. මේකත් වැරදි පූර්වාදර්ශයක් වෙන්න බෑ. ඒක නිසා පැහැදිලිවම ලංකාවේ රතුවන්න දඬු උපදෙසිලා තියෙනවා. ඒ වෙනි මොඩිෆයි කරලා තියෙන වාහන තියෙනවනම් වාහන බාරයට ගන්න කියලා අපි අධිවේග මාර්ගයේ වගේ 13ක් බාරයට ගත්තා.
0: වනාත විල්ලුව බණ්ඩාරනායකපුර මංගරපුර විල්ලුවේ තෙප්පමක් ආධාරයෙන් මල් කැඩීමට ගිය ළමුන් සිව් දෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. එම ළමුන් අවුරුදු 16 හැවිරිදි වියෙහි පසුවන බණ්ඩාරනායකපුර හා මංගරපුර ප්‍රදේශවල පදිංචිකරුවන්. එම විල්ලුවේ මල් කැඩීම සඳහා සිසුන් 5 දෙනෙකු ගොස් තිබුණා. ඉන් එක් සිසුවෙකු පිහිනා ගොඩට විත් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්තරංගුටගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශාමිලා පෙරේරා අපමතම උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝදරගම විසින්. සැකකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් නූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇගේ විදේශ ගමන් තහනම් කළා. සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වළකින ලෙසයි මහේස්ත්‍රාත්වරයා සැකකාරියට අවවාද කළේ. අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණය හමුවේ පැවසුවේ 2015 වසරේ නොවැම්බර් මාස 9 වනදා පුද්ගලයන් 3 දෙනෙකු ජාතික ලොතරැයි මණ්ඩලයේ තනතුරු සඳහා බදවාගෙන ඇති බවයි. එවක මුදල් අමාත්‍ය වශයෙන් කටයුතු කළ රවී කරුණානායකගේ ඉල්ලීමකට අනුව එම බදවා ගැනීම සිදු කර ඇති බවයි කොමිසම පැවසුවේ. මෙම බදවා ගැනීම සිදු කර ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ධුරාවලියේ නොමැති තනතුරු දෙකක් වන සම්බන්ධීකරණ නිලධාරියේ තනතුරු දෙකක් සහ පුරප්පාඩුවක් නොතිබූ කළමනාකාර සහකාර තනතුරක් සඳහායි. රවී කරුණානායකගේ ඉල්ලීම මත එහි අධ්‍යක්ෂ මණ්ඩලය නොමග යමින් සැකකාරිය විසින් මෙම පත්කිරීම් සිදු කර ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. මෙම පුද්ගලයන් 3 දෙනාට මාසිකව වැටුප් හා දීමනා ලෙස රුපියල් 130කට අධික මුදලක් ගෙවා ඇති බව අනාවරණ වුණා. අල්ලස් කොමිසම පැවසුවේ මෙම පුද්ගලයන් මුදල් අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියක සහ හිටපු අමාත්‍ය රවි කරුණානායකගේ කාර්ය මණ්ඩලයේ සේවය කර ඇති බවයි. මෙම ක්‍රියාව තුළින් සැකකාර හිටපු සභාපතිවරය රජයට රුපියල් ලක්ෂ 30කට අධික අලාභයක් සිදුකර ඇති බවත්, ඒ තුළින් ඇය දූෂණය නැමැති වරද සිදුකර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයට පෙන්වා දුන්නා. හෝමුස් සමුද්‍ර සන්ධියට අදාළ ගැටලු සම්බන්ධයෙන් බාහිර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව ඉරානය පවසනවා. එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගේ සඳහන් කළේ ඉන් පවතින තත්ත්වය සංකීර්ණ වන බවයි. ඕනෑම මැදිහත්වීමක් යහපත් චේතනාවකින් සිදු නොවන බවද ඔහු පැවසුවා. ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ කරුණු අවබෝධතා ගිවිසුම මගින් අන ආවරණය වන බවයි. ඉදිරි දින කිහිපය තුළ අමෙරිකා නිලධාරීන් හමුවීමේ සැලැස්මක් නොමැති බවද ඉරානය කියා සිටියා. මේ අතර ඉරානයේ නැෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් තිරසර විසඳුමකට පැමිණිය යුතු බව ජර්මනිය සඳහන් කළා.
2: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා තරගාවලි පහක් සඳහා සාර්ථකව තරග කිරීම සිය අරමුණ බව හෙල්ලවිසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
3: ඩ්‍රීම් එක තියාගන්න, ඒ ඩ්‍රීම් එකට වැඩ කරන්න කවදා හරි ඒ තැනට එන්න පුළුවන්. ලබන මාසේ ග්ලාස්කෝ වල කොමන්වෙල්ත් ගේම්ස් තියෙනවා, සහ නගෝය වල ඒෂියන් ගේම්ස් තියෙනවා, බුඩාපෙස්ට් වල වර්ල්ඩ් අල්ටිමේට් තියෙනවා, සහ ඩයිමන්ඩ් ලීග් ෆයිනල් තියෙනවා. ඉතින් ඔය මේ පහ කම්පීට් කරන එක තමයි ඊළඟ මේ අවුරුද්දේ තියෙන ඊළඟ බලාපොරොත්තු.
0: යලි සිරස්තල. ආනයිනික වාහනවලට 250ක බදු. බදුවලට හසු නොවන පිරිසක් ගැන අනාවරණයක්. උද්ධමනය ඉහළට. ස්නයිපර් අවියක් සොයා ගැනීම. රුමේෂ්ගේ හෙල්ලයට නව ඉලක්ක පහක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘතිනිවා. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රියක්.
2: පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: ලංකාවේ ෆෝක් මියසික් මැලේසියන් ෆෝක් මියසික් එක මික්ස් කරලා අලුත් ක්‍රියේෂන් එකක් අංජලි බණ්ඩාර කරලා තිබ්බා.
2: මියසික් වලින් එක්ස්පෙරිමන්ට්ස් කරන එයාගෙන් අපි වැඩි විස්තර ඇහුවා.
3: මේ ක්‍රියේෂන් එක හැදෙන්නේ මැලේසියා වල ඉන්න ගොඩක් ෆේමස් අවෝඩර් ටීම් එකක් නවුන්ගන් කියලා. ඒගොල්ලෝ මැලේසියාවේ ජන සංගීතය තමයි ප්‍රසන් කරන්නේ. එයාලව කන්ටැක්ට් කරගෙන එයාලගේ මීටින්ග්ස් ගොඩකට පස්සේ තමයි ක්‍රියේෂන්ස් අපි කරන්නේ.
4: ගොඩක්
1: ඒෂියාවල මේ ක්‍රියේෂන් එක කරද්දි කොහොමද එයාලගෙන් හම්බුන සපෝට් එක?
3: මිත්‍රශීලී විදිහට ඒ කණ්ඩායම මාත් එක්ක වැඩේ කරා. සහ ඒගොල්ලෝ ගොඩක් සතුටු වුණා ලංකාවේ දැන් මම මේක අවුට් කරාට පස්සේ ලංකාවේ කට්ටිය එකට දාපු කමෙන්ට්ස් ඒගොල්ලෝ කියවලම තායම කතා කරා. ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙනවා කියලා. සහ සෑහෙන මැලේෂියන් ජනතාව මට ස්තුති කළා තිබුණා එයාලගේ රටේ ජනගීයක් තෝරගත්ත එක ගැන.
2: ඔයාගේ ඔරිජිනල් එකකුත් ළඟදී අහන්න පුළුවන් වෙයිද?
3: ඔව් ළඟදී ඔරිජිනල්ස් ගොඩක් එන්න තියනවා. ඒ වැඩසටහනට කරනවා සහ කළ ඉවර ගඩක් තියන ඉතින් සාහිදි ගොඩාක් මන බලන්න
0: පුළුවන්.
2: බොලිවුඩ් වල හිරෝයින් කෙනෙක් කියන්නේ හැමදාම ලව් ස්ටෝරි එකක ඉමෝෂනල් කැරක්ටර් එකක් නෙවෙයි කියලා. මෙදා පාර හුමා කුරේෂි පෙන්නන ලෑස්ති. ඒ එයාගේ අලුත්ම මූවි එක වෙන Baby Do Die Do මූවි එකෙන්.
5: සබ්ටර් බල් ජයගා.
1: ඇස්පේන්නෙත් නැති කතා කරන්නත් බැරි. හැබැයි ජීවිතයත් මරණයත් අතර සීරියස් ගේම් එකක් ප්ලේ කරන හිට්ුමන් කෙනෙක්ගේ කැරක්ටර් එක තමයි මූවි එකේ හුමා කුරේෂි කරන්නේ.
2: මූවි එක ජූලි 3 වෙනිදා රිලීස් වෙනවා. හැමදාම අපි දකින්නේ නැති හුමා කුරේෂිගේ ඩාක් සයිඩ් එකක් මේ මූවි එකෙන් අපිට බලා ගන්න පුළුවන්.
0: Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඩෙංගු රෝගෙදි හරියටම රුධිර පරීක්ෂා කරන්න ඕනේ කොමන වෙලාවටද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: මේ දවස්වල බොහෝ දෙනෙක් වෛද්‍යවරුන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි අපිට උණ හැදුනහම ඩෙංගුද නැද්ද කියලා පරීක්ෂා කරගන්න හරියටම රුධිර පරීක්ෂාවක් කරගන්න ඕනේ මොන වෙලාවටද කියන කාරණාව. ඩෙංගු රෝගේ හරියටම අඳුනගන්නත්, ඒ වගේම සංකූලතා කලින් අඳුනගන්නත් රුධිර පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. සාමාන්‍ය උණ මතුවෙලා පැය 24ක් ගියාට පස්සේ ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාවක් කිරීම මගින් ඔබට ඩෙංගු රෝගේ හැදුනද නැද්ද කියලා හරියටම බලාගන්න පුළුවන්. නමුත් මේක 100%ක්ම නිවැරදි පරීක්ෂණයක් නෙවෙයි. ඒ වගේම සම්පූර්ණ රුධිර වාර්තාවක් ඔබ කළ යුතු වන්නේ උණ හැදිලා පැය 48ක් ගියාට පසුවයි. නමුත් හොඳම දේ තමයි මේ පරීක්ෂා කරන්න පෙර ඔබට උණ තියෙනවා නම් ඒ සඳහා සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හමු වෙලා ඔහුගේ උපදෙස් මත මේ පරීක්ෂාවන් කර ගැනීමයි. එමගින් ඩෙංගු රෝගය හඳුනා ගැනීමටත් ඔබට ඇති විය හැකි සංකූලතා කලින්ම හඳුනා ගැනීමටත් වෛද්‍යවරයාට හැකියාවක් ලැබෙනවා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 011 832 1000. NIBM The City University. The place to be.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: මාසෙම කරන වියදම් Combank Debit Card කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine, Multan ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
8: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 7:00 විනාඩි 1යි.

ඔන්න දැන්ඉදම් පටන්ගන්නේ ඔයාගේ මගේ වෙලාව. රාත්‍රිය හතයි විනාඩි හතයි. අලුත් සතියක හැබැයි වෙනද එන වෙනද කතා කරන දවස සඳුද ස්කිප් කරලා තමයි අද අපි කතා කරන්න නේද? වෙලාවකට මෙහෙමත් හිතෙනවා. ජුනි මාසෙත් අදින් ඉවර වෙනවන නේද? හරියටම අවුරුදු භාගයක් මේ විදිහට ඉවර වෙද්දී ජීවිතේ ගොඩාක් දේවල් ඔයාට ලැබිලා වගේම ජීවිතේ ඔයාට හොඳ නැති දේවල් ඔයා හිතන් හිටියට මේ දේවල් මට ඕනෙමයි අත්‍යවශ්‍යයි කොහොමද මම මේ දේවල් නැතුව ඉන්නේ? හැබැයි ගිය දේවල් තියෙනවා නම් වේදනාවකින් හරි කඳුලකින් හරි ඒ වගේ ඈත් වෙන්නේ ඔයාගේ ළඟ තියෙන්න ඕනේ නැති negative energies. ඒ දේවල් වලට යන්න දෙන්න. කවුද දන්නේ ඊළඟ තප්පරේ හිතාගන්නවත් නැති විදිහට මුළු ජීවිතේම වෙනස් කරන එක හේතුවක් ඔයාගේ ජීවිතේට ලං වෙයිද කියලානේ. අත අපි අද කතා කරන්නේ වෙනස් විදිහක්. මිනිසුන්ට අපිව ඇත්තටම උමනා නම් අපිව ඇත්තටම ඕනේ නම් අපිට ඇත්තටම ආදරය කරනවා නම් අපි විතරක්ම ඒ තැන රැකගන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. ඒ ගැන අපි කතා කරමු. 0711928294 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකකුත් දාන්න. ප්‍රේමය කියන්නේ පූජනීය දෙයක්.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ദഹാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ്ഡ അപ്പ പരിസരേ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരേ സിറ്റിന്നേ വർഗദേക്കി ഇഡിസ് ഈജിപ്തായി സഹ ഇഡിസ് അൽബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ്ഡ ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ ഇനിസ അപ്പട്ട് ജീവിതകാലയ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വതാവാക് വെലതി ഹക്ക.
0: ഡെങ്കു മാരാന്തികായി. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: රාජ්‍ය සේවකයන් ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා, 10 මැගට් දෙකක් ඇකුළු සහන ආඩු ගෙවීමේ ප්‍රමේය.
3: දැන් පඩියෙන් කැපෙන්න යන්නේ ඔය ලබා දෙනවා කියන සහල් කිලෝ 20.
4: මේවා කියනකොට රාජ්‍ය සේවකොන්ට ලැජ්ජයි.
5: උසු ඉදල් මුල්තැන් කිරිය අවශ්‍ය කරන හට්ටි මුට්ටි මේවත් ලීසින් ක්‍රමයට ඉස්සරහට ලබා ගන්න පුළුවන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: මේ සමාජයේ ශිෂ්ට සම්පන්න ලෙස පාලනයක් කරන තත්ත්වයකට පරිවර්තනය කරනවා.
7: සා ජනතාවට අනවශ්‍ය පීඩනයක්
8: අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 786 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners number 221 Dharmapala Mawata Kolamba 7
10: Siriport Samajikan Sadaha Kagels Food Certificate Megawattam Mom's Joy Refined Pol Tel Itiri Rupayal 390 Sara's Chicken Sausages Itiri Rupayal 150 Milka Sampurna Yudesha Athakiri Piti Itiri Rupayal 200 Signal Strong Teeth Toothpaste Itiri Rupayal 120 Kagels Food City
11: CDB ek run ganudenu karana obe chala viduli durakatana bill patata run sahanayak CDB run naya rattarang naya dena istaramma dena
12: Aiya මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
12: අයියා මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
14: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 832 1000. NIBM the City University, the place to be.
15: CD Bank වෙන ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: una da sudu kotigen e disney
1: danen anna සතියේ දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
5: සියත පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook

රාත්‍රි 7යි විනාඩි 27යි. මට හිතෙන විදිහට ආදරය කරද්දි හිත ශක්තිමත් වගේම තමයි අපි සංවේදී වෙන්නත් ඕනේ. ඒ කියන්නේ හැම දෙයකටම කේන්ති ගන්නවත්, හැම දෙයකටම අඬන්නවත්, හැම දෙයකටම නරක දෙයක් හිතන්නවත්, එහෙම ඉමෝෂනලි හිතන්න නෙවෙයි. හැබැයි සෙන්සස් අපි හිතන විදිහ, අපි කෙනෙක් ගැන හිතන කැප වෙන විදිහ, ඒ හැම දෙයම හිතලා අපි පොඩ්ඩක් සංවේදී වෙන්න ඕනේ. මං කියන්නේ ආත්මార్థකාමී නෙමෙයි, තමන්ව අමතක කරලත් නෙවෙයි. හැබැයි ආදරේදී සංවේදී මිනිස්සු හරි ලස්සනට ආදරේ කරන්න දන්නවා. ඔය සංවේදී අය කියන අතර තමන් ගැන විතරක් හිතලා කෙනෙක්ගේ මුළු ජීවිතේම නැත්තටම නැති නාස්ති කරලා කෙනෙක්ව මගදී දාලා යන ඕන තරම් අය ඇති. හැබැයි සියත ආදරේ කහන ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා විශ්මි හොඳටම දන්නවා. අද ඒ හින්දම තමයි මේ විදිහට ඔබත් එක්ක බෙදා ගන්න හිතුනේ. මිනිස්සුන්ට අපිව ඇත්තටම වමනා නම්, අපිට ඇත්තටම ආදරේ නම්, අපි විතරක්ම අපේ ඒ තැන රැකගන්න උත්සාහ කරන්න ඕනේ නැහැ කියන එක තමයි අත පෝස්ට් එක විදිහට ඔබත් එක්ක ෂෙයා කරගන්න හිතුනේ. ඒ වගේම තමයි ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි අපිට ලස්සන කතාවක් තියෙන්න ඕනේ. ආදරේ මග හැරිලා වෙන්නත් පුළුවන්, නැත්තම් ඔයාව අතරමඟදී අතරමං කරලා දාලා ගිහින් වෙන්නත් පුළුවන්. හැබැයි ඔය චුට්ටක් හිතලා බලන්න, ඔයාගේ පැත්තෙන් හරියට ආදරේ කරා, හොයලා බැලුවා, මැසේජස් වලින්ද, කෝල්ස් වලින්ද, ෆොටෝ එකක් දැක්කත් එයාව මතක් වෙනවා, සින්දුවක් ඇහුනත් එයාව මතක් වෙනවා. කැමැතිම මිනිස්සු අපිව දාලා ගිහින් අපිව ප්‍රතික්ෂේප කරලා තියෙන්න ඕනේ. මොකද එයාලා දැනගන්නත් ඕනේ අපි ඉන්න තැන දැකලා අපරාධේ මට එයාව මිස් වුණා, අපරාධ එහෙම නොකර ඉන්නයි තිබුණේ. හැබැයි ටොක්සික් වයිබ්ස් තියෙන මිනිස්සුන්ට එහෙම හිතෙන ප්‍රමාණය අඩුයි. හැබැයි ආදරණීය මිනිස්සුන්ට එහෙම අනිවාර්යයෙන්ම හිතෙනවා. සමහරක් විට රීසන් එකක් ඇති. හැබැයි නොකිය මගහැර යන මිනිස්සුන්ට දෙපාරක් තුන්පාරක් ඉඩ තියන්න හොඳ නැහැ. ඔබට මොකද්ද හිතෙන මේ ගැන? මිනිස්සුන්ට ඇත්තටම අපි වමනා නම් අපි උත්සාහ කරනවා දේ තැන ආයෙත් රැකගන්න, නැත්තං ඒ පැත්තෙනුත් යම් කිසි දෙයක් වෙන්න ඕනෙද? ඉතින් ඒ ගැන ලියන්න 0711982947 අපේ සීත වට්සප් නම්බර් එකට. එහෙමත් නැත්තං ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් අද පෝස්ට් කැටින් කමෙන්ට් එකක් තියන්න රෑ 9ට කලින්. ඔයාගේ ජීවිතේ මල් පිපෙන්න ඕනේ. ආයේ ඔයා වැහිලා යන්නව.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශීවෙන්න ෆිනිසිං වහලක් නම් කලරත් තමයි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: Offer celebrate Black Friday.
4: ඒක වචනේ. ඔන්න celebrate.
3: මොකද මට ඒ වචනේ බේහැ.
5: අනුග්‍රහය
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා. ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: Co Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: මේ දෙකක් දාගෙන ඉන්නද
6: ඇයි කන් දෙක පුරවලා කන්නද
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
6: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
5: නෑනේ අරෙ වා
8: සින්දු සියත
7: ගියත් සැපයි දවලේ
9: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
8: අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ
8: Dilika Vardhan Textiles

මිනිස්සුන්ට අපිව ඇත්තටම ඕන නං අපි විතරක්ම ඒ තැන රැකගන්න උත්සාහ කරන්න ඕනෙ නෑ කියනක තමයි අද ආදර එකක්ක ඔබත් මමත් කතා කරන්නේ. ඉතින් මං කිව්වනේ මැසේජ් එකක් දාන්න ඔබට හිතෙන දේවල් නැත්නම් කමෙන්ට් එකක් හරි. පළවෙනි මැසේජ් එක විදිහට මට මේ මැසේජ් එක කියන්න ඕනේ. අක්කේ, අයිති නැති හිත තමන්ගේ වගේ දැනුනම ඔළුව විකාර වෙන එක සාධාරණයි නේද කියලා මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. නංගි කෙනෙක්ද මල්ලි කෙනෙක්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මන් දන්නවා ඔයාට තියෙන්නේ ආදරණීය හිතක්. ආදරේ පිරිච්ච ලස්සන හිතක්. ඒ හින්දානේ ඔයාගේ ඔළුව විකාර වෙනවා වගේ දේවල් හිතෙන්නේ. හැබැයි ඔයා දන්නවද ඔයා වයිති නැත්තං ඔයාට ආදරය කරන කෙනෙක් අනිවාර්යෙන්ම ලැබෙනවමයි. ඒ කෙනා ඔයාට සුදුසුනා. තේරුණාද? ඒත් එක්කම එයා මේ විදිහටත් කියලා තියෙනවා. එයත් එක්ක මං තාමත් කතා කරනවා. ඒත් ඉස්සර ආදරේ එයා ළඟ මට දෙන්නේ නැහැ. ඒ වුණත් තාමත් මං ඒ හිතට ආදරේ කියලා. කොහොමද නේද ආදරේ මෙන්න මෙහෙමයි කියලා ඉවර කරන්නේ? ආදරේ හිතෙන විදිහ, එයා ගැන හොයලා බලන විදිහ, ඒවා අපිට ඒ විදිහට නතර කරන්න බෑ. හැබැයි චූටි, ඔයා හිතන්න, ඔයාවත් නැති කරගෙන, ඔයාගේ හොඳ ක්වොලිටීසුත් නැති කරගෙන, අඬ දුක් විඳ විඳ එක පැත්තකින් ආදරය කරනවා නම්, ඒ කෙනාට ඔයාගේ ආදරේ දැනෙන්නේ නැත්නම්, වටිනාකමක් නැත්නම්, ඇයි ඔයා විතරක් ඔයාගේ හිත රිද්ද ගන්නේ? කාලේ හැමදේම වෙනස් කරයි. ආපස්සට හරවන්න පුළුවන් නම්, ආය දැනගන්නවත් ඉඩ තියන්න බැරි නම්, අපි වෙනස් විදිහට ආදරේ හිතන්න ලබන්න ඔළුව හදාගමු.

0: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
1: සියත පත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 4 7 388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකේ ලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
11: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත පොකට් මනි.
14: See you there.

වෙලාව රාත්‍ර 8:06. ඔන්න අපි ආවා අපේ දෙවනි පැය වගේම අලුත් විදිහට හිතන, අලුත් විදිහට කතා කරන අපේ ආදර රේඛා අන්තිම පැය. මට හිතෙනවා මේ පැය පටන් ගන්න මට ඇවිල්ලා තියෙන මැසේජ් එකකින්. එයා කියලා තියන්නේ, නිදි මරලම මට මහන්සි. නිදාගන්න වෙලාවක් මම හොයනවා. කොච්චර වැඩ තිබ්බත් ඔළුව හදාගන්න අමාරයි. අපි මෙහෙම එක්සයිස් එකක් කරමු. මේ විදිහට හිතන්න පටන් ගමු. මෙහෙමනේ, අපි පොත්වලින්, එක එක කතන්දරවලින් පාඩම් ඉගෙන ගන්නවනේ.

පාස් වෙන්නනේ. හැබැයි ජීවිතේ ලියන පාඩම් වලින් අපි ඉගෙන ගන්නේ මොනවාද? මිනිහෙක් වෙන්න නේද? ඒ නිසා නිදි නැති රෑවල් තමයි සමහර වෙලාවට ඔයාගේ ජීවිතේ ලොකුම ගුරුවරයා වෙන්නේ. පසුතැවෙන්න එපා. දේවල් හිතන්න එපා. හැමදේම වෙන්නේ හොඳකට නේ කියන පොසිටිව් මයින්ඩ් එකෙන් ඔයා ඔයාට ආදරය කරන්න, තව කෙනෙක්ට ආදරය වෙන්න, කෙනෙක්ගේ ජීවිතේ විහිළුවකට අරගෙන බොරු පොරොන්දු දීලා හිත කඩන්න එපා නේද? මැසේජ් එකක් දාන්න මේ පැත්තට 0711982894 අපේ වට්සප් නම්බරකට හරි ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට ආවිත් අත පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් තියන්න ඕනේ. හරියටම පැයයිනේ මම ඔයත් එක්ක ඉන්නේ නේද? මිනිස්සුන්ට අපි ඇත්තටම ඕමනානම් අපි විතරක්ම ඒ දේ රැක ගන්න ඕනේ නැහැ. නින්දවල් කැප කරන්න ඕනෙත් නැහැ.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිත

0: ජීවිතය වුවද නැතිවිය හැක.
1: ඩෙංගු මාරාන්තිකයි.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
3: වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන් පුවත්පත් ප්‍රවෘත්ති ආඥාපනතේ දෙවන වගන්තිය යටතේ ලියාපදිංචි වී ඇති පුවත්පත්වල හිමිකරුවන්, කර්තෘවරුන්, බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, ක්‍රීඩා පනත අනුව පිහිටවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධරයන්, රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වන සියලුම විස්තර අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කියන කෙටි දුරකථන අංකයට අමතුමක් ලබා දී විස්තර ලබා ගන්න පුළුවන්.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න Global University Partners 0.7192.7 0.7127777.

රාත්‍රී 8යි විනාඩි 23යි. මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ හැම තේම වෙනස් කරන්න. ඒත් ඒ වෙනස එක්ක ජීවත් වෙන්න අපිට වාසනාව ලැබෙන්නේ නැහැ. හම්බ වෙච්ච දවස තාමත් මතකයි. ඒ දවසේ මං ඒ තරමට දැනගෙන හිටියේ නැහැ. මගේ ලොකුම සතුටත් ලොකුම දුකත් එකම මිනිසයා වෙයි කියලා. ඔය ආවට පස්සේ මගේ මුළු ජීවිතේම වෙනස් වුණා හේතුවක් නැතුව. හැම වෙලේම හිනා යනවා ඒත් හේතුවක් නැතුව. දවස පුරාම ෆෝන් එකේ ගැලරි එකේ එකම එක ෆොටෝ එකක් තියාගෙන මං ඔහේ බලාගෙන හිනා වෙනවා. ඔයාගේ එක මැසේජ් එකක් ඇති වෙනවා මුළු දවසෙම මාව හොඳින් තියන්න. හිතුවේ නෑ මේ පාර නම් ජීවිතේ මාවත් අතහැරලා ඔයාව තෝරගන්න. කාලය හැමදාම වෙනස් වෙනවා. හැබැයි ඔයාගෙන් ආවේ වචනෙට පස්සේ කිසිම කෑ ගැහීමක් නැතිව කිසිම තරහක් නැතුව හිත ඇතුලේ තියාගෙන මං තාමත් ඒ වේදනාව විඳවනවා. දුක හිතන මැසේජ් එකක්. හැබැයි දන්නවද? ඔයාට තියෙන්නේ ආදරණීය හිතක්. ඉතින් ඔය කොච්චර දුක් වුණත් හිතන්න හැමදේම පැත්තකින් තියලා කවුද දන්නේ ඔයාගේ ජීවිතේට ආයමත් එළියක් අරන් එන කෙනෙක් එයිද කියලා. මැසේජ් එකේ වන්නේ අපිට කළුතර ඉඳන් මිනීෂා. මිනීෂාට තියෙන්නේ කාලයට ඉඩ දෙන්න. සමහර දේවල් වෙනස් වෙන්න ගන්න වෙලාව අපි දන්නේ නැහැ. ඔය කාලයක් සතුට වෙච්ච මතක ඒ හැම දෙයක් එක්කම ඔය ජීවත් වෙනවා ඇති. හැබැයි ඊළඟ තප්පරේදී කවුද දන්නේ ඔයාගේ මේ පේන් එක නැත්තටම නැති කරයිද කියලානේ. එතකොට ඉසුරු මංචනායක අද ලියනවා, තනි අතින් කොච්චර අත්පුඩි ගැහුවත් එයාටවත් ඇහෙන්නේ. ඒත් එයාටයි මටයි දෙන්නටම ලෝකෙට මැහෙන්න කියන්න පුළුවන් නම් ආදරේ කියලා. අන්න එතාට ඔයාවයි එයාවයි මුළු ලෝකෙම දැනගනි. ඉසුරු අද වෙනස් විදිහේ කමෙන්ට් එකක් එවලා තියෙන්නේ. මේ වෙලාවෙත් අහගෙන ඇත්තේ සමහරක් විට ගෙදර යන ගමන් සිත ආදර එක. එහෙමත් නැත්නම් ඔයා තාමත් ඉන්නවා ඇත්තේ ඔෆිස් එකේ, නැත්නම් ලොง වීකෙන්ඩ් එකේ නිවාඩුවක් අරගෙන සැනසීම ඉන්නව වෙන්නත් පුළුවන්. හැබැයි කොච්චර දේවල් හිතේ තිබ්බත් ඒ හැමදේම හිතන විදිහටම හැබෑ වෙනවා නම් හැබැයි ඔයා හිතන්න ඕනේ හොඳ විදිහට, හරිද? එතකොට හැබෑ වෙයි. හැබැයි දුකකින් හරි ඔයාගෙන් ඈතට යන්නේ ඔයාට නුසුදුසු දෙයක්. මැසේජ් එකක් දාන්න. තව පැය භාගයක්ම තියෙනවනේ නේද? විශ්මි ඉන්නවා ඔයා මේ පැත්තට එනකම්.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIB the City University, the place to be.
1: දැන් Pan Asia Banking ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-464-667-222 අමතන්න.
2: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණය ගෙවුවේ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
3: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

වෙලාව රාත්‍රී 8යි විනාඩි 45යි. ඔන්න මේ විදිහට තමයි අත විශ්මි ඔයාගේ ළඟින් යන්න වෙලාව අරගන්නේ. මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. යන්න කලින් මේ මැසේජස් හැම එකක්ම මම ඔබත් එක්ක බෙදාගෙන තමයි ඉතින් යන්නේ. අක්කේ, මං ඉස්සර ගොඩාක් කතා කරපු කෙනෙක්. ස්පෙෂලි මාව දැනෙන කෙනෙක් නම්, මාව අඳුනගත්ත කෙනෙක් නම් මං එයාත් එක්ක ගොඩාක් ඕපන් වෙනවා. හැබැයි මගේ හිත රිදුනොත් ඒක නම් මාව අහගෙන නෙවෙයි ඉන්නේ. ඉංගියකින් හරි මට දැනුනොත් මං නිහඬ වෙනවා ආයේ මගෙන් වචනයක් ගන්න බැරි තරමට. හැබැයි නිහාරි, ඔයා හිතන විදිහත් හොඳයි අනේ. එහෙම තමයි ඉන්න ඕනේ. මොකද මටත් පර්සනලි හිතලා තියෙන දේවල් තියෙනවා, දැනෙච්ච දේවල් තියෙනවා. අපිට දැනෙනවානේ, මේ මං කතා කරන දේ මෙයානම් අහගෙන නෙවෙයි ඉන්නේ, ඌමනාවක් නෑ වගේ. අන්න එතනදී මම සයිලන්ට්. ඇත්තටම ගොඩක් කතා කරන්නේ අපිට ගොඩක් අපි වෙලා ඉන්න පුළුවන්. අනේ, අපි වහගෙන නේද ඉන්නේ, ඌමනාවක් තියෙනව නේද කියලා හිතුණු තැනකදී. ඒ වගේම තමයි සමහරක් අය ඉන්නවා, ඊයේ හරි මේ මොහොතේ හරි ඔයා තමයි අංක එක, ඔයා හරිම ස්පෙෂල්. හරි, ඒ කියන්නේ අපි කියන්නේ සෝ ස්පෙෂල්. හැබැයි ඊළඟ මිනිත්තුවේදී පහුවෙනිදට දැක්කත් දැක්කේ නෑ වගේ යනවා. ඔයාව කෙලින්ම අන්වෝන්ටඩ් ලිස්ට් එකට දාලා තියන්නේ. එහෙම ටොක්සික් මිනිස්සුන්ව ඔයාගේ ජීවිතයට ඕනේද? අනේ, කඳුලකින් හරි ලොකු ඔලෝ කැක්කුමකින් හරි එයා ඔයාගේ ජීවිතෙන් යනවනම් ඊට පස්සේ ඔයා පුළුවන් නම් එයා වෙනුවෙන් තෑග්ගක් ලෑස්ති කරගන්න. ඒ වගේ අය ආදරණීය හිතකට ඕනෙම නැ, අත්‍යවශ්‍ය නැ. යන එකම තමයි හොඳ. ඔයා දැන් දුකෙන් හිටියට මෙහෙම අඩාඩ නැත්තම් මේ විදිහට හිත රිදිච්ච විදිහට මැසේජස් එවනවා කියන්නෙම ඔයාට තියෙන හිතක්නේ. එයා මනුස්සෙක් නෙවෙයි වෙන්නත් පුළුවන්. කවුද දන්නේ නේද? තමන්ගේ නිදහසට වඩා කෙනෙක්ගේ සැනසීම වටින කෙනෙක්නේ ඔයා, නේද? ඉස්සර මං හිතුවෙත් එහෙමයි. තමන්ට ඕන විදිහට ජීවත් වෙන එක තමයි නිදහස කියලා. ඒත් මේ කාලෙත් එක්කම තව කෙනෙක්ගේ හිනාව රැකගන්න, හිත රිද්දන්නේ නැති විදිහට කතා කරන්න, තමන් කැමති දේවල් පවා අතහරින්න හිතක් තිබිලා ඇති. අහිමි මේවක් උනත් දැනෙන්නේ නැතුව. මොකද කෙනෙක්ගේ සැනසීම දකින කෙනා සමහර තැන්වලදී තමන්ගේ සතුට කැප කරනවා. එහෙම අය තමයි සියත ආදරයක එක හැමදාමත් එකතු වෙන්නේ. ඉතින් අපි හෙටත් ආදරය ගැන කතා කරමු. ඕනම දෙයක් විශ්මිත එක්ක බෙදා ගන්න 0711 982 94 අපේ වට්ස්ඇප් නම්බර් එක ඔයාට බාරයි. එහෙනම් අදට ගිහින් එන්න. සුබ රාත්‍රියක්. දන්නවද, විශ්මි කොටා කතරේ ඔයාට.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ්
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 අමතන්න.
5: අද එච්චර කීරව ගණන් ගන්නවා ශාලි. සැන්ඩි සනීප නැහැ. සැන්ඩි හිටපුවා උණ විකාර කිව්වොත්
6: කෙනෙක් කිසිම දෙයක් වගේ කිව්වක් නෙවතු
5: කියන්නේ. දැන් ඒකට දැන් මිස්සු කල්පනා කරද්දී ඊ කියන්නේ විනත සනීපෙන් දරුවගේ
7: නේද? ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම් බලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන් පුවත්පත් ප්‍රවෘත්ති ආඥාපනතේ දෙවන වගන්ති යටතේ ලියාපදිංචි වී ඇති පුවත්පත්වල හිමිකරුවන් කර්තෘවරුන් බලපත්‍රලාභී

0: මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, ක්‍රීඩා පනත අනුව පිහිටවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධරයන්, රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වන සියලුම විස්තර අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කියන කෙටි දුරකථන අංකයට අමතුමක් ලබා දී විස්තර ලබා ගන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන

0: නුන නසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතියේ දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
7: සියත පොකට් මනි අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4 දිව

0: තායිලන්ත යන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 192 0718 132 77
3: ඉනවෙන්න මෙන්න වෙලාව.
4: ඔෆර් සෙලිබ්‍රේට් බ්ලැක්
5: ෆ්‍රයිඩේ.
6: දන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය
7: ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තැඟි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710666222 Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලෙට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේ

0: අනිත් වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කින් එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොලඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: 98.2 98.4

0: ආදරය කියන්නේ පපුව හිරිවැටෙන එක. ඉමෙතින් හිනාවෙන එක.
1: 98.4න් මෙදවචියට.
2: CFM.

0: සියද පත්තරේ විතහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: එච්චර කීරය දරන් ගන්නවා ජාලි. සැන්ඩිට සන්නිප නැහැ. සැන්ඩි හිතුවා උණ විකාර ගියෝක. එතකොට දැන් මිස්සු කල්පනා කරද්දි ඒ කියන්නේ වෙනද සන්නිපෙන් දරවගේ
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
5: සෙනසුරාදා උදේ 8ට
6: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
7: සතුටුදායක අවසානය.
6: ආ හේමද?
7: ඔව් ඩ්‍රාමා එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
6: ඈ?
8: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
9: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
10: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: සියත pocket money.

0: අපිට හම්බෙන සමහර චරිත ඒ දවසින් පස්සේ තවත් දවසක ඒ විදිහටම මුණ ගැහෙයිද කියන්න අපිට අමාරුයි. තවත් සොඳුරු මුණ ගැසීමකට කලින් ඔහු අපට මතකාවර්ෂණයකට මේ හොරාව වෙන් කළා. පාට පාට හීන ගානේ හැමදාම ආවත් මුතුමැණිකේ චංචලයි ඒ ඔහු අපට ඉදිරි කළ ගී මතකවලින් විදක්. සොඳුරු කලාකරුවෙක් සුහද සහෘදයෙක් ලෙස පසුගියදා අප අතරින් සමුගත් රුක්මන් අසිත කලාකරුවන් අවසන් වරට CFM රෑ 10යි ගී 10යි සමග කළ මතකාවර්ෂණයයි මේ.
1: රෑ 10යි ගී 10යි
2: රුක්මන් අසිත මතකාවර්ෂණය.

ආයිබවන් සියතෙෆම් රෑ දහයගේ දහය පෝග්‍රම් එක අද මම ඉන්නේ. මම රුක්මන් අසිත. මං කැමති ගීත දහයක් සමඟ ඔයාලා රැඳී සිටින මාත් එක්ක අද සියතෙෆම් රෑ දහයගේ දහය පෝග්‍රම් එකත් එක්ක. ඉතින් රෑ දහයගේ දහය අතර මගේ ආසම 10 වෙනි ගීතය හැටියට මම තෝරාගන්නේ පෙර දිනයක මා පෙම් කළ යුතුය කියන ගීතය. මේ ගීතය මගේ මට කාවදින්නේ විශේෂයෙන්ම මගේ ආදරණීය බිරිඳ. මට පළවෙනි කෝල් එක දීපු වෙලාවේ එයා මගෙන් අහන්න කැමතුනේ මෙන්න මේ ගීතේ. ඉතින් මම එයාට ෆෝන් කෝල් එකෙන් මේ ගීතය ගැන කියනවා. කීවන් පස්සේ ඉතින් අපි දැන් ගොඩක් වෙලා කතා කරලා එදාම තමයි යාළුනේ.

0: ගීතායයි
1: රුක්මන්න සිත මතකාවර්ජනය
2: දැන් රෑදාය ගීදාය ප්‍රෝග්‍රම්මගේ මගේ නමේනි ගීතය හැටිරමන් තෝරගන්නේ ලැබුණත් නෙත් යුග දහසක උරුමය කියෙන ගීතය ගායන කරන්නේ අසංග පිළිමන්ත පිරිස් මත්මය තිං මේ ගීතයට මං ගොඩක් කැමිතුනේ විශේෂෙන් මේ ගීතයේ වචනවලට ගොඩක් ලබැඳියාවක් ඇති වුණා මොකද අම්මා ගැන කියන නිසා සහ අසංග ප්‍රීමන්ත මහත්මයා ඉතාමත් උත්කර්ෂවත් අන්දමට මේ ගීතය ගායනා කරලා තිනු මේ ගීතය හද්දී ඇත්තටම මගේ අම්මගේ මූණම ඇවිල්ලා පේනවා මගේ අම්මා දෙයියන් පිටින් තාම ජීවිතුන් අතර ඉන්නවා ඉතින් මේ ගීතය මම හිතන්නේ ඇයට තියෙන ආදරේ තමයි මගේ හිත ඇතුලෙන් එළියට එන්නේ
1: අංක නවයා

0: ගීතායයි
1: රුක්මන්න සිත මතකාවර්ජනය
2: ක්‍රෑදහය ගීදහය වැඩසටහන මගේ ආසම අටවෙනි ගීතය මේක. මේක තමයි අම්මේ යන්ට එපා දුරු රටකට කියන ගීතය. ගායනා කරන්නේ රෝයි පීරිස් මහත්මයා. මේක කාවා දින්නේ 1991 මට අවුරුදු 14ක් විතර ඇති. එතකොට අපි දන්නෙත් නැහැ අපේ ගෙදර තිබ්බ මුදල් පසුබිම ඉතාමත් හොඳමදි. ඒකින්ද අපේ අම්මා ගියා සෞදි අරාබියට රට රැකියාවකට. ඊට ඉස්සෙල්ලා දවසේ මම අම්මගෙන් නෙක්ටෝ බෝතලයක් ඉල්ලුවම මට සල්ලි නැහැ. හැබැයි වෙන දවසක ඉල්ලුවට සල්ලි නැහැ පුතේ මම කියලා කියනවා. එදා මට ඉල්ලපු ගමන් නෙක්ටෝ බෝතලයක් අරන් දෙනවා. ඉතින් මම හරි ආසයෙන් එකක් දීලා

0: ස්කෝල ඇරල එනකොට අම්ම නෑ ගෙදරමන්ද අම්මව හොයන මගේ නැන්දගෙන් ඇහුව. ඒගොලුකු අම්ම කොයිත් දන්න ගියා මේ කියලා. කෝමාරි මං අම්ම දැන් පෑ ගාන නැති නිසා මං අඩාන්ඩ හොයනවා. හොයනකොට ඉරසම පොඩි නැන්ද ඇවිලකුව ඔය අඩන්න පපුතේ මේ අම්ම රට ගියා කියලා. ඉතින් අපේ අඹ ගහත් තිබුණගේ ඉස්සර මං එතනින් හිතන්නේ දවසෙන් තුන්කාලක්ම නැගිට්ට නැතුව ඉඳගෙන වාඩල අම්ම ගැන කිය කී අඩාන්ඩ හිටියා. ඉතින් ඒක නම් ගොඩක් හිතට කා වැදුණා මගේ.
1: අංක 8

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: රුක්මන්න සිත මතකාවර්ජනය
2: රෑදාහය ගීදාය වැඩසටහනේ රුක්මන් අසිතවන මාගේ ආසම මගේ හිතට කාවදිච්ච හත්වෙනි ගීතයට මම තෝරගත්තේ ඔන්චිල්ලා තොටිලි කොහෙන්දෝ කියන ගීතය. ගායනය කරේ ආදරණීය ගී රැජිනියක් වන සුජාතා අත්තනායක මහත්මිය. ඉතින් මේක මගේ හිතට වදින්නේ මේ පොඩි කාලේ අහලා නෙමෙයි, මේක ගොඩක් පරණ සින්දුව. මගේ පුතා හම් වෙලා ඉතින් මම එයාව රෑ තිස්සේ නලවනකොට මම මේ ගීතේ ඉතාම අලංකාරවත් විදිහට ගායනා මෙයා ඇඬුවත් මේ ගීතේ ගායනා කරපු ගමන් එයා පාඩුවේ නිදිය ගන්නවා. ඊට පස්සේ හීනෙන් හිනා වෙනවා. ඉතින් මම ඒව රස විඳ විඳ ආය නැගිට්ටම ආයි මේ ගීතේ කොටසක් කිව්වහම එයා ආයි බුදිය ගන්නවා. ඊට පස්සේ අම්මා කිරි දෙනවා එයාට. මම හිතන්නේ මේ ගීතේ ගොඩක් සෙනෙහසින් ආදරෙන් සුජාත අත්තනායක මහත්මිය කියලා තිනවා. ඒ ආදරේ සෙනෙහස මගේ පුතාට මම නොඅඩුවම ලබා දුන්නා එදා නිදි කරවනකොට මම පුතා පොඩි කාලේ. ඒක ගොඩක් ආසාවෙන් කියපු ගීතයක්.

0: සියත තෙවයින පුරා රැදායයි ගීතායයි
1: රුක්මන්න සිත මතකාවර්ජනය
2: රැදාය ගීදාය වැඩසටහනේ මං ආසම හයවෙනි ගීතය හැටියට මං තෝරගන්නවා මීන නුවන් යුග කඳුළු සදාගෙන කියන ගීතය. විශේෂත්වයක් හැටියට මම මේ ගීතය දකින්නේ මං තරංගයකට ගියා ගීත තරංගයට. මේක තිබ්බ ඉස්කෝල ගීත තරංගයක් හැටියට මම මේකෙන් පළවෙනි ස්ථානය ලබා ගන්නවා. කියන්නේ මේ ගීතය මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරුකතරේ තනි වූ යුවතිය කියන ගීතය. ඉතින් සේනානායක ඉරලියද මහත්මයා ගායනා කරන්නේ. ඉතින් එදා මේ ගීතයේ තියෙන දෝරාවක් වගේ කොටසක් ඒක කාන්තාවක් තමයි ඒ දෝරාව කියන්නේ. ඉතින් ඒක හැටියට මියුසික් වලින් ගහලා දුන්නා ස්තරංගයේදී මම මේ ගීතය කියලා බැස්සම එදා තෝරන්න ආවේ ඉලෙටපු ටීචර්ස්ලා තුන් දෙනෙක් හිටියා. එයාලා ගොඩාක් හොඳට ගායනා කරා පුතාවා මේ ගීතේ. ඔයාගේ වගේ කරගෙන ගායනා කරමු. මොකද මං ඒවා වෙන අලංකාරයක් දාලා තමයි ගායනා කරේ. ඇත්තටම සේනානායක ඉරලියද්ද මහත්මයාට පින් සිද්ධෙන්න මම මේ ගීතය ගායනා කළා. ඒ තරංගයේ ජයග්‍රහණය කරා. ඉතින් ඒ හින්දා මට මේක ගොඩක් සම්බන්ධ ගීතයක් රුක්මනසිත කියන මට
1: අංක 6

0: ගීතයයි
1: රුක්මන සිත මතකාවර්ජනය
2: රෑදාය ගීතය වැඩසටහනේ රුක්මන් අසිතවනමාගේ ආසම හිතට කාවැදුන පස්වෙනි ගීතේ හැටියට මම තෝරගන්නේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කර දුප්පත් පොහොසත් දෙකක් ඕන නැහැ භූමිය මත ලෝකයේ කෙනෙක්ගේ මේක මට උරුම වෙන්නේ මගේ දුප්පත්කමටමයි මොකද මම කොළඹ ජීවත් වුණාට දුප්පත් ඒ වුණාට අපේ හිතේ තියෙනවා අපිට ගොඩක් ලැබුණොත් දෙන්න ගොඩක් දේවල් ලබා දෙන්න පිළිකාරෝ වලට හෝ එම නැත්තම් නැති බැරි අයට මේ ගීතේ කියනවා එක තැනකදී වස්තු ඇති ප්‍රබුන්ටා දෙන්න හිත නොදෙන්නේ බෙදා දෙන මේ අපට දෙන්න නෑ ලැබෙන්නේ ලෝකේ ඉන්න ගොඩක් අය දුප්පත් මන් දන්න විදිහට ඉතින් ඒ දුප්පත් එකේ කතරින් මම දුප්පත් නිසා මේ දුප්පත් පොහොසත් කියන ඒ වචන පෙළියටම මම ගොඩක් ආදරය කරනවා සහ ආසාවෙන් මේ ගීතේ ගායනා කළා තියෙනවා මගේ යාළුවොත් එක්ක සමහරලාට හවසට මේ ගීතේ ගොඩක් හිතට කාවදිච්ච ගීතයක් හැටියට මම දකිනවා එච්.ආර්. ජෝතිපාල මහත්මයා තාමත් අලංකාරවත්වම මේ ගායනා කළා තිබුණා මේ ගීතේ මෙලඩිය එක ඇවිල්ලා දෙමළ ගීතයක මෙලඩියක් ඒ දෙමළ ගීතේ තමයි බුද්ධං ජේසුම් ගාන්දි පිරෙන්ද භූමියේ එන කාග කියන ගීතය ඉතින් ඒක ගණ්ඩසාලා කියන ගායකයා තමයි ගායනා කරන්නේ දෙමළෙන් ඉතින් ඒ හිත නොදැනීම එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරා අපි ඒක රසවින්දා

0: ගීතයයි
1: රුක්මන්න සිත මතකාවර්ජනය
2: රෑදාය ගීදායේ වැඩසටහනේදී රුක්මන්න සිත වනමාගේ ආසම හතරවෙනි ගීතය තමයි හිතර කාවදිච්ච ගීතයක් හැටියට සංසාර ගමනයි කියන ගීතය. මේ ගායනා කරන්නේ මිල්ටන් මල්ලවරච්චි මහත්මයා. විශේෂම ගත්තොත් මිල්ටන් මල්ලවරච්චි මහත්මයා ආදර ගීත ඉතාමත් ලස්සනට ගායනා කරලා තිනවා. සරල ගී ලෙස ඉතාමත් ලස්සනට. මේ ගීතය මට හිතට කාවදින මේක සිංහපැටව් කියලා චිත්‍රපටියක් ආව. ඒකේ තමයි මේ ගීතය යන්නේ. අම්මන් පොඩි කාලේ කොළඹ රිට්ස් සිනමා හලේදී තමයි අම්මලා තාත්තලත් එක්ක ගිහලා මේ ෆිල්ම් එක බැලුවේ. ඉතින් එතකොට මේ ගීතේ තනුවට ගොඩක් පොඩි උනත් සංගීතය ඔලුව තිබුණ නිසා මේ ගීතේට ගොඩක් ආසීතු වුණා. මොකද සිංහපැටව් කියන චිත්‍රපටයේ නෙමෙයි ගියේ මිල්ටන් ආරච්චි මහත්මයාගේ මම හිතන්නේ කෑ ගහලා කට ඇරලා කියන ගීතයක් හැටියට මම දකිනවා මේ සංසාර ගමනයි කියන ගීතේ. ඉතින් මේකේ ගොඩක් ඉහළ ස්වර පරාසවලට එතුමා ගායනා කරලා තිනා ඉතාමත් අලංකාරවම. ඉතින් පොඩි කාලේ හිතට වැදිච්ච ගීතයක් හැටියට මේ සිංහපැටව් චිත්රපටයේ සංසාර ගමනයි කියන ගීතේ මම ගොඩක් ආසාවෙන් අහලා ඒ වගේම කියලා තියෙනවා. ඉතින් ඒක මගේ හිතට කාදුම ගීතයක්.

0: Сията. Редаяй. Китаяй.
1: Рукманасита. Матакаварджаня.
2: රෑදහයයි ගීදායයි ඉතින් මගේ ආදරණීය තුන්වෙනි ආසම කරන ගීතය කෙලෙසක කීවත් ඔබ ගැන මතකය. ගායනය කරන්නේ මා ආදරණීය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා. මේ ගීතය ගැන කිව්වොත් ලස්සන කතාවක් තියෙනවා. 84 වගේ මේ ගීතය රේඩියෝ එකක යනවා. 84 කියන්නේ මට ඇවිල්ලා අවුරුදු 6යි. එතකොට අපේ ගෙදර කැසට් එකක් තිබුණා. ඒකේ රෙකෝඩර් එකක් තිබුණා. කැසට් එක දාලා රේඩියෝ කියන එක රෙකෝඩ් කරන්න පුළුවන්. මන්ට අග්ගල මේ ගීතය යනකොට කැසට් කැල්ල ළඟම තියන් ඉඳලා රෙකෝඩ් කළා. දැන් යනකොට රෙකෝඩ් බටන් එකයි ප්ලේ බටන් එකයි ඔබලා. ඊට පස්සේ මේ ගීතේ දැන් මගේ ගාව රෙකෝඩ් වෙලා තියෙනවා. මං ඉතින් රෑට දවල්ට ඉස්කෝලේ යරලාම මේ සින්දුව ප්‍රැක්ටිස් කරනවා. ආසායෙන් කියනවා. මගේ බාප්පා අමරදාස පෙරේරා එයායින් අනිත් පැත්තේ ගෙදර එයා මේක අහන් ඉඳලා තියෙනවා. අහන් ඉඳලා මම ලස්සනට කියනවා කියලා එයාට දැනෙන්න ඇති. සින්දුව ඉවරනා පස්සේ මේ හසිත මෙහාට වරෙන් කියලා අඬ ගැහුවා. සල්ලි දුන්නා මට ෆැන්ටා බෝතලයක් බොන්න. චන්දසේන අයියාගේ ගීතයක් ගායනා කරන්න ඒ වෙලාවේ ලැබිච්ච එක මම ගොඩක් පිංවන්තයි කියලා ඉතින්. එනවා ඉතින් ඒ කතාව හරිම මගේ හිතට දැනිච්ච කතාව. ඉතින් ඒ හින්දා තමයි මම අද මේ වැඩසටහනට මාසම ගීතයක් හැටියට කෙලෙසක කීවත් කියන ගීතය තෝරාගත්තේ.
1: අංක 3

0: ගීතයයි
1: රුක්මන්න සිත මතකාවර්ජනය
2: රෑ දහය ගී දහය වැඩසටාන ඉතින් මං ආස කරන දෙවැනි ගීතය හැටියට තෝරා ගන්නවා උම්බෑ කිය කියා මරණ බය කියන ගීතය 1950 ගණන්වල මිල්ටන් පෙරේර මහත්මිය විසින් ගායනා කරපු ගීතයක් විශේෂයෙන්ම මම මේ මෑතක් වෙනකන් ගව මස් කෑවා උරුගයන් ඕනේ නෑනේ ඉතින් දවසක් YouTube එකේ යනකොට හරක්ෙක් මරණ හැටි දැක්කම මට එපා වුණා. කියන්නේ කණේක එපා වුණා. ඊට පස්සේ මම අවුරුදු 4 5ක් තිස්සේ නවත්තුවා. ඉතින් මේ ගීතය යද්දී මට මතක් වෙනවා මේ අපරාධෙ මම ගවමස් කෑවනේ. ඒකින්ද මේ ගීතය ඉතාමත් ලස්සනට තනුව අරව මේ ලස්සනටම තියෙනවා. මේකත් දමිල ගීතයක්. ගීතේ දමිල ගීතයක්. දමිල තනුවක්. ඉතින් ඒක ඉතාමත් අලංකාර ලෙස මිල්ටන් පෙරේර මහත්මයා ගායනා කරලා තියෙනවා. ඉතින් මම මේක කියලා තරඟයකුත් දිනුවා. ඉන්ද මම ගොඩක් ආස කරන ගීතයක් හැටියට තමයි මේ ගීතය දකින්නේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: රුක්මන්න සිත මතකාවර්ජනය
2: මතක් සීතෙන් කතා කර රෑදාය ගීදාය කියන වැඩසටහනට ඇවිල්ලා සහභාගී වෙන්න කියලා. ඉතින් මට ඇත්තටම මගේ හිතටම පිරුණා. ගොඩක් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් මේක. මමත් අහලා තිනවා රේ කාර් එක යනකොට. ඉතින් ගොඩක් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. ඒ වගේම අමුතුම ෆීලිං එකක් මෙතන අහනගෙනාට ලැබෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකෙන්. මොකද ගායකයකට ගායකෙක් වෙනස් කැමති choices වලින් මේ තිසින්දු තෝරලා දෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ප්‍රෝග්‍රෑම් එක දිගටම අහනගෙනාට ඉතාම ත්‍රසයක් දැනෙන ප්‍රෝග්‍රෑම් එකකට ඊට තමයි මම මේ රැදහය ගීදාය ප්‍රෝග්‍රෑම් එක දකින්. බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සියත මට කතා කරාට මේ ප්‍රෝග්‍රෑම් එක සියත FM එකට. ඉතින් මගේ ආදරණීය පළවෙනි ගීතය හැටියට මම තෝරගන්නවා මවකගේ උණුසුම නොලබා කියන ගීතය. ඒක ගායනා කරන්නේ කේසේන මහත්මයා. මේක මගේ හිතට කහවදින්නේ 2013 දී. මොකද මම මේ ගීතය අහලා තිනවා මට පුතාව හම්බෙන්නේ 2013. එතන හොස්පිටල් එකේ ડોක්ටර් කෙනෙක්ගේ වැරද්දකින් මගේ නෝනාගේ ඕට බෑග් එක වෙලපයින් මෙව කළා. මට නෝනා කියනවා නර්ස්ලා ඒගොල්ලෝ මේ සෙල්ෆි ගන්නවලු. ඊට පස්සේ මේ අපේ පුතාගේ මගේ නෝනාගේ වෙලාවට තව ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා නෝනාව පරීක්ෂා කරා. කරනකොට කියලා තියෙනවා අනේ මේ බබා වැඩ කරන්නේ ඔයගොල්ලෝ මොනවද මේ ෆොටෝස් ගගා ඉන්නේ කියලා. කිසිය ටක් ගාලා අපේ නෝනාට ඔක්සිජන් දීලා සීස කරලා මම එළියට ගත්තා. එතකොටත් එයා ටිකක් අමාරුවෙන් හිටියේ. ඊට පස්සේ අපි ඒ වෙලාවේ මුකුත් දන්නේ නැහැ. එතකොට මම හවස බලන්න ගියාම ළමයාව බේබි රූම් එකේ දාලා බට ගහලා තිබුණා. එයාගේ මූණවත් මට හරියට පේන්නේ නැහැ. ඉතින් මම දැන් නෝනත් වැට උඩ වගේ මට නිකන් දෙලොරත් වෙලා හිටියේ. මොකද මං මේ හිටගෙන ඉන්නවද කියලාවත් මට තේරුන්නේ නැහැ. මොකද එක පැත්තකින් නෝන එක පැත්තකින් මගේ ආදරණීය පුතා. එයාට බට ගහලා තිනු මම බලනවා අඬනවා අඬනවා මම ආයිනේ මොකද්ද වගේ මම ඇත්තටම අඬනවා කඳුළු පිරිලා ඇස්වල. කණ්ඩත් බෑ බොණ්ඩත් බෑ මුකුත් බෑ. මේ ගීතේ ඉතින් ඒ වෙලාවේ අහද්දි රේඩියෝ එක ගැන ජවර්ධනපුර හොස්පිටල් එක ගාව මට තවත් මොකද්ද වගේ මේ මොකද්ද වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ බුදු කෙලින්ම දෙවියරුන්ට බුදුරුන්ට කිය කිය හිටියේ මම. මම හිතන්නේ ඒක ගොඩක් අමාරුයි ඒ වෙලාව මට ගත කරන්න. මම ඒ ගත කරපු වෙලාව හරිම අමාරුයි. ආපහු ඒ වගේ දේවල් කාටවත් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මට බය හිතුනේ මට එක්ක නෝන නැති එක්ක පුතා නැති වෙයි කියලා. මේ ගීතේ තියෙන්නේ අම්ම නැතිච්ච පුතෙකුගේ කතාවක්. ඉතින් මට එහෙම පුතෙක් ලැබෙයිද කියන බයට මම එහෙම බයක් තිබුණා. ඒ වගේම නෝනා ගැනත් බයක් තිබුණා. ඉතින් මේ ගීතයට ගොඩක් කන් දෙක යොමු කළා. මේක හිතට වැදුනේ මගේ පුතාගේ කතන්දරේ හින්දා කියන එක මම මෙලා කියන්න ඕනේ.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස්

අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනයේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බැය දෙකක් එක දිගට.
2: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
0: නෑනේ අරේ වා සින්දු සියතයා.
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: නියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: සෙනසුරාද උදේ 8ට
3: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
4: සතුටුදායක අවසානයක්.
3: ආ එහෙමද?
4: ඔව් ඩ්‍රාමා එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
3: ඈ
5: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
0: අවිසාවෙලට 8.4 රෙන්

மாறி தள்ள

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චි ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද?

වත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහැෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්දපිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

සුරුසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම.

මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්වඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්වඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Singapura. Siapa Pocket Money? Good morning, Mashi.
1: Good morning, Nishan.
0: අපි සමහර වෙලාවට කියන කරන දේවල් තියෙනවනේ. හැබැයි හුඟක් වෙලාවට මිනිස්සු අපිව මනින්නේ අපි කියන දේවල් වලට වඩා අපි කරන දේවල් වලින්. ගොඩක් අයට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි Taman කියන දේ කරලා පෙන්නන්න හැමෝටම බෑ. ඒ නිසා ජීවිතේ කියන දෙයට වග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියන දේ කරන කෙනෙක් වුණොත් එහෙම මිනිස්සු ඔයාව හැමදාම හොඳින්ම විශ්වාස කරනවා.
1: අනිවාර්යයෙන්ම මේ නිසා අපි කරන කියන දේවල් ගැන ටිකක් වැඩිපුර අවධානයක් දෙන්න ඕන. ඉතින් අද දවසෙත් අපි ඇවිල්ලා ඉන්නේ පොකට් මනී දෙන්න නේද?
0: ඔව්, හදත් පොඩ්ඩ හතර දෙනෙක්. ඒ වගේම අම්මා කෙනෙක්ට අපි පොකට් මනී දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.
1: එහෙනම් මතක් කරන්නම් කොහොමද පොකට් මනී දිනාගන්නේ කියලා. හරිම ලේසි. ප්‍රශ්න හතරයි අපි අහන්නේ. මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න පුළුවන්. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න මැසේජ් එකක් අපිට.
0: එමනම් ඉන්න. උදේ 7 වෙනකන් ළඟින්ම. මම නිශාන්.
1: මම ආශි.